0: අයිබෝන් සුබදස්සනක FM 93.5 93.7 හතෙන් ලක්කඩ හගෙන ඉන්න වෙලාව 2:05 විනාඩි 33යි.
1: ලක්කඩ රේඩියෝ ITN

0: Radio ITN.
1: ලකනහගෙන ඉන්න වෙලාව දෙපහයි 37යි.

0: සතියක ලක්හඩ වෙලාව දෙපහ විනාඩි 54යි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.

0: අයිබෝන් සුබුදැසනක් අද අගෝස්තු මාසයේ 30 වෙනිදා ඉරිදා දවස අද අපේ සෝදානම් වෙන්නේ ලකන මෝනින් නිවුස් රට තුලින් අද දවසේ පුවත්පත්වල සටහන් වෙලා තියෙන ප්‍රවෘත්ති වගේම ලකන ප්‍රවෘත්ති අංශය ගෙනෙන තොරතුරු ඒ වගේම නිල විබඩේ වල සටහන් වෙලා තියෙන තොරතුරු ලකන මෝනින් නිවුස් රට තුලින් ඔබට කියන්න අප ආරාධනකරන FM 93.5 ලකන මෝනින් නිවුස් රට සමග එක් වෙන්න කියලා අද දෙවයින ඉරිදා සංග්‍රහය ප්‍රධාන සිරස්තලයේ 22ට සති 2යි දැනට පෙත්සම් 27ක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලපත් කිරීම මෙම සතියේ කියලායි අද සඳහන් කරන්නේ දෙවයින පුවත්පත් ඉරිදා සංග්‍රහය එක්කම අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා ලංකාදීප පුවත්පත් සටහන් කරනවා විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ල 22ට විරුද්ධයි පෙත්සම් කාලයේ හිටි නවසන් උසාවි තීරණ එන මාස 21ට පෙර කියලායි සඳහන් කළ තියෙන නිල විබඩි වල සඳහන් වල තියෙන තොරතුරු වලත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා ආණ්ඩු පක්ෂය මැති සභේට ඉදිරිපත් කර ඇති 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකි කාලය අනිද්දායින් අවසන් වෙනවා කියලා තමයි සඳහන් කළ තියෙන්නේ හෙටින් අවසන් වෙනවා කියලායි සඳහන් වෙලා තියෙන්නේ අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හෙට දිනට සති දෙකක් සම්පූර්ණ වෙනවා. එම ව්‍යවස්ථා සංශෝධනයේට මේ වන විට පක්ෂව සහ විපක්ෂව පෙත්සම් 27ක් ලැබී තිබුණා කියලායි සඳහන් වෙන්නේ. හෙට දිනේදී තවත් පෙත්සම් කීපයක් ඉදිරිපත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තිනවා. දිවයින ඉරිදා සංග්‍රහය අපි අවධානය යොමු කරනවා ලකන් ප්‍රවෘත්ති අංශය ගෙනෙන තොරතුරු වලට අද දවසේදී සඳහන් කළ තියෙන දූෂිතයන්ට නිසි දඬුවම් ලබා දීමේ වැඩපිළිවෙල රජය අකුරටම ක්‍රියාත්මක කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ගොඩගැසුණු නඩු වලින් පීඩා විඳින ජනතාවෙන් මුදා ගැනීම 22 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රමුඛ අරමුණක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ කළුතර බෝම්බවල කොට්ටාස සභා පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් අපි හල බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: කාටවත් ඒකේ සමාවක් වෙනදා වගේ දේශපාලන සම්බන්ධයකට කාටවත්

0: මත පැටලා තියෙන්නේ නඩු කල්යනේක. අවුරුදු 10 15 20 නඩු කල් ගිහිල්ලා ඔඩෙන පීඩා වළක්වන එක තමයි අංකයේ අරමුණ. ඒ වෙනුවෙන් අපි කරන්න පුළුවන් හැමදේම කරනවා. කලින් කීකියා හිටියන්නේ මේ නඩු අහන්න ශ්‍රේෂ්ඨාධිකරණයට අයිතියක්වත් නැහැ කියන. ඒ කට්ටිය පෙස්සන් ඉදිරිපත් කරනවා. මම දැක්කා කණ්ඩායම් කීපයක්ම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සන් ඉදිරිපත් කළා තියෙනවා. මේකට ජනමයිචාර්ණයක් කිල්ලලා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරයි. පාර්ලිමේන්තුවෙන් දෙක ඇද්ද ජනමයිචාර්ණයක් කොත් උනද කියලා. ඒ තීන්දුව ආවට පස්සේ සැප්තැම්බර් අගෝ ඔක්තෝබර් මුල විතර අපි මේක විවාද කරලා කරන්න පුළුවන් පාර්.
1: මේ අතර 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමස්ත අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණයක් බව අමාත්‍ය හර්ෂණ නානායක මහතා ප්‍රකාශ කළා.
2: මේකයිල ජනතාව ගැන හිතමින් ගත්ත ව්‍යවසා සංශෝධනයක් කියන එක අපි දිගින් දිගටම කිව්වා. ඒ වගේම අපි පැහැදිලි කරලා පෙන්නුවා මේ විශ්‍රාම වාසවල් වැඩි කිරීම කරන්නෙම සම්පූර්ණ අධිකරණ ප්‍රතිසංස්කරණයේ ක්‍රියාවලියක් හැටියට. උසාවි සංඛ්‍යාව වැඩි කිරීම, නඩුකාරන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම යන දවසේ. ඉතින් විපක්ෂයට මේ හැදලා තියෙන වලිපුව මොකද්ද කියලා ඉතින් හෙටනේ ජනතාවට පැහැදිලි වෙයි. දැන් පැහැදිලා සමහර මන්ත්‍රීවරුගේ ප්‍රකාශ වලින් පේනවා උන්ට මේ වර්තමාන අග්‍රනිෂ්කාරතුමාට අකමැත්තක් තියෙන බව. ඉතින් අපි කියන්නේ ඉතින් එහෙම එක නඩුකාරතුමෙක් දිහා බලලා මේ ගේන එකක් නෙමෙයි මේ ඉතින්. ඒක නිසා ඉතින් විපක්ෂයට පුළුවන් ඒගොල්ලන්ගේ දේවල් සත්‍ය නම් නිවැරදි නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහලා නඩු අභියෝග කරන්න පුළුවන්. මම හිතන්නේ දැන් කළා තියෙනවා. ඒ අනුව වෙන පිළිතුරු බලමු.
3: දැන් ඒකම විපක්ෂයට ඕන්නම් පුළුවන් නේද? දෝෂාභියෝගයක් ගෙනල්ලා විනිසුරුව ගැනහම විශ්වාස දෝෂාභියෝගයක් එහෙම ගේන්නේ.
2: ඒගොල්ලන් ඊට උපදේශන එකකට ඕන දෙයක් ගේන්න පුළුවන්.
4: 22 අනිවාර්යෙන් ගේනවද?
2: නැතු. මාර ප්‍රශ්න වහන්න.
4: දැන් ඉතින් විරෝධයක් ඇවිල්ලා නේද?
2: විරෝධේන වල හැම කෙනෙක්ම රිවර්ස් කරන්න ඕනද? අපි කරන්නේ ජනතාව වෙනුවෙන් ගත නිවැරදි දේවල් අපි කරනවා.
4: ජනමත විචාරණයකට යනවද?
2: ඒක තීන්දුව කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මිසක් කවුරුත් පඬිතුරුනේ.
1: අපේ අවධානය යොමු කරන අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. මේ වසරේදී පාතාලයන්ගේ වත්කම් මිලියන 839ක් තහනම් කරලා තවත් කොටසක් ගණන් හදයි. මේ වසරේ රතු වරෙන්තුකරුවන් 17ක් ලංකාවට ගෙනත්. අද උපුල් වික්‍රමසිංහ සහ නිරෝෂන් ප්‍රේමරත්නයි වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතට 2026 වසර ආරම්භයේ සිට අගෝස්තු 10 දක්වා ගත වූ කාලයේදී මද්‍රව්‍ය ජාවාරම් වලින් සහ වෙනත් සියලු අනීතික ක්‍රම මගින් උපයන ලද රුපියල් මිලියන 839ක් වටිනා දේපළ සහ මුදල් තහනම් කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරනවා කියලා තමයි ලංකාදීප පුවත්පතේ සටහන. අතුල් පිටුලත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තියෙනවා. අපේ අවධානය යොමු කරමු මද්‍රව්‍ය ජාවාරම් වලින් උපයන ලද නීති විරෝධී මුදල් වලට අමතරව නිවාස වාහන ඉඩම් වංචා කිරීම ඇතුළු වෙනත් අනීතික ක්‍රියාමාර්ග මගින් උපයන ලද මුදල්ද ඊට අයත් බව ඉරිදා ලංකාදීපයට කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ටාසය ප්‍රකාශ කළා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ අතර 2025 වසරේදී මද්‍රව්‍ය ඇතුළු අනීතික ක්‍රියාවලින් උපයන ලද රුපියල් මිලියන 1549ක් වටිනා මුදල් සහ දීපල තහනම් කළ බවත් එම කොට්ටාසය වැඩි දුරටත් සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට සටහන් කරන්නේ. එතකම දැන් මේ පෙරේදා දිනේන අවසන් වුණු ඇසල පෙරහැර සම්බන්ධයෙන් තද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරන ඡායාරූප සමගින් අද දිවයින පුවත්පත සඳහන් කරන්නේ 120ක් නුවර පෙරහැර නරඹති. සිළුමින පුවත්පත තද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තිනවා. ඓතිහාසික මහනුවර ඇසල පෙරහර 28 වනදා දහවල් පෙරහැරේ අවසන් වූ ආකාරය ඡායාරූප සමගින් අද තොරතුරු සටහන් කරන්නේ සිළුමින පුවත්පතේ. අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට. මහනුවර ඇසල පෙරහැර පැවති දින 11 දී මිලියන 2කට ආසන්න ජනතාවක් මහනුවරට පැමිණ පෙරහැර නරඹා ඇති අතර අවසන් රන්දෝලි පෙරහැර පැවති 27 වෙනිදා රාත්‍රියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ශ්‍රී දළදා මාලිගා වේ මහමළුවේ සාමාන්‍ය ජනතාව සමග සිටමින් පෙරහැර නැරඹුවා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද අතුල් පිටුවල තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරනවා මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. පෙරහැර සමයේ කිසිදු බාධාවකින් තොරව ගමනාගමන පහසුකම් සැපයීමේ ශ්‍රී ලංගම සහ මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරිය බස් රථ යොදවා තිබුණා. ඒ ජනතාවගේ පැසසුමට ලකුණා කියලාත් සඳහන් කරලා තියෙනවා. ඔවුන් වෙනුවෙන් අවශ්‍ය වූ වෙනත් පහසුකම් ද අවශ්‍ය පරිදි සකසා තිබුණා. ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව පෙරහැරේ සහ ජනතාවගේ ආරක්ෂාව සලසා තිබූ අතර මෙම දින 11 දී ජනතාවට කිසිදු කරදරයකින් සහ පහසුවකින් තොරව පෙරහැර නැරඹීමට හැකියාව ලැබුණා කියලයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. රේගුවෙන් ඇල්ලූ වාහන 437ක් දිරයි. ලලිත් චාමින්දයි අද වාර්තාව අරගෙන එන්නේ දිවයින පුවත්පතට. ශ්‍රී ලංකාවේ රේගෝ විසින් අත්අඩංගුවට

0: ගනු ලැබූ වාහන 437ක් වසර 8කට වඩා වැඩි කාලයක් තිස්සේ අංගනවල ගාල් කර තැබීම හේතුවෙන් එම වාහන දිරාපත් වී ධාවනයේට නුසුදුසු තත්ත්වයට පත් වී ඇති බව අනාවරණය වී තිබෙනවා කියලා අද දිවයින පුවත්පත සටහන් කරනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු වැඩිදුර තොරතුරු විදිහට අද සටහන් කළ තියෙන ඇතුල් පිටුවල මින් වාහන 329ක් රේගුව විසින් මට්ටක්කුලිය ප්‍රදේශයේ පෞද්ගලික සමාගමකින් ලබාගෙන තිබූ ඉඩමක ගාල් කර තිබූ අතර අනික් වාහන 108 රොහුණුපුර වරාය භූමියේ රඳවා තබාගෙන තිබුණා කියලායි සඳහන් වෙන්නේ. මින් වාහන විශාල ප්‍රමාණයක් දිරාපත් වී ධාවනයේට නුසුදුසු තත්ත්වයට පත්වීම නිසා වාහන වෙන්දේසි කර සාධාරණ මුදලක් ඉපයීමට නොහැකි තත්ත්වයට පත්වලා තියෙනවා. රේගු ආඥා පනතේ 109 වන වගන්තිය ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවෙන බව විගණන මගින්ද පෙන්වා දී තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. රේගුව සම්බන්ධයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා කියලත් අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට සඳහන් කරනවා. පොලිසිය තාක්ෂණිකව සහ පිරිස් බලයෙන් ශක්තිමත් කරමින් පවතින බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරනවා. සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමට ගෙන යන වැඩපිළිවෙල අඛණ්ඩව ශක්තිමත්ව ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ ඌව පරණගම අඹගස්දෝව පොලිස් ස්ථානය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක් වෙමින් අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද ප්‍රකාශ කළේ කියලා.
1: පොලිස් දෙපාර්තමේන්තුවේ මානව සම්පතේ හිගයක් තියෙනවා දීර්ඝ කාලයක් තිස්සේ. මේ වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් කරන් තියෙනවා. එකක් තමයි දසදහසක් පොලිසියට බඳවා ගැනීම. ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දසදහසක් පොලිසියට අන්තර්ග්‍රහණය කරන වැඩපිළිවෙල යනවා. දැනටත් 6500ක් අන්තර්ග්‍රහණය කරලා තියෙනවා. ඊට අමතරව මේ ඉන්න පිරිස කළමනාකරණය කර ගැනීම සඳහා තාක්ෂණය පොලිස් දෙපාර්තමේන්තුවට ගේන එක අවශ්‍යයි. ඒ සඳහා කටයුතු කරමින් ඉන්නවා. කළමනාකරණය කරන්න අවශ්‍යයි. මේ ඉන්න පිරිස හොඳින් කළමනාකරණය කළොත් ඵලදායී සේවාවක් ලබා දීම තමයි අපේ අරමුණ. දීර්ඝ කාලයක් සමාජයේ තියෙන විේෂණයන් කෙටි කාලෙකින් අවසන් කරන්න හැකියාවක් නැහැ. මේවා වර්ධන වුණේ දේශපාලන ආශිර්වාදයේ සහිතව. ඉතින් ඒවා කාලයක් යනකොට ඒවත් ශක්තිමත් වෙනවා. ඉතින් එවැනි ශක්තිමත් වෙච්ච ව්‍යාපාරයක් තමයි මත්ද්‍රව්‍ය ව්‍යාපාරම. ඒකට සම්බන්ධ අපරාධ සම්බන්ධයි. ඉතින් අපි ක්‍රමිකව මේක මර්ධනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළ සැලසුම් කරලා තියෙනවා. ඒක දේශීයවත් විදේශීයවත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරම සම්බන්ධ සම්බන්ධ අපරාධ කරුවන් වෙනට ගිනීම වගේම ගම්මට්ටමේ තියෙන මත්ද්‍රව්‍ය ව්‍යාපාරම මැඩපැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්න.
0: Morning News Alert.

0: ලකන මොර්නින් නිවුස් සලෙත් අහගෙන ඉන්න වෙලාව 2:00 විනාඩි 15යි.
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය.

0: එක්වනදා සිට සඳුදා බදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක්
1: ලක්හඳ Golden Voice
2: වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Light.
1: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. Searchlight. සමාජ ගවේෂණය.
3: සතියක් ලක්හඬ.

0: වෙලා උදේ 6යි විනාඩි 17 වෙනකොටත් ලක්කන්න මෝර්නින් නිවුස් ඇලර්ට් සමගින් අපි සූදානම් නැවතත් පුවත්පත්වල සඳහන් කළ තියෙන ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන්න. පාන් පිටි කිලෝව 17කින් ඉහළට රොටි පරාටා සහ කෙටි කෑම 5කින් නැගී අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතයි තොරතුරු වාර්තා කරන්නේ. රොටි පරාටා සහ කෙටි ආහාර ඇතුළු පිටි ආශ්‍රිත ආහාරවල මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා කියලා තමයි අද තොරතුරු සටහන් වෙන්නේ. ඒ අනුව මෙම මිල වැඩි කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බවයි සඳහන් කරලා තියෙන්නේ. උදෑසන ඊයේ දවසේදී උදෑසන තිරිඟු පිටි කිලෝග්‍රෑම් එක මිල රුපියල් 17කින් ඉහළ දැමීමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා කියලත් අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. නඩු ටයිප් කරන්න අලුත් ඇප් එකක් ප්‍රමාදය වැළැක්වීමේ පියවරක්. විවෘත අධිකරණවල නඩු විභාග කිරීමේදී සාක්ෂි යතුරු ලිවීම සඳහා නව මෘදුකාංගයක් හඳුන්වා දීමට සූදානම් වන බවයි සඳහන් වෙන්නේ. මේ නව මෘදුකාංගය මගින් වොයිස් ටයිපින් ක්‍රමය යටතේ සියලු සාක්ෂි නිවැරදිව ටයිප් කිරීම සිදුවෙනවා. එක් එක් සාක්ෂිකරුවන්ගේ හඬ වෙන වෙනම හඳුනා ගැනීමට හැකිවන පරිදි වරක් සාක්ෂි දුන් සාක්ෂිකරුවෙකු නැවත සාක්ෂි දෙන අවස්ථාවකදී ගැටලු මතු නොවන ආකාරයට මේ මෘදුකාංගය සකස් කර ඇති බව වාර්තා කරලා තියෙනවා කියලා තමයි අද සිළුමින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරන්නේ. ඇතුළු පිටුවල තද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු ඇතුළු පිටුවල මේ සම්බන්ධයෙන් කොයි විදිහටද තොරතුරු වාර්තා වෙන්නේ කියලා බලන්න. අද සිළුමින පුවත්පත වගේම අනිකුත් පුවත්පත් වලත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තිනවා. නඩු වලට අදාළ වාර්තා සහ නීති කෘත්‍ය සටහන් ලබා ගැනීමට ප්‍රමාද වීම නිසා නඩු කල්යෑම පසුගිය කාලයේ පුරා බරපතල ගැටලුවක් ලෙස පැවති අතර ඒ ප්‍රමාදය අවම කර ගැනීම ආරම්භණින් තමයි මේ මෘදුකාංගය මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මහාධිකරණ වලට හඳුන්වා දීමට නියමිතව තිබෙන්නේ කියලා අද සිළුමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. එල්නිනෝ මැද දරුවන්ට මන්ද පෝෂණය. එතෙක්ම ජලාශ ලෙල්ලටම හිඳෙයි කියලා සඳහන් වෙනවා. අක්කර 8000ක් නියඟයෙන් විනාශයි. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු වාර්තා කරලා තිනවා. චෛරුපත් සමගින් දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. සුජීව තත්සර අද දිවෙන්ට ගෙන වාර්තාවේ සඳහන් වෙනවා. දිස්ත්‍රික්ක 10කට ඍජුව බලපා ඇති වියලි කාල ගුණය සහිත එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල ජීවත් වන දරුවන් දැඩි මන්ද පෝෂණ අවදානමකට මුහුණ දෙමින් ප්‍රවණතාවයක් මතුවේ තිබෙනවා. ඒත් එක්කම අක්කර 8000කට වැඩි ප්‍රමාණයක් මේ වන විට පවතින නියඟේ හේතුවෙන් විනාශ වී තිබෙන බවත් අහුරු වෙලා තියෙනවා කියලා සඳහන් වෙන්නේ. ප්‍රධාන ජලාශ 74හි ජලධාරිතාවය පෙරේදා වන විට 65%කින් පහළ ගොස් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙනවා. වියලි කාල ගුණය සහ ඉහළ ජල වාෂ්පීකරණය ජලාශ පද්ධතියේ ජලධාරිතාවේ ශීඝ්‍රයෙන් පහළ යෑමට බලපා ඇති ප්‍රධානතම හේතුවයි කියලායි සඳහන් කරලා තියෙන්නේ අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. දෙකම අපි අවධානය යොමු කරන අද ලක්කන ප්‍රවෘත්ති අංශ ගෙනෙන තොරතුරු වලට රටේ සංවර්ධනයට සහ ආර්ථිකයට උර දෙන අයුරින් අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීම රජය අරමුණ බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළා. ඒ වෘත්තීය මට්ටමේ මැහුම් පුහුණුව ලැබූ 54 දිනෙකු සඳහා සහතික පත් ප්‍රදානය කිරීම වෙනුවෙන් වියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ බොහෝ මේ වගේ ව්‍යාපෘති කර සහනාධාර වෙනවා වගේම ඔවුන් ආර්ථික පැත්තෙන් සවිබල ගැන්වීම කියන කාරණේ. මෙන්න මේ 425,000 අතර තියෙන පවුල් 16,500කට දැනටමත් ඒ අයගේ ඉදිරි ව්‍යසායකත් ඔවුන්ගේ සවිබල ගැන්වීමේ වැඩපිළිවෙල කොහොමද ක්‍රියාත්මක කරන්න ඕන කියන කාරණේ සම්බන්ධයෙන් වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. 102 පොලියට මේ අයගේ 37,000 කර 425,000 ඉන්න තවත් අක්කතුම ලබන 37,000 තෝරගෙන 102 පොලියට 50,000 ඉඳලා 105,000 103,000 ණය ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නවා. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවත් ඒ වගේම ලෝක බැංකුවේ මූල්‍ය සහාය අපිට ලැබෙනවා. ඒ වගේම තවත් අවුල් 99,000 සඳහා 108 පොලියට 112 පොලියට ණය ලබා ගැනීම සඳහා වැඩ කටයුතු මේ වෙනකොට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇඟට කටයුතු කරමින් ඉන්නවා.
0: ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 95000 සීමාව ඉක්මවයි. අද මේ සම්බන්ධයෙන් සෙලුම් පුවත්පත් වගේම නිල වෙබ් අඩවි තොරතුරු සටහන් කරලා තියෙනවා. 2026 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 95035ක් දක්වා හෙළගොස් තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ අගෝස්තු මාසයේදී රෝගීන් 9699 දෙනෙක් වාර්තා වී ඇති බවයි. මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 72ක් වාර්තා වී ඇති බවත් සඳහන් වෙනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් තමයි වාර්තා වෙලා තියෙන. අපි මේ දවසේදීත් මේ සම්බන්ධයෙන් තොරතුරු ඔබට අරගෙන ආවා. ඉතින් අපි නිරන්තරයෙන් වගකිව යුතු මාර්ගජාලයක් විදිහට ඔබට මතක් කරන්නේ ඔබේ නිවස අවට වටපිටාව පිරිසිදුව තබා ගන්න. එයින් ඔබේ ජීවිතය වගේම වටපිටාවේ සිටින සියලුම දෙනාගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබේ. ඒ වගකීම හරියට මිටු කරන්න කියලා අපි ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට මතක් කරනවා.
2: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. Morning News Alert. FM 93.5. FM 93.7. Lakhana. Radio ITN.

0: Radio ITN Ratata Vagakiena Radio Morning News Alert.
1: වෙලාව 2:27 ඔබ නැවතත් ලක්කන මෝර්නින් නිවුස් අලර්ට් සමගින්. සරුංගල් යැවීමේදී අවට ඇති විදුලි රැහැන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස වෛද්‍යවරුන් දැනුම් දෙනවා. කොළඹ ඍජුවේ ආරයාල අමාරුහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා කියා සිටියේ සරුංගල්වල නූල විදුලි රැහැන්වල ගැටීමෙන් විදුලි සැර වැදීම් සිද්ධීන් රැසක් වාර්තා වී ඇති බවයි. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
2: ප්‍රශ්නේ වෙන්නේ බොහෝ වෙලාවට අපි ගන්න නූල් වල තෙතමනේ රැඳුනොත් එහෙම නැත්නම් ඒ නූල් වලට සමහර අවස්ථා වල අපි දකිනවා ලෝහ කෙඳි වගේ ඒවා කලවම් කරලා හදපු නූල් තියෙනවා. ඒවා සන්නායක විදිහට ක්‍රියා කරනවා. මේවා ගිහිල්ලා අධිබල විදුලි රැහැන් වල ගැටුණාම ඒ නූල හරහා ළමයාට තාම අධික විද්‍යුත් ධාරාවක් භූගත වෙනවා. අත හරහා ඇඟ දිගේ ගිහිල්ලා කකුලට අතකනම් අතේ අස්තියේ ඉඳලා ඒ වටේ තියෙන සියලුම පටක රුධිර වාහිනී ස්නායු මේ ඔක්කොම පිලිස්සලා යනවා. පිටත ගිනි ගැනීමකුත් ඇති වුණොත් පිටත හැමත් පිලිස්සෙන පුළුවන්. අභ්‍යන්තර පිලිස්සුම් තුවාල ඉතාම බරපතලයි. බොහෝ වෙලාවට ඒවා අහපව නැවත සකස් කරන්න බෑ. ඒ කොටස අයින් කරන්න වෙනවා ශල්‍ය කර්මයකින්. ඒ තත්ත්වයේ භයංකරත්වය දුරින්දලා අඳුරගෙන අපි දෙමව්පියන් දැනුවත් කිරීමට කටයුතු කරා. ඉතින් ඔබගේ දරුවාත් එලිමහනේ සරුංගල් යවනවා නම් අපි කියන්නේ සරුංගල් යවන්න එපා කියලා. සරුංගල් යවන එක හොඳ ක්‍රීඩාවක්. නමුත් ආරක්ෂිත තැනක විශේෂම අධිබල විදුලි රැහැන් වලින් තාම ඈතට ගිහිල්ලා මේ කටයුත්තේ යෙදෙන්න සහ ඒක වැඩිහිටි කවුරු හරි පුද්ගලයෙක්ගේ අධීක්ෂණය යටතේ කරනවා නම් තමයි වඩා හොඳ.
1: වටවල පොලිස් වසමට අයත් කුයිල්වත්තේ ගසක දර කැපීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකුට අධිබලති විදුලි සැර වැදී කෑගසමින් සිටියේදී වටවල පොලිසිය නිලධාරීන් විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී එම සිසුන් දෙදෙනායින් මුදාගෙන වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. වටවල කුයිල්වත්ත දමිළ මහවිද්‍යාලයේ 7 වසර සහ 8 වසරවල අධ්‍යාපනය ලබන අවුරුදු 12 සහ 13 වයස්කාණ්ඩවල පසුවන පාසල් සිසුන් දෙදෙනෙකු තම නිවසට ඉහළින් වූ ලඳු කැලෑවක ගසක වියලි දර කැපීම ගසට නගින අවස්ථාවේ ගසට ඉහළින් තිබූ අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් ගසේ ගැටීම නිසා ගස දිගේ විදුලි කාන්දුවේ විදුලි සැරවැද්දී තිබෙනවා. විදුලි සැරවැද්දී කෑගසමින් සිටි පාසල් සිසුවා සම්බන්ධයෙන් එම වතුයායේ වතුකම් කරවන්නේ මාර්ගයේ මාර්ග රාජකාරියේ නෙළී සිටි වටවල පොලිසියේ රථවාහන අංකයේ ඒ නිලධාරියාට දැනුම් දී තිබෙනවා කියලා තමයි සඳහන් කළ තියෙන්නේ. පසු එම නිලධාරියා ෂණිකව වටවල පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ගමගේ මහතා සහ විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ විදුලි අධිකාරීවරයා වෙත දැනුම් දී එම ළමුන් දෙදෙනායින් මුදාගෙන රෝහල් ගත කර ඇති බව තමයි අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. ලංකාදීප පුවත්පත් තමයි මේ සටහන අද දවසේදී වාර්තා වෙලා තියෙන්නේ. මෙතමයි දවසේ දීපවත්පත්වල වාර්තා වෙලා තියෙන ප්‍රධාන සිරස්තල බවට පත් වුණේ. අපි කෙටි විරාමයක් අරගන්න. මේ විරාමයෙන් අනතුරුව අපි ඔබ වෙත තවත් පුවත් රැසක් ලක්කන මෝර්නින් නිවුස් අලර්ට් වලින් අරගෙන එන සුදානම් රැඳි සිටින FM 93.5 93.7 ලක්කන මෝර්නින් නිවුස් අලර්ට් එක.
0: මෝර්නින් නිවුස් අලර්ට්
1: වෙලාව 2:36.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: වෙලාව 2:31. අපි සුදලමින් දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මණ්ඩල ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වුණේ කොහොමද කියලා බලන්නේ අගෝස්තු මාසයේ 29 වෙනිදා සෙනසුරාදා දවස මාජන සම්පත 6294 වන ජයග්‍රහණ දිනුම් බාරයි. දවසේ දෙක ක්‍රියාත්මකනේ ජී ඉංග්‍රීසි අක්ෂරයේ වාස්තනාම ඉංග්‍රීසි අක්ෂර විදිහට සටහන් වෙනවා. ජයග්‍රහී අංක අංක 1, අංක 5, අංක 2, අංක 9, අංක 3 සහ අවසානයේට අංක 6 විදිහටයි සටහන් වෙන්නේ. එතකම ගොවිසෙත 4536 වන ජයග්‍රහ දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මකුණ ජී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වන අංක 14, අංක 21, අංක 43 සහ අවසානයේට අංක 61 විදිහට. මෙගා පවර් 2642 වන ජයග්‍රහ දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මකුණ ජී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට සටහන් වෙනවා. ජයග්‍රහී අංක සොපිරි අංකයේ අංක 6ත් එක්ක අනිකුත් ජයග්‍රහී අංක සටහන් වෙනෙත් අංක 6, අංක 12, අංක 29 සහ අවසන් අංක 71 විදිහට. දන නිධානය 2324 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ ඕ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවත් ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහ අංක සටහන් වන අංක 4 අංක 9 අංක 41 සහ අවසානයේට අංක 68 විදිහට හඳහන 1603 වන ජයග්‍රහ දිනුම් වාරයේ වෘෂභ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහ අංක සටහන් වෙලා තිනවා අංක 39 අංක 42 අංක 56 සහ අවසානයේට අංක 61 විදිහට අද සම්පත 869 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ ජී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහ අංක සටහන් අංක 2 අංක 9 අංක 3 සහ අවසානයේට අංක 6 විදිහට අද සම්පත එහෙම වෙනකොට NLB ජය 562 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ ජේ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් අංක 3 නැවතත් අංක 3 නැවතත් අංක 3 සහ අවසානයේට අංක 5 විදිහට සුබ දවසක් 410 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ වෘශ්චික ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 15 අංක 23 සහ අවසානයේ අංක 49 එතෙකම සුබ දවසක් 410 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 9128 විදිහට ජීවිතයේ සේනයට වාසනාවේ ආශිර්වාදය සාතිකලතරේ මණ්ඩලයේ ලොතරේපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකන මෝර්නින් න්ියුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6යි විනාඩි 33යි

0: Canada Radio ITN.
1: Lakhan Morning News Alert Tahagin Velau de Haevina Tisatai.
2: Sri Lanka Pratham Vatavata Rhino Roof in within Hadunwadena. Rhino Premier Jala Pradirodi Matupita Arakshane Saitha Roofing Sheet. Rhino Roofing within Hadunwadena. Rhino Premier Roofing Sheet. Fetis Tresandha, Tahatunai Anuhaya Amatana.
3: Anuragate Pul Miserabani.
4: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සමරය
5: බල්ලට ඇති වැඩකුත් නැහැ හිමින් ගමනකුත් නැහැ ඌ ගැර පාවිදු කල්ලියත් එක්ක කොහෙ හරියන්නේ නැති
6: මුදලාලේ මාමේ ආටක ගෙන ගන්න විදියක් නැද්ද ජයම්පති මාමට අමාරුයි නන්දන හොගෙන ආවේ ඒක කියන්න කොහෙද මේක පිස්සු බල්ලේ ගන්නට වැටලානේ
5: ඕකුන් අම්මලා අප්පලා අඳුරනවා මොනවා කරන්න වෙයිද බං අම්මරයක් නම් තිබුණා පොඩ්ඩක් හිටපොන්ක බලන්න බැති හන්දියෙන් තමයි ගෙන්න ගන්න වෙන්නේ
6: පුළුවන් නම් ලොකු දෙයක්
4: සමරය

0: නොමියන හඬ
1: ආරුණ්‍ය ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය සතියක ලක්හඬ

0: වෙලාව දෙහය විනාඩි 47ත් ලක්කන මෝර්නින් නිවුස් සලට් සමගින්. කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුගේ කනක් තවත් රැඳවියෙකු කපා දාලා. බදුල්ල බන්ධනාගාරයේ සිටි කළුතර බන්ධනාගාරයේ වෙත මාරු කර යවූ රැඳවියෙකුගේ කන ප්‍රදේශයේ එම බන්ධනාගාරයේ සිටි තවත් රැඳවියෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී කපා දමා ඇතැයි වාර්තා වෙනවා කියලාද නිලවේ බඩිය වල සඳහන් වෙන පුවත් වල සඳහන් වෙලා තියෙනවා. මේ වන විට තුවාල ලැබූ රැඳවියා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයිද ඔහු ශල්‍යකර්මයක් සිදු කර මේ වන විට පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂා මැද ප්‍රතිකාර ලබමින් සිටින බවද සඳහන් වෙනවා. අදාළ රැඳවියා හෙට උදෑසන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. ඉන් අනතුරුව අදාළ රැඳවියා රෝහලින් පිටත් කර යැවීමට තීරණයක් ගත් බවයි මේ වාර්තාවේ සඳහන් වෙන්නේ කියලා තමයි අද මේ පිළිබඳව තොරතුරු සටහන් වෙලා තියෙන්නේ. උපාධිය ගන්න පැමිණි පෙම්වතිය පැහැර ගන්න ආ පෙම්වතාගේ උත්සාහය වැරදුණු හැටි අද මේ සම්බන්ධයෙන්ුත් වාර්තා කරලා තියෙනවා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උපාධි ප්‍රධාන උත්සවයකට සහභාගී වී සිටි තරුණයක් පැහැර ගැනීමට දැර උත්සාහයක් පොලිසිය ව්‍යර්ථ කර තිබෙනවා. මෙම පැහැර ගැනීම තරුණියගේ පෙම්වතා විසින් සිදු කර ඇති බවයි සඳහන් වන්නේ. මෝටර් රථයකින් තරුණියක් පැහැරගෙන යන බවට ඊයේ දහවල් 1:30ට පමණ නාරහේම්පිට පොලිසිය වෙත තොරතුරක් ලැබී තිබෙනවා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරී නාරහේම්පිට සිට නාවල දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් නතර කිරීමට උත්සාහ කළද එය පොලිස් අනුනෝතකා ඉදිරියට ධාවනය කර ඇතැයි සඳහන් වෙනවා. පසු නාරහේම්පිට නාවල පාරේදීද එය නවතන ලෙස යලිත් සංඥා කළද රථය නුනවතා ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එදී රිය දුරා මෝටර් රථය දමා පලා ගොස් ඇති අතර පොලිසිය සිදු කළ පරීක්ෂාවේදී රථය තුළ තරුණියක් සිට ඇති අතර ඇය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැහැර ගැනීමට ලක් වූ තරුණිය බවටයි හඳුනාගෙන තියෙන්නේ කියලා තමයි අද මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් සටහන් කරමින් වාර්තා කළ තියෙන තොරතුරු. සේවක වර්ජනය හේතුවෙන් සෙවනගල සීනි කර්මාන්ත ශාලාව වසා දැමෙයි. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. සීමා සහිත ලංකා සීනි සමාගමේ සෙවනගල ඒකකයේ කර්මාන්ත ශාලාව නැවත දැනුම් දෙනතුරු දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කරන්නේ සේවකයන් විසින් සිදු කරන වැඩ වර්ජන හේතුවෙන් ආයතනයට සිදුවන මූල්‍යමය ලාභය අවම කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි. පසුගිය 25 වෙනිදා දෙවන පැයේ සිට සෙවනගල ඒකකයේ යම් සේවක පිරිසක් සිය රාජකාරී කටයුතු වලින් බැහැරව නිෂ්පාදන කටයුතු ආරම්භ නොකිරීමට පියවරගෙන තිබුණු බවත් ඒ හේතුවෙන් මූල්‍යමය අලාභයක් සිදුවීම වැළැක්වීම සඳහා පසුගිය 26 සහ 27 යන දෙදින තුළ අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සේවකයන් නිවාඩු ලබා දුන් බවත් සඳහන් වෙනවා. එමෙන්ම ඊයේ දිනේ නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලෙස ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා විසින් දැනුම් දී තිබූ බවද එම නිවේදනයේ සඳහන් වෙනවා. කෙසේ වෙතත් නැවත කර්මාන්ත ශාලාවේ කටයුතු ආරම්භ කිරීමෙන් පසුවද සේවකයන් විසින් සුපුරුදු පරිදි වැඩ වර්ජනය තවදුරටත් පවත්වාගෙන යෑම හේතුවෙන් මෙලෙසින් කර්මාන්ත ශාලාව දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙන්නේ. එතකම අපි අවධානය යොමු කරනවා අද සිළුමිණ පුවත්පතට. අද සිළුමිණ පුවත්පතේ සටහන් කළ තියෙනවා 2100 ගෙන් ප්‍රකාශ ආරං මේගමුවේ සිද්ධිය ගැන ප්‍රධාන ජේල ඇතුළු 20කට නොතීසි මේගම බන්ධනාගාර ගැටුමෙන් 32 මේ යෑම සම්බන්ධයෙන් සකරුවන් හඳුනා ගැනීම පෙරටු සඳහා සැප්තැම්බර් 8 වෙනිදා මේගම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මේගම ප්‍රධාන ජේලවරයාට ජේලවරයා ඇතුළු 20කට අධිකරණය නියෝග කර තිබෙනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට සිළුමිණ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. එතකම අද සඳහන්ව එප්පාවල පොස්ට්පේඩ් සමාගම අලුත් කරයි. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව අද තොරතුරු සටහන් කළා තිනවා ඇතුල් පිටුවල. අපි අවධානය යොමු කරමු සිළුමිණ පුවත්පතට මේ සම්බන්ධයෙන් තොරතුරු කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න. එප්පාවල ලංකා පොස්ට්පේඩ් සමාගමේ නිෂ්පාදන සාමයෙම් කටයුතු ප්‍රසාරණය කිරීමේ අරමුණින් රුපියල් මිලියන 110ක් වටිනා නව යන්ත්‍රෝපකරණ සහ මෙහෙයුම් වාහන ආයතනය වෙත සපයා තිබෙනවා. මේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 79ක වියදමින් විල් ලෝඩර් යන්ත්‍ර දෙකක් රුපියල් මිලියන 18ක වියදමින් ටිපර් රථ දෙකක් සහ රුපියල් මිලියන 13ක වියදමින් ෆෝක්ලිෆ්ට් යන්ත්‍ර දෙකක් සපයා තිබෙනවා කියලා සඳහන් වෙන්නේ. මේ අතර සමාගමේ මෙහෙයුම් කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තෝරාගත් නව රේදුරන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමද සිදු වී තිබෙනවා කියලා අද සිළුමිණ පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට වාර්තා කරලා තියෙනවා අද දවසේදී. පිළියම්දල කොට්ටාව පාරේ අධිබල ඇති විදුලි කණුවක වෑන් රථයක් ගැටි බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා කියලා සඳහන් වෙනවා. චාරපස් සමගින් තොරතුරු සරහන් කළ දිනවා නිලවි බඩවිවල මේ සම්බන්ධයෙන්. පිළියම්දල කොට්ටාව මාර්ගයේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අධිබල ඇති විදුලි කණුවක ගැටි අනතුරක් සිදුව තිබෙනවා. ඉන් වෑන් රථයේ ගමන්ගත් 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වන විට කළුබෝවිල් රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. රැඳුරුට නිඳ යාම අනතුරට හේතු වූ බව පොලිසිය සැකපල කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. වෑන් රථයේ විදුලි කණුවේ ගැටීමෙන් අනතුරුව එම ප්‍රදේශයට විදුලි විසන්ධි වීමක් සිදු වී තිබෙනවා කියලත් අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. රවිගේ නිවසට අල්ලස් කොමිසමෙන් පණි. පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවසට අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් තිබෙනවා. අලස්ස දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි ලෙස ඔහුට දැනුම් දී තිබුණද ඔහු එම දැනුම් දීමට අනුව පැමිණ නොසිටීම හේතුවෙන් එම කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ දවසේදී මෙලෙසින් ඔහුගේ නිවසට ගොස් තිබෙනවා කියලා තමයි වැඩිදුර තොරතුරු වාර්තා කරලා තියෙන්නේ අද මේ සම්බන්ධයෙන්. මෙය තමයි අද දවසේදී පුවත්පත්වල සටහන් කරලා තියෙන ප්‍රධාන සිරස්තල විදියට වාර්තා වෙන්නේ. අපි මේ කැටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. මේ කැටි විරාමයෙන් අනතුරු අපි ඔබට විදේශ පුවත්, ඒ වගේම ක්‍රීඩා පුවත් සහ කාටූන්ස් කොහොමද සටහන් වෙලා තියෙන්නේ කියලා ගෙනෙන බලාපොරොත්තු වෙන ඇඳසිටින් FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක.
1: මෝර්නින් නිවුස් ඇලර්ට්.
0: ලකන මෝර්නින් නිවුස් වලට ආගෙන ඉන්න වෙලාව 2:47.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: සතියක් ලක්හඬ.

0: වෙලාව 2යි විනාඩි 53යි අපි සූදානම් විදේශ තොරතුරු පිළිබඳව අවධානය යොමු කරමු.
1: Around the world.
0: නේපාලයේ හදිසි ජලගැලීමෙන් මියගිය සංඛ්‍යාව 675 දක්වා හෙළගොස් තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. නේපාලයේ හදිසි ජලගැලීම හේතුවෙන් මෙවැනි විට පුද්ගලයන් 675 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නේපාල ජාතික ආපදා අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය සඳහන් කර තිබෙනවා. එමෙන්ම මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයන් 2500කට වැඩි පිරිසක් අතුරුදන් වෙතැයි සඳහන් වෙනවා කියලා තමයි අද වාර්තා වෙලා තියෙන්නේ. මේ අතර මෙම ආපදාවට හේතු වී ඇතැයි පැවසෙන ග්ලැසියර් කඩාවැටීම ගෝලීය උණුසුම ඉහළ යාමට හේතුවෙන් සිදු වූ ඇති බවටයි වාර්තා පළ වෙලා තියෙන්නේ. විදේශ මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ ගෝලීය උණුසුම හේතුවෙන් හිමාලයේ ග්ලැසියර් අයිස් බිම් හිම තට්ටු දියබීම වේගවත් වී ඇති බවට විශේෂ විද්‍යාඥයින් සහ විශේෂඥයින් විසින් පවසා ඇති බවයි. විද්‍යාඥයින් සඳහන් කරලා තියෙන ග්ලැසියර දියවීම සහ බිඳ වැටීම පමණක් නොව ග්ලැසියර විල් වේගයෙන් පිරවීමටද හේතු විය හැකි බවත් එමගින් ගංවතුර තත්ත්වයන්ද ඇති විය හැකි බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළ තියෙනවා කියලායි සඳහන් වෙන්නේ. එමෙන්ම උණුසුම වැඩිවීම හේතුවෙන් කඳුකරයේ ඇතැම් උස් ප්‍රදේශවලට මේ වන විට හිම වෙනුවට වැසි ඇද හැලමින් පවතින බවත් එමගින් ඒවා අස්ථායි විය හැකි බවත් විද්‍යාඥයින් අනතුරු අඟවා තිබෙනවා කියලත් සඳහන් වෙලා තියෙනවා. ඒත් එක්කම මේ නේපාලයේ යලි ගොඩනගන්න ඇමරිකානු ඩොලර් බිලියන 5ක මුදලක් අවශ්‍යයි කියලයි අද සඳහන් කරලා තියෙන්නේ. මේ පිරිවැය නේපාලයේ සමස්ත ආර්ථිකයෙන් 10%කට ආසන්න විශාල ප්‍රමාණයක් කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ. සිදු වූ පාඩුව සහ හානිය පිළිබඳව තක්සේරු කිරීම තවදුරටත් සිදු වෙමින් පවතින බව 2015 වසරේ ඇති වූ භූමිකම්පාවෙන් වූ හානියට වඩා මෙවර නැවත ගොඩනැගීමට දැරීමට සිදුවන වියදම අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවත් තමයි ඒ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළ තියෙන්නේ. හිමාල කඳුකරයේ සිදු වූ ග්ලැසියර කඩාවැටීමක් හේතුවෙන් සිදු වූ මෙම විනාශයෙන් නේපාලයේ මෙන්ම ටිබෙට් කලාපයේ පුද්ගලයන් 600කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 2500කට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව සිටිනවා කියලා තමයි සඳහන් කළ තියෙන්නේ. දැන් මේ සම්බන්ධයෙන් පුවත්පත් වලත් තොරතුරු සටහන් කළ තියෙනවා. නිලවෙ බඩේ වල සටහන් කළ තියෙනවා 675 දෙනෙකු මේ වන විට අතුරුදන් මියගිය පුද්ගලයන් ගණන ලෙස වාර්තා වේ තිබෙනවා කියලා. නේපාල ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ව්‍යසනය 2015 වසරේ සිදු වූ රික්ටර් මාපකයේ 7.8 ප්‍රබල භූමිකම්පාවෙන් රට යලි ගොඩනැගීමට ඩොලර් බිලියන 9කට අධික මුදලක් දැරීමට සිදු වුණා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදියට වාර්තා වෙන්නේ නිලවෙ බඩේ වල. අපි යනවා විදේශ තොරතුරු වලින් ක්‍රීඩා පිටුවට. මොනවද ක්‍රීඩා තොරතුරු කියලා බලන්න.
1: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
0: රුමේෂ් තරංග යලි වැඩ ආරම්භයි. පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල හෙළවිසි කිරීමේ සවෙන් රන් පදක්කමක් දිනාගත් ලෝ අංකිකේ ක්‍රීඩක රුමේෂ් තරංග යලි කාර්යබහුල කාලසටහනක් අරඹමින් පසුගිය දාසෝ ස්ථලන්තයේදී තවත් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා. මෙය රුමේෂ් තරංග දිනාගත් තෙවැනි ඩයමන්ඩ් ලීග් රන් පදක්කම වූ අතර එහිදී ඉන්දියාවේ නිරාජ් චොප්‍රා සෙන්ටිමීටර 9කින් රුමේෂ් තරංග හමුවේ පරාජයට පත් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. එතෙකම සොනාල් දිනුෂ පිළිබඳවත් සටහන් කළා තියෙනවා. ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී වසර 48ක් පැරණි වාර්තාවක් අලුත් කිරීමට ශ්‍රී ලංකා යෝන් ප්‍රතිකරු සොනාල් දිනුෂ සමත් වුණා. ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ශතකයක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 84ක් රැස් කළ සොනාල් දිනුෂ SSC පිටියේ පැවති දෙවැනි තරගයේ පළමු ඉනිමේදී ලකුණු 103ක් රැස් කරමින් එම වාර්තාව තැබුවා කියලායි සඳහන් වෙන්නේ. ඒ අනුව ටෙස්ට් ඉතිහාසයේ තුළ පළමු වරට ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරමින් ඉනිම තුනකදී අර්ධ ශතකයක් හෝ ඊට වැඩියෙන් රැස් කළ ලොව තෙවැනි පිතිකරු ලෙස සොනාල් දිනුෂ වාර්තාපතට එක් වෙනවා. ඊට පෙර අවසන් වරට එම දස්කම් පෙන්නුම් කර ඇත්තේ 1978 වර්ෂයේ ඉන්දියාවට එරෙහිව පළමු වරට ටෙස්ට් තරඟ මාලාවකට එක් වී ලකුණු 17696ක් සම්පූර්ණ ලකුණු සංඛ්‍යාව ලකුණු 176ක් 96ක් සහ 235ක් වාර්තා කළ පාකිස්තානයේ සහීර් අබ්බාස්. එම වාර්තාවේ මුල් තැන හිමි වී තිබෙන්නේ බටහිර ඉන්දිය කොදේ ක්‍රීඩක එවර්ටන් වික්ස් කියන ක්‍රීඩකයාට. ඔහු 1948 වර්ෂයේදී ඉන්දියාවට එරෙහිව පළමුවට ක්‍රීඩා කළ ඉනිම් පහේ දීපිලිවලින් ලකුණු 128, 194, 162 සහ ලකුණු 90 වශයෙන් ලකුණු රැස් කිරීමට සමත් වී තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් සොනාල් දිනුෂ වාර්තාපොත් අලුත් කරමින් මේ වාර්තාවට හිමිකම් කිව්වා කියලත් අද සටහන් කළා තියෙනවා පුවත්පත්වල තොරතුරු විදිහට. අපි යනවා පත්‍රවල කාටුන්ස් මොනවද කියලා බලන්න.
1: කාටුන්ස්
0: සිලුමින පුවත්පතේ අංජනගේ ටෝක් අද මෙහිමයි සඳහන් වෙන්නේ. ආණ්ඩුව මහනාහිමිවරුන්ගේ ඉල්ලීම් සලකන්නේ නෑ කියලා නාමල් කියනවා. දල්දා මාලිගාව වටේ රේස් පදින්න එපා කිව්වට නාමල් නම් ඒක සැලකුවා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ සිලුමින පුවත්පතේ. අපි අවධානය යොමු කරමු අද දිවයින පුවත්පතේ ඉරිදා සංග්‍රහයේ ජයරත්න වික්‍රමසිංහගේ රුවිතන් කාටුනේට. අපි ජයරත්න වික්‍රමසිංහගේ රුවිතන් කාටුනේ නදර ලක්කන මෝර්නින් නිවුස් වල නිමා කිරීමට බලාපොරොත්තු වෙනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 29ක් බදු දෙන්න යෝජනා වෙලාලු. JVP එක වැඩේ දැනගත්තොත් වැඩේ කරලා හමාරයි කියලා සමයි අද සඳහන් කරලා තියෙන්නේ රුවිතන් කාටුනේ ජයරත්න වික්‍රමසිංහගේ. මේ තමයි අද දවසේ දීපවත්පතල සටහන් ලතින කාටුන්ස් බාටපත් උනේ. හෙටත් උදේ 6ට ඔබ හමු වෙමේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්කන මෝර්නින් නිවුස් වලින් සමගන්නා ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනී මේකලා.
2: අකුරු අතර පුවත් සොයන පත්තර
3: සම අනුග්‍රහය යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා
4: සහයෝගීතා අනුග්‍රහය
5: කොටු දෙක.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: Satyag Lakhanda.
2: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්.

0: එක්වනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය 3ක්
1: ලක්හඳ Golden Voice.

0: everyone. Good morning, வணக்கம். வாசனாவந்த சுபுதேசன குதே ஹதாய் வினாடி பஹாய் வெலாவ். Good morning, Rani.
1: Good morning. மோட்டம சுபுதேசன பிரார்த்தனா கரணும். அது அகோஸ்து மாசே 30 இரிதா தவச. இங்க மே மாசே அந்திம இரிதா தவச. அகோஸ்து 31 ஐ படங்கனி செப்டம்பர் மாசே.
0: சமஹர பிலிவெல தொலி பிலிவெலக் நிர்மாணம் வேணும் கேள அப்படி இதனோனி. நான் கனெக்ட் இதின் புலாங் உதே பாந்தர் வெடே படங்கன கலி முகக்தர் கலி. அரி ලංකාවේ ඕනෑතරම් රියැලිටි ෂෝස් අපි දැකලා තියෙනවා රනිල්.
1: සා තියෙනවා.
0: දැනටත් තියෙනවා. ඉතින් ඒ හැමතැනම එක එක විදිහට මේ වැඩේ සිද්ධ වෙනවා. අපිට ඕන වුණා ලක්කඩ ගුවන්විදුලිය 30 සංවත්සරය සමරන වෙලාවේ මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ලක්කඩ වටා රොක්කුණු අපේ ආදරණීය ශ්‍රාවක හිතවතුන්ට ඔවුන්ගේ රන් හඬට වටිනාකමක් හදලා දෙන්න. ඒ නිසා ඉතාම විධිමත් ගෞරවාන්විත ලස්සන වැඩක් අපි සලසමු කරනවා. වැඩේ පටන් ගන්න හරියටම හෙට හවස එකට.
1: ඔව් හෙට හවස එකට ගෝල්ඩන් වොයිස් ටික කලෙලි බහින්න ලෑස්ති වෙලා ඉන්නවා.
0: දැන් ගුවන්විදුලි නිවේදකයෝ දෙන්නෙක් විදිහට රනිල් සහ මම සාමාන්‍යයෙන් සෙනසුරාදා ඉරිදු දවස් දෙකේ මුණ ගැහෙනවා. එතනින් එහාට නිෂ්පාදන කාර්යභාරයක් අපේ ගරු සභාපතිතුමා, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමා, අපේ වැඩසටහන් කළමනාකාරතුමා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය අපිට ලබා දුන්න 30 සංවත්සරී ඒ බර දැන් අපිට දැනිලා තියෙන්නේ. හරි. ඉතින් මේකේ විශේෂත්වය තමයි අපි මේ අද උදේම වැඩේ පටන් ගන්න කලින් මේ කතාව කියන්නේ, මේක රටටම කියන්න ඕන දෙයක් නිසා. ලංකාවේ දැවැන්තම හඬක් අපි සතුව තියෙනවා. හැබැයි ටිකක් නිහඬව පැත්තකටලා හිටපු චරිතයක් තමයි ඉන්ද්‍රසිරි සුරවීර.
1: ඔව්.
0: හරි. හැඟුම් වර්ෂාව ඔබ අහනවා සතියන්තේ. ඉතින් අපිට ඕන වුණා සුරවීර යලි කරලියට අරගෙන ඉන්න. හරි. ප්‍රසංග වේදිකාවේ අපිට මුණ ගැහෙන දැවැන් දහඩක්. එතකොට මේ වැඩේ පිටිවස්සේ චාමිකා මනෝජනී එක පැත්තකින් ආයෝබට මුණ ගැහෙනවා. ඉන්ද්‍රසිරි සුරවීර අපිට මුණ ගැහෙනවා. මේ වැඩ කටයුත්ත ලස්සනටම කරගෙන යනකොට මේ තාක්ෂණික හැඩ වැඩ එකතු කරලා හරි ලස්සන නිර්මාණයක් බවට පත් කරන්න අපි රංජන් පුෂ්පකුමාර් මේ වැඩේදී අපිත් එක්ක ඉන්නවා.
1: ගොඩක් වෙහෙස මහන්සියක් දරනවා
0: අනිවාර්යෙන්. ඉතින් ඒ නිසාම අපි ඔබට යෝජනා කරනවා අද උදේ පාන්දර හරියටම හෙට හවස එක වෙනකොට FM 93.5ට FM 93.7ට මීටරේ කරකවන්න. විනිශ්චය මණ්ඩලය තීරණය ලබා දෙයි. ඔබේ තීරණය ගැටෙනවාද කියලා බලන්න ඔබ අනිවාර්යෙන් ලක්කඩ ගෝල්ඩන් වොයිස් මේ කම්පිටිෂන් එකත් එක්ක ඉන්න කියලා අපි බොහොම ආදරෙන් ආරාධනා කරනවා.

0: රිලක්ස්.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝ ෂීල් ඇක්ටිව් ප්ලස්.
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB යූත් ප්ලස් විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: සතියක ලක්හඬ.
5: ඒ වන්දර ප්‍රශ්න දොර ප්‍රශ්න වගේ මේ සමහර අය බලාපොරොත්තුෙන් ඉන්නවා සතියක ලක්හඬේ අපි නේද රේඩියෝ මැගසින් එක ඇතුලේ මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තර දෙන්න සන්නද්ධ වෙලා ඉන්නේ. සමහර නිදාගෙන ඉන්න දරුවන් එහෙම අවදි කරවල අම්මලා තාත්තලා කියන දැන් ප්‍රශ්නේ හයි උත්තරේ හොයන්න ඕනේ එන්න කියලා පොඩි දරුවෝ ටිකේම අවදි කර ගන්නවා කියලා අපි දන්නවා. හරි, අද මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඕන විදිහ මම ඉස්සල මතක් කරලා ඉන්නම්. 0713 93 5 93 7 0713 93 5 93 7 කියන නම්බරයකට තමයි WhatsApp කරන්න ඕනේ ආගේ උත්තරේ. ඊට කලින් ඔබේ නමගම සටහන් කරන්න, ඊට පස්සේ හිස්තැනක් තියලා පිළිතුර සටහන් කරලා 0713 93 5 93 7 send කරන්න. රනිල් කියන්නේ මොකද්ද ප්‍රශ්නේ?
6: අද පොඩි තේරවිල්ලක් අහන්නේ. දැන් ওই තේරවිලි කිව්වම දුෂන් ඉස්සර තුන් තේරවිලි තියෙනවා. හරි ප්‍රසිද්ධ තුන් තේරවිලි. ඉතින් අපි පුරුදු වෙලා හිටිය හැමදාම වගේම තේරවිල්ලක් අහන්න මේ තේරවිලි තෝරන්න. ඉතින් ඒක අපේ ඉස්සර ඉඳලම අපේ ජන සමාජයේ නේද හුරු වෙච්ච දෙයක්. ඉතින් ඒ වගේ පොඩි තේරවිල්ලක් අහන්න මේ පුංචි ළමයි අතර හරි ප්‍රසිද්ධ තේරවිල්ලක් අහන්න තමයි අපි හදන්නේ. හැබැයි ඉතින් මේක ලොකු අයටත් එකපාර හිතා ගන්න බෑ. සමහර වෙලාවට විවිධ උත්තර තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ ප්‍රශ්නේ එහෙම නැත්නම් මේ තේරවිල්ල ඔබෙන් අහන්නේ. පුංචි කවියක් කොටසක් තියෙන්නේ. ඔබට තියෙන මේකට එන පිළිතුර තනි වචනෙන් අපිට පිළිතුර එවන්න ඕනේ මදුශංක කිව්ව විදිහටම. ඔයාගේ නම, හිස්තනක් තියලා ගම, එහෙම නැත්නම් ඔයාගේ ප්‍රදේශයේ සටහන් කළ හිස්තනක් තියලා පිළිතුර තනි වචනකින් එවන්න ඕනේ. හරි, තනි වචනකින් එවන්න ඕනේ. ඒක තියෙන්නේ මෙහෙම. පුංචි දරුවෙක් තමයි මේ ප්‍රශ්නේ අහලා තිබ්බේ. වත්තේදි මම කොළොලේදි කළු පාටයි, ගෙදරදි මම රතු පාටයි, කිව්වෝතින් පිං පාටයි කියලා තමයි ඒ තේරවිල්ල හරි ලස්සනට හදලා තියෙන්නේ.
5: වත්තේදි මම කොළ පාටයි, කඩපොළේදි කළු පාටයි,
6: ගෙදරදි
5: මම රතු පාටයි, තේරුවතින් පිම්පාටයි. පිම්පාට උත්තරයක් අපිට දෙන්න බලන්න උදේ පාන්දරම. උදේ 7:16
7: ලක්හඬ වීකෙන් මැගසීන් U-turn.
5: අයිබුවන්, ජයග්‍රහී වාසනාවන්ත දවසක්. අපේ ජීවිතේ බොහෝමයක් ප්‍රතිඵල තීරණය වෙන්නේ අපේ යටිසිත ඇතුලේ තැම්පත් වෙලා තියෙන ගැඹුරු විශ්වාසයන් සහ ක්‍රියාකාරීත්වයන් මත. ඔබ දිනපතා සිතන, පවසන, දකින, අත්විඳින සෑම දෙයක්ම යටිසිත විසින් කිසිදු විනිශ්චයකින් තොරව ස්ථිර සත්‍යයක් විදිහට බාර ගන්නවා. ඒ නිසා ධනාත්මක සිතුවිලි සහ පැහැදිලි ඉලක්ක මගින් ඔබේ යටිසිත නිවැරදිව මෙහෙයවන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් නම් ජීවිතයේ කිසිදු අභියෝගයක් ඔබට බාධාවක් වෙන්නේ නැහැ. සාර්ථකත්වයේ රහස් සැඟවිලා තියෙන්නේ ඔබේම යටිසිත සමග ගොඩනගා ගන්නා සන්නිවේදනය ඇතුළේ. ඔබේ යටිසිතේ අසීමිත බලය අවදි කරගෙන සාර්ථකත්වයේ කරා ගමන් කරන්න පියවර කිහිපයක් අනුගමනය කරන්න පුළුවන්. පැහැදිලි විධාන ලබා දීම. ඔබට අවශ්‍ය දේ නිශ්චිතව මේ වර්තමානයේදී ධනාත්මකව දිනපතා ඔබම ඔබට පවසා ගන්න ඕනේ. අභියෝග පැමිණෙනකොට මේක මට අපහසුයි, මේක මට කරන්න බෑ කියන සිතුවිල්ල වෙනුවට මේක ජය ගන්න පුළුවන්. ඒ ශක්තිමත් පණවිඩය නිරන්තරයෙන් යටිසිතට ලබා දීම ඇතුලේ ඔබට ඔබේ ජයග්‍රහණයේ සාර්ථකත්වයේ අත්පත් කරගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි නිවැරදි දෘශ්‍යකරණය. ඔබ දැනටමත් ඔබේ ඉලක්කය ජයගෙන ඇති බව, ඒ වෙනුවෙන් සාර්ථකව ළඟා වෙමින් තියෙන බව, ඔබ සාර්ථකත්වයේ අත්විඳින ආකාරය මනසින් පැහැදිලිව දකින්න උත්සාහ කරන්න. මේක යටිසිතට ලබා දෙන ප්‍රබල සැලැස්මක්. අපි කියන්නේ බ්ලූ ප්‍රින්ට් එක කියලා. අන්න ඒ බ්ලූ ප්‍රින්ට් එක නිරන්තරයෙන් ඔබ මනසින් දකින්න උත්සාහ කරන්න. තවත් කාරණයක් තමයි හැඟීම් මුසු කිරීම. හුදෙක් මේක සිතුවිල්ලක් පමණක් නෙවෙයි. ඒ සාර්ථකත්වයේදී ඔබට දැනෙන සතුට, ඔබට දැනෙන ආත්ම විශ්වාසය, ඔබට දැනෙන උද්‍යෝගය ඔබේ යටිසිතට දැනෙන්න සලස්වන්න. යටිසිත වඩාත් වේගයෙන් ප්‍රතිචාර දක්වන්නේ ඔබ ලබා දෙන ප්‍රබල හැඟීම් වලට. තවත් කාරණයක්, නිරන්තරයෙන් පුනරාවර්තනය කිරීම. නව ධනාත්මක විශ්වාසයක් යටිසිතේ තැම්පත් වෙන්න නම් නිරන්තර පුහුණුව අත්‍යවශ්‍යයි. ඔබේ ඉලක්කය සහ දැක්ම නින්දට පෙර සහ අවදි වූවහම දිනපතාම මෙනෙහි කරන්න. ඒකට හේතුව තමයි ඒ කාලය තමයි යටිසිත වඩාත් සක්‍රියව පවතින කාලය. ඔබේ උඩුසිත හුදෙක් නැවක කපිතාන්වරයෙක් පමණයි. නමුත් ඔබව ජීවිතයේ ගමනාන්තයට රැගෙන යන සැබෑම නෞකාව තමයි ඔබේ යටිසිත. යටිසිතට නිවැරදි විධානයක් දුන්නම ජයගන්න නොහැකි කිසිදු කුණාටුවක් ලෝකේ නැහැ. ඔබට සුබ දවසක්.

0: 3.5 FM 93.7 Lakhana Radio ITN
1: NLP Hadhana ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP Hadhana ඔබත් අදම NLP Hadhana බලා ගන්න
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
3: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
0: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් අවතම රේඩියෝ රියැලිටිය

0: එක්වනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක් ලක්හඬ Golden Voice FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN
1: හතයි විනාඩි 24යි 7:30 වෙනකොට අපිට ලොතරේ ප්‍රතිඵල කියන්න තියෙනවා. දැන් රනිල් මම දැක්ක ලස්සන කවියක්. ඔයා හෙන මහතයි නේ අප්පා. ඒක තමයි මේකේ මාතෘකාව.
2: හරි.
1: ඒක කියනවා මෙහෙම. ග්‍රීන් ටී බීලම නැති වුණා පඩියේ සාමය. ජිම් මස්සේ ඇමිනෙන්න කොවපිට කාලය. ඩයටින් ප්ලෑන් මැද බැලුවාට සික්ස් පැක් හීනය. ඉදිරියේ ගෑස්ටික් විතරයි. පපුව දෙයියන්ට බාරය. දන්නවද ප්‍රේමී ජොල් බඩවල්ලස්සෙත් තියෙනවා අප්ප ප්‍රේමය. සමහර අත්දැකීම් මේ හරි ළඟයිනේ. කවි කලාවට ආදරය කරන මිනිස්සුන්ට සමාජයේ තියෙන පේන හැමදේම කවියට නගන්න පුළුවන්කම තියෙනවා. හැම දෙයක්ම මේ කවියට ටිකක් කලින් දැනෙනවා. කවිය ප්‍රිය කරන අයට වෙනස් විදිහට දැනෙනවා කියලා අපි අහලා තිබුණා. ඔය කවිකම ගැන රත්නශ්‍රී විජේසිංහ මහත්තයා මීට අවුරුදු ගානකට කලින් අපිත් එක්ක කියපු කතාවක් මට හම්බුණා. මම හිතුවා ඒක අද මේ අපේ අසන්නන්ට අහන්න දෙන්න ඕනේ කියලා නේ. මේ කයිමන් දොරකඩ යහුණු කතාවක්.
3: කයිමන් දොරකඩ. මීට කාලයකට ඉස්සර PBR ලිස් පෙරේරා කවියා ගස්මදින්නා කියලා කවිපලක් කියලා තිබුණා. හිනබැඳ ලඹු කැටේගෙන බිහියා පතුර සමාජයට දෙන්නට මත් වෙන වතුර බිහිසුණු ගමන් යන විට අතුරෙන් අතුර විනෝදයක් හැම ඇති වේවිද මිතුර ධනපතියක වන්ට දී මිනිහෙකුට ඉඩ ඔබ ජීවිතය එල්ලා ඔය කඹය උඩ ඔය විදියට අලිස් පෙර දිගට කියාගෙන යනවා කියන විවේචනයක් තියෙනවා. ඊට පස්සේ අපි ඇහුවා කුමාරදාස සපුතක් ලියපු ගීයක් මෙයා මේ අත්දැකීම ගැන. මලින් මලට ඉගිරුණාට සමන්ලයෙන් නොවේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ. ඒ අත්දැකීමම ඔය පූර්වජයන්ගේ අත්දැකීම් වලට ණය වෙන්නේ නැතුව ඒවා අනුකරණය කරන්න නැතුව ඒවා එහෙම් පිටින් මංකොල්ල කරන්න නැතුව හුදත් තමන්ගේ කරගෙන තමන්ගේ අත්දැකීමක් ලියනවා. අහසින් වලින් පොළොවට අමෘතය රැගෙන හීලට සින්තටික් පාට ලබු කැට පොල් කටු වලට බර වුණා තාලෙට. අර අලිස් පෙරලා ඉුවේ හිනබැඳ ලබු කැටේගෙන බිහියා පතුර කියලා බැසුදත් ලියන්නේ සින්තටික් පාට ලබු කැට. මේ කෘත්‍රිම ලබු කැටදී අද ගස්මදින්නම් ඉල්ලගෙන යන්නේ ඕවා. දෙයියන්නේ මේවිත උදුරා නොයිඳුල් කිනිතිවර තවරා මල්තැලුම නටනතුරු මතුරා අඳේටම රොණස වෙන බමර අඳේටම රොණස වෙන බමර හරි අපූර්ව ඉදුමක්ේ. තුඩග බොල් පෙන කැටිසයා ජීවිතය අතුරේගෙන ගියා මාරුතේ තනියට ළඟ තියා පෙම්බැඳි හැර ගසට කඩිය. කවිය මේ වෙන විට පුවත්පත් කවි පිටුවල එහෙම නැත්නම් ඉඳහිට පළවන විකිණෙන්නේ නැති කවි කාව්‍ය සංග්‍රහවලට විතරක් සීමා වෙලා තියෙන්නේ. ප්‍රකාශක කවි පොත් බාර ගන්න එයා විකිණෙන්නේ නැහැ කියලා. කවි නමේ අද හොඟ දෙනෙක් උත්සාහ කරන්නේ සින්දු ලියන්න. හොඳ කවි ලියන්න බැරුව සින්දු ලියන්න නම් බෑ කාටවත්. ඒක තමයි ඇත්ත. කවිත්වය තමයි මාතෘ කලාව. එක කවියකින් මොනවද නොකැලකිලුවට කුමාරගම කිව්වේ නිකම්ම නෙමෙයි. ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒක පේන්නේ නැහැ. සංඛ්‍යාලයකට වලින් පෙන්වන්න බැරි වෙයි. නමුත් ගොඩක් දේවල් කරන්න පුළුවන්.

0: සත්‍යයක ලක්හඩ.
1: හතයි විනාඩි 31යි අපි ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නෙට උත්තර දෙන යාළු දැන් ගොඩක් ඉන්නවා. සමහර අය දාලා තිනවා ආයමත් ප්‍රශ්න කියන්න අපි අනිවාර්යෙන් උත්සාහ කරනවා කියලා. මේ ලොතරැයි ප්‍රතිඵල වලින් පස්සේ අපි නැවත ඔබට ප්‍රශ්න කියන්න ලෑස්ති. NLB සුබ දවසක් ලොතරැයි ඊයේ දිනුම් ලැබුවේ. කියන්නේ අගෝස්තු මාසයේ 9 වෙනි සෙනසුරාදා දිනුම් ලැබුවේ NLB සුබ දවසක් ලොතරැයි අපි පටන් ගමු. ලග්නයේ උෂ්චික වාසනාවන්ත අංක 15 23 සහ 49 විශේෂ අංකය 91 28. උෂ්චික ලග්නයේ 15 23 49 තමයි ජයග්‍රහයාංක. විශේෂ අංකය 91 28. NLB ජයලොතරැයියේ ජේ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 3335. 3 3ක් තියෙනවා, 5 තියෙනවා. ජේ 3335 NLB ජයලොතරැයියේ ඊ ජයග්‍රහයාංක. අද සම්පත ලොතරැයි අංක රටාව 3696 2936 ජී. 3696 2936 ජී. හඳහනේ වෘෂභ ලග්නයේ වාසනාවන්ත අංක 39 42 56 61. වෘෂභ ලග්නය 39 42 56 61. දන නිදානේ ඕ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4941 60 68. ඕ 4941 60 68. මෙගාපව ලොතරැයියේ ජී ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 6 වාසනාවන්ත අංක නැවත 6 12 29 71. ජී ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 6 වාසනාවන්ත අංක වලටත් තියෙනවා. 6 මුලින්ම 6 12 29 71. ගොවිසිතේ ජී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 14 21 43 සහ 61. ගොවිසිත ලොතරැයියේ ජී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 14 21 43 සහ 61. මහජන සම්පත ලොතරැයියේ ජී ඉංග්‍රීසි අක්ෂරය ඊයේ තිබ ජයග්‍රහ දිනු මැදීමේ වාසනාවන්ත අංක 152936. ජී 152936. ඉතින් අදත් සුපිරි තෑගි ගණනාවක් තියෙනවා. වැඩි වැඩියෙන් ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිම මිලට ගන්න.
2: අපි පොඩ්ඩක් ප්‍රශ්නේ ආයෙ මතක් කරලා ඉන්නම්. බොහෝ දෙනෙක් අපෙන් අහලා තිබුණානේ ප්‍රශ්නේ පොඩ්ඩක් මතක් කරන්න කියලා. වත්තේදි මම කොළ පාටයි, කඩපොලේදි කළු පාටයි, ගෙදරදි මම රතු පාටයි, කිව්වෝතින් පින් පාටයි, මම කවුද කියලා තමයි අහන්නේ. ඔබ හොඳට අහගෙන ඉන්න. වත්තේදි මම කොළ පාටයි, කඩපොලේදි කළු පාටයි, ගෙදරදි මම රතු පාටයි, කිව්වෝතින් පින් පාටයි, මම කවුද? මේ තේරවිල්ල ඉක්මනටම තෝරගන්න පුළුවන්. විවිධ තර්ක විතර්ක තියෙන්න පුළුවන්. අනේ ගෙදරදි කොළ පාටයි කියනවා, කඩේදි කළු පාටයි කියනවා, ගෙදරදි ආය රතු පාටයි කියනවා. අනේ මේක හරියට කියාගත්තොත් අපි පින් පාටයි කියනවා. ඉක්මනටම හොයන්නකෝ. ඒයි පොඩ්ඩක් නැගිටින්නකෝ. එහෙම තමයි දැන් මේ වෙලාවේ ගෙවන්නලු තත්තරනේ. ඉතින් ඉක්මනටම උත්තරේ හොයාගෙන 0.7 0.3 93.5 93.7 කියන අපේ නම්බර් එකට එවන්න. එහෙම වුණොත් හද දවසේ ජයග්‍රහණය ඔබේ පවුලට හිමි කරගන්න පුළුවන්කම තියෙනවා. උදේ 7:34. ගෙදර වත්තේ ගහක් තියෙනවා. මේ ගහ කපලා ඉවත් කරන්න ඕන. සමහර වෙලාවට මේ ගරණිල් ගෙදර වහලට කඩා වැටෙන්න පුළුවන්. සමහර වෙලාවට ලොකු අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අල්ලපු ගෙදර මිනිස්සයාගේ ගහ කපේ වත්ත පැත්තට ඇවිල්ලා හරි වදයක්. කොච්චර අතු ගාලා ඉවර කරත් ඒ ගහේ කොළ ටික විදුලටම හැලෙනවා. මොන මේ ගහ කපලා ඉවත් කරගන්නේ කොහොමද? අපිට හිතුමනා අපිට මේක කපන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න අපිට එදිනදා ජීවිතේදී ඕන තරම් දිනන. ඒ නිසා අපි කල්පනා කළා මේක පොඩ්ඩක් හොයලා බලන්න.
1: කොහොමද හොයලා බලන්නේ?
2: හොයලා බලන්නේ නීතිය පැත්තෙන් කොහොමද මේ සඳහා තියෙන ප්‍රතිපාදන. අපේ ගෙදර ගහක් තියනවා කියලා පළියට ඒක මමනේ හිටවල දෙන්නේ. මම තමයි පුංචි කාලේ ඉඳන් පැලේගෙන ඇල්ල වතුර දාලා ගහ ලොකු කරලා හදාගෙන තියෙන්නේ. ඒ නිසා මට ඕන වෙලාවක මේ කපල ඉවත් කරන්න පුළුවන්. එහෙම තර්කයක් අපිට තියෙන්න පුළුවන්. හැබැයි මේකට තියෙන න්‍යායික ප්‍රතිපාදන මොනවද? මේ ගැන හොයලා බලන්න අපි කතා කළා ජ්‍යෙෂ්ඨ නීතිඥ රුවිනි අධිකාරී නීතිඥතුමියට. අපි බලමු ඇත්තටම අපිට හිතුමනා අපිට ගහක් කපල ඉවත් කරන්න පුළුවන්ද කියලා.
0: ලක්හඬ වීකෙන් මැගසීන්.
3: අයිබෝවන්, ඉතින් අද දවසෙත් මම ඔබට බොහොම වැදගත් නීතිමය කාරණාවක් කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. ඒ තමයි තමන්ගේ වත්තේ ගහ තමන්ට ඕන විදිහට කපන්න පුළුවන්ද කියන කාරණාව. ගොඩක් වෙලාවට අපි හිතනවා ඉඳම මගේ නම් ගහ මගේ, එහෙනම් මගේ වත්තේ තියෙන ගහ කපන්න මට කාගේවත් අවස්ථරිය ඕනේ නැහැ කියලා. හැබැයි නීතියට අනුව මේක හැම වෙලාවකම නිවැරදි වෙන්නේ නැහැ. 2000 අංක එකදරන පළතින් සංශෝධනය වෙච්ච 1951 අංක 9 දරන ගස්සලීම් පාලනය කිරීමේ පනතක් ලංකාවේ තියෙනවා. මේ පනතට අනුව ගස් වගේම ගස්වල අතු කපන්නත් බලපත්‍ර අවශ්‍ය වෙන ගස් කීපයක් තියෙනවා. විශේෂයෙන්ම කොස්, දෙල්, පොල් සහ ගැහෙනු තල් ගස්. කාගෙන්ද අපි මේ අවසරය ගන්න ඕනේ? බලපත්‍රනිකුත් කරන්න බලය තියෙන්නේ නම් ප්‍රාදේශීය ලේකම්ට හරි කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල්වරයාට හරි. ඉතින් එහෙමනම් ඔබේ වත්තේ පොල් ගහක් තිබුණා කියලා ඔබේ හිතමන අපිට කපන්න බෑ. ඔබ මේ සඳහා අවසරයක් ලබා ගන්න වෙනවා. එතකොට මේ වත්තේ තියෙන ගස්වලට අවසරය ගන්න ඕනේ මොනවද නොගන්න ඕනේ මොනවද කියලා ඔබ කොහොමද හොයාගන්නේ? ඒකට තමයි නිසි බලධාරියෙක් හම්බෙලා උපදෙස් ලබා ගැනීම අවශ්‍ය වෙන්නේ. එහෙනම් ගහක් කපන්න කලින් මුලින්ම ඔබ අදාළ බලධාරියාගෙන් තහවුරු කරගන්න ඒ ගහට බලපත්‍රයක් ඕනේද එපාද කියන කාරණාව. ඒතර ගහ කපන එකයි ලී ප්‍රවාහනය කරන එකයි එකක්ද දෙකක්ද? මේකත් ගොඩක් කලාවට වරද්ද ගන්න කාරණාව. ගහ කපන්න තියෙන නීතිනිය අවශ්‍යතා කපාගත්තු දේව ප්‍රවාහනය කරන්න තියෙන නීතිනිය අවශ්‍යතාවලට වඩා වෙනස් වෙනවා. මේවා කාරණා දෙකක්. මේ සම්බන්ධයෙන් අදාළවන නීතිමය තත්ත්වයනුත් දෙකක් තියෙනවා. ඒක නිසා ගහක් නිත්‍යානුකූලව කැපුවා දැන් ලොරියක දාගෙන ඕන තැනකට ගෙනියන්න පුළුවන් කියලා හිතන්න එපා. ඒ සඳහා විශේෂ බලපත්‍ර අවශ්‍ය වෙනවා. ඒ වගේම තමා රක්ෂිත වනාන්තරයක් ගහක් කපන්න ඔබට හිතෙන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? මේක බොහොම බරපතල තත්ත්වයක්. රජයේ කෙලේ ගහක්නේ කාටවත් අයිති නෑනේ කියලා ඔබට හිතුණට ඒ වගේ ගස් කපාගෙන ඉන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ. නීති විරෝධී දේව සම්බන්ධයෙන් විමර්ශන නඩු පැවරීම් සහ අදාළ සමහර අවස්ථාවල දේව ප්‍රවාහනය කරපු වාහන රාජසාන්තක වෙන්නත් හැකියාව තියෙනවා. ඒක නිසා රක්ෂිත හෝ සංරක්ෂිත වනාන්තරවල ගස් කපන්න, වනාන්තර නිෂ්පාදන ඉවත් කරන්න සහ ඒවා ප්‍රවාහනය කරන්න විශේෂ නීතිමය සීමා තියෙන බව ඔබ දැනුවත් වෙලා ඉන්නවා. තවත් වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි අල්ලපු ගෙදර ගහ මගේ ගෙදරට අනතුරක් නම් ඔබට පුළුවන් ද මේක කපලා අයින් කරන්න? කොහෙත් බෑ. මොකද ඔබට කරදරයක් වුණා කියලා අල්ලපු ඉඩමට ගිහිල්ලා ඔබට ඒ ගස් කපන්න හැකියාවක් නෑ. අවදානමක් තියෙනවා නම් ඉඩමේ අයිතිකරුට දැනුවත් කරන්න, ඒ වගේම ඒක හැකිනම් ලිඛිතව කරන්න, අවශ්‍ය බලධාරීන් දැනුවත් කරන්න, අවශ්‍ය පළාත් පාලන ආයතන දැනුවත් කරලා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න. අවසානයේ වර්තක තබා ගන්න කාරණාව තමයි ගහක් කපන්න කලින් ප්‍රශ්න හතරක් අහන්න ඔබ පුරුදු වෙන්න. මේ ගහ කපන නීතියෙන් පාලනයක් තියෙනවද කියන එක පළවෙනි කාරණාව. දෙක, බලපත්‍රයක් හරි අනුමැතියක් හරි අවශ්‍යද කියන කාරණාව. තුන, මේ ඉඩම රක්ෂිත හෝ සංරක්ෂිත හෝ වෙනත් විශේෂ නීතිමය පාලනයකට යටත් ඉඩමක්ද කියන කාරණා. හතර තමයි කපාගත් දේව ප්‍රවාහනය කරන්න බලපත්‍රයක් අවශ්‍යද. මෙන්න මේ කාරණා තහවුරු කරගෙන පස්සේ ගහ කපන එක තමයි ඔබට ආරක්ෂිත වෙන්නේ. මොකද ඉඩම මගේ කියන එකින් ඒ ඉඩමේ තියෙන ඕනම ගහක් කපන්න ඕනම විදියක අවසරයක් ලැබෙන්නේ නැහැ.

0: අරගෙන ඉන්නේ උදේ 7 විනාඩි 42යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි.
3: ලාංකේය විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
4: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011 4 700 600
5: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා මේ සිදුවන හැමදේම දේශපාලනිකයි ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති අපි ගැනම කතා කරමු සර්ච් ලයිට්
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 07.03 93.5 93.7 සර්ච් ලයිට් සමාජ ගවේෂණය
6: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
7: ලඛන මොමලින් දිස්සල්.
8: සම අනුග්‍රහය.
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: Theater, We in Magazine.
1: අයිබෝන්, අද අපි ටෙක්නිකල් හන්දියෙන් කතා කරන්නේ ඔයාට දැනෙන මාතෘකාවක් ගැන. අපේ අතේ තියෙන ජංගම දුරකථනය අපිට කොච්චර වටිනවද? නිකන් හරි ඒක අතින් වැටුනොත් අපි කොච්චර ඒ ගැන දුක් වෙනවද? පසුතැවිලි වෙනවද? ඒකේ ස්ක්‍රීන් එකට හානියක් වුණොත්, එහෙම නැත්නම් ඒකේ ස්ක්‍රීන් එක පේන්නේ නැතුව ගියොත්, වතුරට වැටුනොත්? ජංගම දුරකථනය කියන්නේ ඒ තරම්ම අපිට නැතුවම බැරි දෙයක් වෙලා. මේ කතාව ජංගම දුරකථනයක් ගැන. හැබැයි මුහුදු මට්ටමේ ඉඳලා අඩි 30,607 උසක ඉඳලා බිමට අතෑරලත් හානියක් වුණ නැති ජංගම දුරකථනයක් ගැනයි අද අපි ටෙක්නිකල් හන්දියෙන් කතා කරන්නේ. ස්වීඩනයට ඉහළ අහසින් අතහැර දැමූ ස්මාර්ට් ජංගම දුරකථනයක් කිසිදු බරපතල හානියක් වෙන්නේ නැතුව බිමට පතිත වුණු ඉතිහාසගත වෙච්ච අපූරු සිදුවීමක් ගැන වාර්තා වෙනවා. මේ දුරකථනය හදලා තියෙන අතිශය බරපතල කම්පන අවශෝෂක ආවරණයකින් ආරක්ෂා කරලයි. ඉතින් මේ දුරකථනය මිනිත්තු 25ක කාලයක් පුරා අදහාගත නොහැකි වේගෙන් ඉහළ අහසේ ඉඳලා පෘථුවිය වෙත පතිත වෙලා තියෙනවා. අවසානයේදී ඒක හොයාගන්නකොට කිසිදු ප්‍රධාන හානියක්, එහෙම නැත්නම් කිසිදු විශාල හානියක් නොමැතිව තවදුරටත් ක්‍රියාත්මක වන තත්ත්වයේ දුරකථනයක් විදිහටයි ඒක බිමට පතිත වෙලත් හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේක කාගේත් විස්මයට හේතුණා. අපි දන්නවනේ දුරකථනයක් අපේ අත්තේ තියලා බිමට වැටුණත් ඒකට සිද්ධ වෙන හානිය කොච්චර විශාලද කියලා. ඉතින් ඇත්තටම මේක පරීක්ෂණයක්. මන ආරක්ෂිත අමුද්‍රව්‍ය යොදාගෙන මෙවැනි දුරකථනයක් ඇත්තටම ඉස්සරහට ලෝකේ නිර්මාණය වෙයිද? මේක තාමත් පරීක්ෂණ මට්ටමේ පවතින්නේ. අපි බලමු ඉස්සරහට ගලේ ගැහුවත් විනාශ වෙන්නේ නැති දුරකථනත් බිහි වෙන්න පුළුවන්.

0: Lakhanda Radio ITN. Sri Lanka's prathama vatavata Rhino roofing within handunwa dena. Rhino premium jala pratirodhi matupita arakshane sahita roofing sheet. Rhino roofing within handunwa dena. Rhino premium roofing sheet. Vedi vistara sandaha 13 96 amathanna.
1: Motorcycle love piralikarya TVS Lankawe thi navina thakshane na iyalama indena karyakshamathawen nipadawana TVS XL 100 heavy duty navina upanga sahita motorcycle ya pocket ekada danenne nathiwa budget ekada set wena gamanata wedeta TVS XL 100 heavy duty motorcycle ya pedalama balanna TVS XL 100 heavy duty motorcycle ya wedima duraduwana Lankawe motorbicycle TVS XL 100
2: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පඩු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි. සත්‍යයක ලක්හඬ

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: අන්නහදන්නේ සර්ච් ලයිට් පටන් ගන්න. සර්ච් ලයිට් පටන් ගන්න කලින් මොදුශංක අපි ප්‍රශ්නය අහලෙමු. මොකද ගොඩක් අය කිව්වා ආයිම ආයිම ප්‍රශ්නයන සමහර අය ලේසි කරන්න කියලා තිබ්බා. ඉතින් මේක පොඩි කවියක්නේ.
2: සමහර අය අහලා තිබුණා මේක කෑමක්ද, එළවලුවක්ද, පළතුරක්ද, එහෙම නැත්නම් වීමක්ද, මොකක්ද කියලා. පොඩ්ඩක් ලේසි කරන්න නම් දැන් ටික ටික වෙලාව යන නිසා මේක බීමක් හදන යමක්.
1: එක එක විදිහෙන් තියෙනවා.
2: එක එක පරිමාණයන්ගෙන් අපි ගෙදරට ගේනවා. ගෙදර සාමාන්‍යයෙන් අපිට එදිනෙදා අත්‍යවශ්‍යම භාණ්ඩ අතරේ තියෙන එකක්. ඔය අපිට බුලම් මට්ටමින් උදව් කළේ. වත්තේදි මම කොළ පාටයි, කඩපොලේදි කළු පාටයි, ගෙදරදි මම රතු පාටයි, කිව්වෝතින් පිම් පාටයි. අයම කියන්නම්, වත්තේදි මගේ පාට කොළ පාට, කඩපොලේදි මගේ පාට කළු පාට, ගෙදරදි මම එක පාරම රතු පාට වෙනවා. කිව්වොත් නම් ඔයා හරිම පිම්පාට කෙනෙක්. මම කවුද කියලා තමයි මේ අහන්නේ.
1: අහන්නේ 0.7, 0.3. මේ අද මුලින්ම උත්තරය දෙන කෙනෙක්ට උනත් පුළුවන් අපේ නම්බර් එක සේව් කරගන්න. 0.7, 0.3, 93.5, 93.7 අපේ WhatsApp නම්බර් එක සේව් කරගන්න ලක්කන්න කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ උත්තරේ වන නම, ඔයාගේ නම ඉස්සලා ලියන්න, සටහන් කරන්න. ඊට පස්සේ ඔයාගේ ගම, ඔයාගේ ප්‍රදේශය සටහන් කරන්න. ඊට පස්සේ උත්තරේ ටයිප් කරලා අපිට එවන්න.
2: දැන් ලංකාවේ ලොකුම රේඩියෝ රියැලිටිය නව්‍ය රියැලිටිය අපි හෙට හවස එක වෙනකොට ආරම්භ කරනවා. මේ වෙද්දී 35,000 ඉක්ම වූ අයදුම්පත් සංඛ්‍යාවක් අතරින් ලංකාවේ පළවෙනි රේඩියෝ රියැලිටි වැඩසටහනට මහා විශාල ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. තරගයට සහභාගි වෙන්න බලාපොරොත්තුෙන් ගොඩක් අය දැන් අපිට කෝල් කරනවා සමහරලාට, නේද? ඒ නම්බර්ස් මාර විදිහට බිසි වෙලා තියෙනවා. හේතුව තමයි අපේ දවස කවද්ද, අපේ දවස කවද්ද මේ සියල්ල පිළිවෙලට වෙනවා. හරි. ඉතින් හෙට පොඩි වෙනසකටත් එක්ක අනිවාර්යෙන් හවස එක වෙනකොට 93.5ට 93.7 මීටරේ කරකවල තියාගන්න. ලංකාවේ අද්විතීයම රේඩියෝ රියැලිටිය ලකන ගෝල්ඩන් වොයිස් හෙට හවස එකට අපි ආරම්භ කරනවා. එහෙනම් දිගටම ලකනත් එක රැඳිලා ඉන්න.

0: කාරණා ගණනාවක් අපිට කතා කරන්න තියෙන. විශේෂයෙන්ම පොල් වගා කිරීමේ මණ්ඩලය මේ ජාතික කර්තව්‍යයට ජාතික වගකීම ඉටු කරන වගකීම තමන්ගේ වගකීම කරගෙන තියෙනවා. ඒ නිසාම මේ රටේ ජනතාව විදිහට, එහෙම නැත්නම් මේ රටේ ගොවි ජනතාව විදිහට පොල් වගා කිරීම, එහෙම නැත්නම් තැඹිලි ගම්මාන ව්‍යාපෘතිය සමගින් අත්වැල් බැඳ ගැනීම, ඒ හරහා කොහොමද රට සංවර්ධනය කරන්නේ, මේ සඳහා වන වැඩපිළිවෙල පිළිබඳව අපි ටිකක් පුළුල් විදිහට සාකච්ඡා කළ යුතු වෙනවා. රනිල් අයබෝන්, අපි කතාව පටන් ගමු. මොකද මේ ජාතික වැඩපිළිවෙල, මේ ජාතික අවශ්‍යතාවය හඳුනා ගැනීම මේ වෙලාවේ අපි ලබාගත් ජයග්‍රහණයක් විදිහට තමයි අපිට දැනෙන්නේ.
1: පොල් වගා කිරීමේ මණ්ඩලයේ ගරු සභාපතිතුමන් වෛද්‍ය සුනිමල් ජයගොඩි මහත්තයත් එක්ක ලස්සන කතාවක් පටන් ගන්න හදන හේතුව තමයි, මදුෂංක, අපි හැමදාම කතා කරේ අපේ කප්රුක, එහෙම නැත්නම් අපේ රටේට තියෙන සම්පත පොල්ගස කියලා. පොල්ගස කිව්වට පස්සේ ඒකෙන් අදට වඩා කලින් අපේ මිනිස්සු කොච්චරනම් ප්‍රයෝජන ගත්තද පොල්ගසේ. අපි කියන්නේ නේද, මටලු කෑල්ලක්වත් අහක දාන්න නැති වෙන්න පොල්ගහෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කියන ඒ කප්රුක කියන නමට තියෙන අර්ථය එහෙම පිටින්ම ලබා දුන්න ශාකයක් තමයි පොල් කියලා කියන්නේ. හැබැයි අපේ මිනිස්සුන්ට ඉඩම් ලොකු කරගන්න ඕන වුණාට පස්සේ, එහෙමත් නැත්නම් තමන්ගේ ඉඩම් කට්ටි කරලා විකුණ ගන්න ඕන වුණාට පස්සේ පොල් ගහ අමතක වෙන්න ගත්තා. ඊට පස්සේ පොල් ගිනි ගණන් දීලා කන්න වෙච්ච කාලෙට අපිට නේද පොල් ගහේ වටිනාකම තව තවත් අදින් දැනෙන්න ගත්තා. ඕක තමයි ඛේදවාචකී වුණේ. අද වෙනකොට පොල් වගා කිරීමේ මණ්ඩලය පැහැදිලි කාර්යභාරයක් ඉටු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. පෙරට එන්න වෙලා තියෙන්නේ වගා කරන්න ඕන කියලා මිනිසුන්ට ඒත්තු ගන්නන්න සිද්ධ වෙලා තියෙන්නේ අපිම කරපු ව්‍යසනය නිසා පොල් ගසට නේද. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ශේෂ්ත්‍රයේ බොහොම අත්දැකීම් තියෙන සහ මේකට ආදරය කරන මිනිස්සෙක් සභාපති පුටුවට ඇවිල්ලා ඉන්නේ වෛද්‍ය සුනිමල් ජයකොඩි මහත්තයා. මීට කලිනුත් අපේ වැඩසටහනකට ඇවිල්ලා එතුමන් මේ ගැන හරි ලස්සනට පැහැදිලි කරා. අද දවස ඔබ දන්නවා සර්ච් ලයිට් කියන්නේ අපේ කන්සෙප්ට් එක. එහෙම නැත්නම් අපේ ආකෘතිය තමයි මිනිස්සුන්ට කතා කරන්න දෙන එක, මිනිස්සුන්ට ප්‍රශ්න අහන්න දෙන එක. අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒ වෙනුවෙන් කතා කරන්න. පොල් වගා කරන වගාකරුවන් ඉන්නවා, පොල් වගා කරන ව්‍යාපෘති කරන අය ඉන්නවා, ස්පනා පිටම පොල් ගස් කපලා දානවා දැකපු අපේ පුරවැසියෝ ඉන්නවා. මේ හැමෝටම පුළුවන් කතා කරන්න. අපි අවස්ථාවක් දෙන්න සූදානම් අද දවසේ. මුලින්ම එක කීලම පටන් ගත්තේ දුරකතනංකත් කීලම මොදසංග අපි වැඩේ පටන් ගමු.
0: 0112-775-276 මේ දුරකතන අංකය ඔස්සේ ඔබට පුළුවන් පොල් වගා කිරීමේ මණ්ඩලයේ ගරු සභාපතිතුමා වෛද්‍ය සුනිමල් ජයකොඩි මහත්මාව ප්‍රශ්න කරන්න. ගරු සභාපතිතුමනි, ආයුබෝවන් කියලා බුදුමන් පිළිගන්නවා.
2: ආයුබෝවන් මොදසංග.
0: අපිට මේ කතාව පටන් ගන්න තියෙන්නේ සැප්තැම්බර් 2 සිද්ධ වෙන ජාතික කර්තව්‍යයත් එක්ක, විශේෂයෙන්ම මා කඳුර කප්තුරුපාය ආසන්නයේ තියෙන මේ මහදවාන පරිශ්‍රයේ කේන්ද්‍ර කරගෙන මේ ජාතික ව්‍යාපෘති ආරම්භ කරනවා. මොකක්ද මේ කතන්දරේ, මොකක්ද මේ අවශ්‍යතාවය, ඇයි හදිස්සියෙම පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයා නායකත්වය දීලා අමාත්‍යංශයේ අනුමැතිය සහිත මෙහෙම ගම්මාන 250ක් නිර්මාණය කරන්න බලපාපු හේතුව මොකද්ද? මේ ජාතික කර්තව්‍යයක් පොඩ්ඩක් පැහැදිලි කරගෙන ඉමු ස්වාමීතුමනි.
2: බොහොම ස්තුතියි මේ අවස්ථාවත් ලබා දුන්නට මුදුශංක රනිල්. මොකද අද ඉතාමත්ම ප්‍රධාන මාතෘකාවක් වලට මම නිතරමපත් වෙලා තියෙනවා. ලංකාවේ පොල් වගාව කියන එක ගැන අපි ආඩම්බරිනුත් කියන්න පුළුවන් එක අතරට පොල් වගා කිරීම මණ්ඩලය ඒ විදිහින් බොහෝ සෙයින් කැප වෙලා මහන්සිලාත් කටයුතු කරනවා කියලත් කියන්න පුළුවන්. එම නිසාම අත වශයෙන්ම මේ අර පොල් වගා කරුවාගේ හොඳ උනන්දුවකුත් මතුවෙලා තියෙන බවට අපිට පැහැදිලිව පේනවා මුදුශංක. මොකද අපි බිම් මට්ටමින් යනකොට මම වුණත් සභාපති වුණාට මම අත වශයෙන්ම දැන් වගා කරුවොත් එක්ක අපි ජාලගත වෙලා ඒගොල්ලොත් එක්ක නිකන් පොඩි කමිටු හදාගෙන
1: මම සංවාදයක
2: සූම් සාකච්ඡා පවත්වනවා. ඒක ලොකු ජයග්‍රහණයක් කියලා මං හිතනවා. එතනදී දකිනවා ඒ හරි උනන්දුවකින් ඒගොල්ලෝ සම්බන්ධ වෙනවා. විශේෂයෙන් මං හිතන්නේ අපි අර දැන් පෝර සහනාධාරය වගේ සහනාධාර වැඩපිළිවෙලක් ඉතාම ඵලදායක විදිහට ක්‍රියාත්මක කරමින් පවතිනවා. මේ 2025 අපි පෝර දුන්නා, 2026 මේ වසරේ රුපියල් මිලියන 2500ක් අපි ඒ පොහොර වැඩසටහන සඳහා යොමු කරලා තියෙනවා. වර්තමාන රජය විසින් ලබා දුන්නේ මුදල්. ඉතින් ඒවත් එක්ක මේ පණිවිඩ යනකොට මං හිතනවා ඒත් එක්කම දැන් ලංකාවේ පොල්වලට අර ජාත්‍යන්තර වෙළඳ පොලේ පවා දීලා ලැබිලා තියෙන දැඩි ඉල්ලුමත් එක්ක අන්තිමට වශයෙන් අපි ගිය 2025 වෙනකොට හොඳ අපනයන ආදායමකුත් උපයා ගත්තා. ඒක වාර්තාගත
1: ආදායම
2: මං හිතනවා.
1: අපි ඒ ගැන කතා කරමු සභාපතිතුමා.
2: අන්න ඒ කරුණුත් එක්ක මං කිව්වේ දැන් හොඳ උනන්දුවක් ඇවිල්ලා තියෙනවා
1: සභාපතිතුමා. අපිට ඉස්සෙල්ලම පැහැදිලි කරන්න පොල් ගස මේ පුංචි පොල් ගෙඩියට ලංකාවේ තියෙන පොල් පරීක්ෂණ ආයතනය, ඊට පස්සේ පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන මණ්ඩලය, ඊට පස්සේ පොල් ගහටම ආයතන ගණනාවක්. හරි, එතකොට අපිට හිතෙනවා ඇයි මෙච්චර ආයතන කොහොමද පොල් වගා කිරීමේ මණ්ඩලයේ මේ ආයතන වලින් වෙනස් වෙන්නේ මොකද්ද කාර්යභාරය මොකද්ද දැක්ම අපි එතනින් පටන් ගමු.
2: ඔව් ඒ තමයි. ප්‍රධාන වශයෙන් වැවිලි හා ප්‍රජා යටතේ පහසුකම් අමාත්‍යාංශයේ අපේ ගරු සමාජමතුතුමා සම්බන්ත විද්‍යාරත්න මතුතුමාගේ ප්‍රධාන නායකත්වයෙන් මේ අපේ මේ අමාත්‍යාංශ යටතේ අතන ආයතන ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. තවත් සමාගම් වගේ රාජ්‍ය සමාගම් දෙකක්ුත් තියෙනවා. හලහත සමාගම කුරුණෑගල සමාගම. ඒතකොට අපේ තියෙන පොල් වගා කිරීමේ මණ්ඩලය ඔබතුම සඳහන් කළා වගේ පොල් පරිවර්ෂණ ආයතනේ පොල් සංවර්ධන අධිකාරිය. ඒතකොට මේ මං හිතන්නේ ඒකයි දැන් මේ දැන් පොල් කියන්නේ අර දැන් අනාදිමත් කාලයක් ඉඳන් අර තේ පොල් රබර් කියන මං හිතන්නේ ප්‍රධාන අපනයන
1: බෝල
2: ඒ නිසා වෙන්න ඇති. ඒතකොට අර දීප ව්‍යාප්ත වගාවක් තියෙනවා. ඒතකොට වගාව සම්බන්ධව වගා කිරීමේ මණ්ඩලයේ යෙදෙනවට අමතරව ඒකට අවශ්‍ය ගයිඩන්ස් අර මඟ පෙන්වීම විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීම පරිවර්ෂණ ආයතනේ මගින් කරනලු වෙලා තිබෙනවා. ඒතකොට අර ප්‍රධාන වශයෙන් පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ අපනයන කටයුතු සම්බන්ධව අර මේ අධිකාරිය පවත් ක්‍රියාත්මක වෙන පොල් සංවර්ධන අධිකාරිය. අන්න ඒ වගේ ආයතන තුන එතකොට මේ සම්බන්ධව දැන් මැදිහත් වෙලා කටයුතු කිරීම තමයි එහිදී ප්‍රධාන වශයෙන් පොල් වගාකිරීම මණ්ඩලයට පැවරෙන්නේ. අර රටේ පවතින ඒ කියන්නේ රාජ්‍ය අපේ පොල් වගාකිරීම මණ්ඩලයටම අයිති වතුත් තියෙනවා. ඒ වගේම තවත් රාජ්‍ය වතු තියෙනවා.
0: සමාගම්වල
2: වතුත් තියෙනවා. ඒ වගේ තියෙන පොල් වගාව නඩත්තු කිරීම සහ වර්ධනය කිරීම වගේම පෞද්ගලික වාණිජ මට්ටමේ වගාවේ යෙදෙන අයත් ඒ වගේම ගෙවතු වගාවේ ඉන්න අයගේ තියෙන පොල් වතු සම්බන්ධ පොල් ගස් සම්බන්ධව සොයා බලලා මේ රටේ රටට අවශ්‍ය එක පැත්තකින් ආහාර සුරක්ෂිතතාවය පවතින්න ඕන. අනික් අතට හොඳ ආර්ථිකයට හොඳ දායකත්වයක් ලබා දෙන්න පුළුවන් භෝගයක් වෙලා තියෙනවා. ඉතින් මේ වගකීම දරාගෙන කටයුතු කිරීම දැන් පොල් වගකීම් මණ්ඩලයේ ප්‍රධානම කාර්යයක් කොට අපි ඊට කරගෙන යනවා.
1: මේ අතුරු ප්‍රශ්නයක් සභාපතිතුමා දැන් පොල් ගස අපි උදේ අපේ වැඩසටහනේ කතා කරා කෙනෙක්ගේ වත්තක තියෙන ගහක අත්තක් කපන්න උනත් නීතිමය බලපෑමක් සමහර ගස්වලට ශාකවලට අවසර ගන්න ඕනි කියලා අපි උදේ වැඩසටහනේ කතා වුණා. පොල් ගහ සම්බන්ධයෙන් කතා වෙනකොට මේකේ ඛේදවාචකයත් අපිට ඕනෝන විදිහට ඒ කාලේ ඉඳලා පොල් ගස් ටික කපලා දැම්ම වත්තේ. වත්තේ ඕනම වත්තක ඉස්සර පොල් ගස් 5-10ක් තිබ්බනේ. ඒ සංස්කෘතිය දැන් නැහැනේ. එතකොට මේ පොල් වගා කිරීම නැත්නම් පොල් ශාකයක් වගා කිරීම සහ කපා දැමීම සම්බන්ධයෙන් නීතිමය බලපෑම නීතිමය මැදිහත් වීමත් ඔබතුමාලගේ ආයතනයේ සතුද?
2: ඔව් නීති අත වශයෙන් මේ සම්බන්ධ නීති දෙකක් ක්‍රියාත්මක වෙනවා. 52ක් තියෙනවා. එකක් තමයි අර ඉඩම් කැබලි කිරීමේ පනත 1.72 විතර වගේ ඇවිල්ලා මේක වෙනස් වෙමින් ඇවිල්ලා නමුත් දැන් පවතින ඒ ඉඩම් කැබලි කිරීම සම්බන්ධව පනත. දෙවෙනි එක තමයි අර ගස් හෙලීමේ පනත කියන එක. එතකොට ඒ අර ගස් හෙලීමේ පනත යටතේ ඉස්සර තිබුණ අර කොස් දෙල් ගැහනුතල් කියන එක. නමුත් මේකට පොල් ගස එකතු වෙලා දැන් පොල් ගස තහනම්. එතකොට ගස් කපන්න තහන පොල් ගස් කපන්න තහනම් එක ගහක් කපන්න තහනම්
0: සමහර තර්ක කරනවානේ. මමම පොඩි ගාලේ හිතවපු ගහක් දැන් වහලෙට බර වෙලා තියෙන නිසා මට කපලා දාන්න පුළුවන්. එහෙම මිනිස්සු සමහර වෙලාවට තර්ක කරමින් ඉන්න. ඇත්තටම ඒක කරන්න බැරි දෙයක්
2: නෑ. ඒක එහෙම වෙන්න ඕනේ නැහැ. මං හිතන්නේ මොකද මේක ඔබට අයිති නෑ. ඔබේ ගස මේක රටට ඇත්තටම දායකත්වයක් තියෙන අපේ පරිසෝභව ධර්මයේ පරිසර දෙයක් නේ. ඒ නිසා මං හිතන්නේ ඒ නිසා වෙන්න ඇති. ඒක රැක ගන්න ඕන නිසා යම් ප්‍රමාණයකට නීති තත්ත්වෙන් තියෙන එක හොඳයි මොකද. මොකද අපි හැමදෙස අපේ වත්තේ ගහක් ඇදුවට ඒක ඒක ඒ භෝගය මේ ඒක රටට අවශ්‍යයි. මං කියන්නේ අපේ එක ගහකින් ලැබෙන පළදාව බලන්න ඔබ ගස් දෙකක් හොඳින් නඩත්තු කරොත් ඒ පළදාව ඔබට පරිභෝජනයට වගේම තව අයටත් ලබා දෙන්න පුළුවන්. ඒ තරම් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් හරියට. ඉතින් ඒ සඳහා ඒ අවශ්‍ය උපදෙස් ලබාගෙන ක්‍රියාත්මක වෙනවා නම් ඉතින් මම හිතන්නේ ඒ නිසා ඒ නීති අනපනක් තියෙන්න ඕන. ඒ අනුව දැන් අර පසුගිය කාලේ දැන් රනිල් කිව්වා වගේ පසුගිය කාලේ මේ වගාකරුවා මේ ඉඩම් අත්හැරියා. තමන් අර ඒවා හරි නඩත්තුවකට අපහසු සහයෝගය ලබා දුන්නේ නැහැ. අක්කරයක් ඔබට තියෙනවා කියලා හිතන්න. එතකොට ඒකට සෑහෙන වියදමක් මිනිසුන්ට වගාකරුවට දරන්න සිද්ධ වෙනවා. කර්මකරුවෙක් හොය ගන්න අද තියෙන අපහසුතාවය යන්ත්‍ර සූත්‍ර ගැනීම ඉන්ධන ගාස්තු ඉහළ යාම මේ කාරණත් එක්ක වත්තක් නඩතේ පොහොරවල මිලේ ඉහළ යාම මං කියන්නේ ඒවත් එක්ක මිනිස්සු වතු අතහැරියා. පහුගිය වසර කීපයේ අපි දැක්කේ එකයි. දැන් ඒ වෙන නිසා තමයි මම දකින්නේ දැන් වගාකරුවන්ගේ උනන්දු වැඩි වෙලා තියෙනවා. මොකද අපි ලොකු සහයෝගයක් ඒගොල්ලන්ට ලබා දෙනවා. අපි පසුව කතා කරමු. ඉතින් ඒ නිසා මං කියන්නේ මේ අනපනත් වලින් දැන් තියෙන පරිදිම දැන් වතු රැකෙන්න ඕන. ඒ ට්‍රෙන්ඩ් එක දැන් අඩු වෙලා තියෙනවායි කියලා මං දකිනවා. මොකද අපි දැන් අපිට ආරංචි වෙනවා සමහර ලාට රෝ වෙන්දේසි වලට මේ තැන් තැන් වල වතු වල ගස් කපනවා කියලා. ඉතින් මම නම් මැදිහත් වෙනවා. ඒතකොට ඒ විලම ඒ විලම අදාල් ප්‍රාදේශීය ලේකම්ට මම කතා කරලා දැනුවත් කරලා ඒවා කටයුතු යම් ප්‍රමාණයකට නීතිමය ආධාරයෙන් නවත්තලා තියෙනවා. ඒක වෙන්න ඕන.
0: එහෙම නැති වුණොත් අපිට දැවැන්ත ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ නැහැ. ඒක පැත්තකින් රටේ ආර්ථිකයට බලපානවා. අනිත් පැත්තෙන් මිනිස්සුගේ බඩගිනින නිවත්.
2: ඔව්. අන්න ඒකයි වගකීමක් තියෙන ලොකු වගකීමක් තියෙනවා. අපි දන්නවා ළඟ ළඟ විවිධ මොකද තර්ජන එනවානේ. දැන් ගෝලීය තර්ජන අපිට එන්න උෂ්ණත්වය වැඩි වෙනවා. පරිසර දූෂණ ඒවා මේත් එක්ක අපි අනාගත පරම්පරාව රැකගැනීම අපේ වගකීමක්
0: වගේ. දැන් අපි දැක්ක මේ සභාපතිතුමා බහුගිය කාලේ දැඩි නියගයන් හැමුවේ ඉස්සල්ලාම් බලපෑමට ලක් වෙන ශාකේ තමයි පොල් ශාකේ.
2: ඔව්.
0: වතුර නැති වෙච්ච ගමන් ඉතාම සංවේදී පරිසර සංවේදී ශාකයක්. කරඩි කඩාගෙන වැටෙන්න පටන් ගන්න මිනිස්සු හරි ඔළුවේ අත ගහගෙන ඉන්න අතු ටික ඔක්කොම වැඩිලා කුරුම් බැටි ටික බිම වැඩිලා. එහෙම තත්ත්වයන්ට මුහුණ දීම සඳහාත් ලොකු තරගයක් තියෙන වෙලාවක තමයි අපි මේ පොල් ගහ ආරක්ෂා කරගන්න ඕනේ. එමෙන්නත පොල් වගාව ඉතාම පරිස්සමින් බලා ගන්න ඕන කියන තැන ඉන්නේ. අනිත් පැත්තෙන් රනිල් මුණ කතන්දරේ කිව්වත් පොල් ගෙඩියක මිල ඉහළ යනකොට පොල් ගෙඩියක් නැති වෙනකොට මිනිස්සු අපේ රටේ මේ මිනිස්සු හුරු වෙලා තියෙන කැම රටාව ඇතුලේ පොල් ගෙඩියක් නැහැ කියලා කියන එක සමහරට ආණ්ඩුවක් පෙරලන්න තරම් ප්‍රධාන බලපෑම් කළ හැකි කාරණයක් වෙනවා. ඒ නිසා මේ වෙලාවේ ජාතික වගකීමක් පැවරලා තියෙනවා පොල් වගා කිරීමේ මණ්ඩලයට කරු සභාපතිතුමන්ට ආචාර්ය සුනිමල් ජයකොඩි මැතිතුමන්ට. පොල් ගහ රැක ගන්න ගමන් තැඹිලි වගාවට අවධානය යොමු කරන්න සභාපතිතුමන් කල්පනා කරනවා මේ ගම්මාන 250ක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ඇතුලේ. ඇයි තැඹිලි වගාව වෙනම ගම්මාන විදිහට ආරම්භ කරන්න කල්පනා කළේ? මොකක්ද වෙළඳපොලේ තියෙන ඉල්ලුම මේ වෙනකොට පුතුමන්ලා හඳුනාගත්තා?
2: ඇත්ත වශයෙන්ම මම මෙතනදී සඳහන් කරන්න ඕන ස්තුතිවන්ත වෙන්න ඕන අපේ ගරු ඇමතිතුමාට. මොකද ඇත්ත වශයෙන්ම මේක එතුමාගේ සංකල්පයක් තමයි. මම පරිදි ආපු එකක් දැන් තැඹිලි ලංකාවට ආවේනික වගාවක්නේ. දැන් අපි එකම දකිනවා විවිධ රටවල යුරෝපීය රටවල සහයනගේ බොහෝ රටවල අපිට තියෙන මේ තැඹිලි වලට හොඳ ඉල්ලුමකුත් තියෙනවා. දැන් ඔතන පොල් වතුර දැන් හොඳ පානයක් වෙලා තියෙනවා. මම හිතන්නේ මේකේ තියෙන පෝෂණ ගුණ, මේකේ තියෙන සෞඛ්‍යමය වටිනාකම, රස ස්වභාවික පානය, ඒ කරුණුත් එක්ක ඒ ආපු ඒ ඩිමාන්ඩ් එක, ඒ ඉල්ලුම තැඹිලි වලටත් ඒ ආකාරයටම පවතින බව අපි හඳුනාගෙන තියෙනවා. පසුගිය වසරේ 2025 වසරේදී ඒ අපනයන ආදායම ඩොලර් මිලියන 11ක් අපි ලබාගෙන තියෙනවා තැඹිලි වලින් විතරක්. පොල් වලින් ලොකු වාර්තාවක් පවත්ලා තියෙනවා. මම හිතන්නේ අපේ ආදායම අතරින් තුන්වෙනි ස්ථානෙට පැමිණලා තියෙනවා. අපේ වර්ධන වේගය ගතන් 142කින් වැඩි වෙලා තියෙනවා. අනිත් 104.5ක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ පොටෙන්ෂල් එක හඳුනාගෙන ඉතින් තැඹිලි කියන එක හරි ලස්සන මේ ස්වභාවික නිර්මාණයක් නේ. ඉතින් මේ වෙනුවෙන් තියෙනවා බලන්න දැන් මේ කියන්නේ විදේශිකයන්ගේ සංක්‍රමණිකයන්ගේ තියෙන ආකර්ෂණයත් මේ මත තියෙන බව අපි දකිනවා. ඒ නිසා රටක තැඹිලි වගාව රැක ගැනීම තමයි මේ සහ එය ඊට පස්සේ වර්ධන සංවර්ධනය කරලා එය අපනයන දක්වා යොමු කිරීමට තියෙන මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන අපි මේ වගාව වර්ධනය කර ගැනීම අදහසින් තමයි මේ තැඹිලි ගම් සංකල්පය ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ නිසා තැඹිලි ගමක් කියන්නේ අපි තමයි අපි එහෙම ගමවල 250ක ව්‍යාපෘතියක් වසර 3ක් තිස්සේ 2026 27 28 දක්වා මේ 2026 දී අපි ගම්මාන 75ක් හදනවා. ලබන අවුරුදු 85ක් ලබන අවුරුදු 95ක් වගේ 250ක් ටෝටල් එකක් එන විදිහට ගම්මාන. ඉතින් මේ 250 ඉදිරිපත් මේ ඉදිකිරීමේ මූලාරම්භක දවස හැටියට තමයි මේ සැප්තැම්බර් 2 වෙනිදා ලෝක පොල් දිනේ අපි යොදා ගන්නවා. ඒ මොකද දේශීයමින්ම විදේශීය පණිවිඩයක් යන්න ඕන මේ සඳහා. අන්න ඒකයි අරමුණ. ඉතින් අපි ජාත්‍යන්තර නියෝජිතයන් සම්බන්ධ වෙනවා. ඉතින් ඒක න කියන්න පුළුවන් විස්තර ඇතුව මට මොකද්ද අවස්ථාව සහ කවුද ඉන්නේ කියන එක අපි කතා කරමු. ඉතින් මං හිතන්නේ ඒකයි අදහස.
0: සභාපතිතුමනි මේ රනිල් සභාපතිතුමා කියපු කාරණේ හරි. දැන් මේ පොල් ගෙඩියට වඩා තැඹිලි ගෙඩිය මිල තියෙනවනේ. අපි සමහර වෙලාවට මග හැරගත්ත කාරණයක් තමයි අපි පොල් වගාවට බොහෝ දිනෙක ඉඩකඩ වෙන් කළා. තමන්ගේ වත්තේ පොල් හිටවනවා තැඹිලි ගහක් දෙකක් අර නිකන් මේ ඔය අතරින් පතර හිටවා ගත්තාට එහෙම වගාවක් විදිහට එහෙම නැත්තම් මේ හරහා ආර්ථික ලාභයක් ලබන්න පුළුවන් කියන හැඟීමෙන් නෙවෙයි හුඟක් අය තැඹිලි පැලයක් දෙකක් රෝපණය කළේ. ඇත්තටම ගියොත් මහ පොල්වත්තක පොල් කඩන මනුස්සයට 30ක් පිපාසයක් දැන්නකොට තමන්ගේ පරිභෝජනය සඳහා තැඹිලි ගහක් හිටුව මිසක් ආර්ථික කාරණාවක් විදිහට යම්කිසි බලපෑමක් කරන්න පුළුවන් භෝගයක් විදිහට තැඹිලි වගා කළේ නැහනේ. දැන් නිකන් හිතන්න පොල් ගෙඩියක් උපරිම රුපියල් 180ට මිල වෙනකොට තැඹිලි ගෙඩි රුපියල් 250ට මිල වුණා පහුගිය
1: කාලේ. මේ දේශීය වෙළඳ පොලේ නේ දැන් අපි වහගෙන ඉන්න ලක්කඳ අපේ වෙබ්සයිට් එක ඔස්සේ අපේ ඇප් එක ඔස්සේ අහගෙන ඉන්න ලංකාවෙන් පිට ඕන තරම් අපේ යාළුවෝ මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා. ඔබම අපිට මැසේජ් එකක් දාන්න අපේ WhatsApp නම්බර් එකට. ලෝකයේ වෙළඳ පොලේ මේ වෙනකොට ස්වභාවික ආහාර නිෂ්පාදන කොච්චර මිලද? එහෙම නැත්නම් අපි දන්නවා වරක මදුලක් කොච්චර මිල ගණන්ද, පොල් වතුර ටිකක් කොච්චර මිල ගණන්ද, පොල් මේ මදේ කොච්චර මිලට විකුණනවද, එහෙම නැත්නම් අර අපි කියනවා ජලය ඉවත් කළා මේ සංවෘත කරපු ඒ පැක් එක කොච්චර ගණන්ද ලෝක වෙළඳ පොලේ මේ මේ කොච්චර මිලකට විකිණෙනවද. අකොට මේකේ අගේ එකතු කළ නිෂ්පාදන විදිහට ලෝකේ හැමතැනම මේවට කොච්චර වටිනාකමක් තියෙනවද, ලංකාවේ නිෂ්පාදන කොච්චර පිටරට යවනවද ස්වභාවික නිෂ්පාදන විදිහට. ඒක තමයි මේ හැදෙන වෙළඳ පොල. සභාපතිතුමා දැන් අපි තව මේක විස්තර කරන්න කලින් අපි නැවත දුරකථනාංක මතක් කළා, අපි ප්‍රශ්න අහන්න අවස්ථාව ලබා දෙමු. කෙලින් ඔබතුමා ඉන්න වෙලේ ලොකු හොඳ අවස්ථාවක්නේ. 0112 775 766 0112 775 285 අපේ මාතෘකාව තමයි රට සල්ලි උපයන්න පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් තැඹිලි ගම්මාන කියන සංකල්පය. මේක සංකල්පයක් විදිහට යථාර්ථයක් බවට පත් වෙන්නේ මේ සැප්තැම්බර් මාසේ 2 වෙනිදා ඉඳන් මේ වැඩි පටන් ගන්න. සංකල්පයක් කියන්නේ මේක දැන් කරගෙන යන වැඩක්. හැබැයි මේක මහා පරිමාණයෙන් ව්‍යාප්ත කරන්න පටන් ගන්න. ඉතින් මේකට ඔබේ අදහස අපේ WhatsApp නම්බර් එකත් විවෘත කරනවා අපි 0712 0393 5937. අපිට කතා කරන්න, ප්‍රශ්න කරන්න, තර්ක කරන්න, සමහර විට පොල් වලට වෙච්ච ඛේදවාචක ගැන ඔබට විවේචනයක් තියෙන පුළුවන්, අදහසක් තියෙන පුළුවන්. ඒ ඔක්කොම සභාපතිතුමත් එක්ක එකතු වෙලා අපි කතා කරමු, තර්ක කරමු, හොඳ නිමැවුමක් හොඳ නිෂ්පාදනයක් ලබා ගමු. 8:26 වෙලාව අපි ගන්න පුංචි විරාම.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Lakhana Sochlaita, hagi ninnu udayatai vinadi tihai.
2: Vilav, oba vita gina aave.
3: Vediyen dinavanam, ei aduven ganne. Obe, stavar saha iturum tempatu sadaha, vedim arakshavat, vedim vatinakamat labadena, stavar saha, vishwasaniya visandama, sampat bankwai.
4: Asesu devillada, diyavadiyava glaucoma vene roganisa, penuma durwala velada, aduma viyadumakin davasin penuma laba ganna, raji anumata lenstick eye care rohalata danma katha karanna, lenstick eye care rohala mattaramulla, durakathana anka 0706 478 478.
5: NLP hadahana. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: Youth again no age future ekata plus point ekak RDB Youth Plus vishesh pratilabha rasak samagin youth ekata ma set wenna banking partner RDB Youth Plus kinuma oba wenuenma
8: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 0.77 77 7374
9: රටම දකිනා නාගත හිමේ
10: Searchlight

0: යට විනාඩි 31යි රනිල් වෙලාව අපි රට සල්ලි උපයන්න පොල් වගා කිරීමේ මණ්ඩලය තැඹිලි ගම්මාන 250ක් ආරම්භ කිරීමේ ජාතික වැඩපිළිවෙල රටට අරගෙනනවා. ලබන එළඹෙන දෙවනිදා තමයි මේ කටයුතු මාකටුරුදි සිද්ධ වෙන්නේ. පොල් වගා කිරීමේ මණ්ඩලයේ ගරු සභාපතිව වෛද්‍ය සුනිමල් ජයකොඩි මහත්තයත් එක්ක තමයි අපි මේ පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ. සමස්ත රටේම ජනතාවට පුළුවන් මේ වගාව සම්බන්ධ ගොවි ජනතාවට ප්‍රශ්න ගණනාවක් තියෙන වෙන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාර කරන පොල් ආශ්‍රිත නිෂ්පාදන කරන සියලු දෙනාට මේ පිළිබඳව යම් කිසි අදහස් දැක්වීමක් ප්‍රශ්න කිරීමක් කරන්න අවශ්‍ය නම් අපි දුරකථන අංක විවෘත කරලා තියෙන 011-2-775-766 011-2-775-285 දුරකථන අංක විවෘතයි. අපිට ඇමතුමක්
1: තියෙනවා. ඔව් අපිට මේ ඇමතුම් ගලාගෙන එනවා නිකවරටිය පැත්තෙන්, පුත්තලම පැත්තෙන්, හලාවත පැත්තෙන්, පොල් වලට ඇත්තම ඔව් පොල් ත්‍රිකෝණ පැත්තෙන්. ජයතිලක මහත්තයා අයිබෝන් සුබෝදයාසනක් සභාපතිතුමා අහගෙන ඉන්නේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
0: ජයතිලක මහත්තයා එහෙනම් නේද අපිව? මගේ දැනේ රනිල් දුරකථන මාර්ගයේ යම් කිසි අවහිරතාවක් තියෙනවා, අපි බලමු එතුමා කොහොම හරි සම්බන්ධ කරගන්න.
1: හරි, අපි ජයතිලක මහත්තයා මේ කතා කරපු ප්‍රශ්න කෙලින්ම සභාපතිතුමාට ඉදිරිපත් කරන්නම්. එතකොට ඒක සාධාරණයිනේ. ජයතිලක මහත්තයා ඉදිරිපත් කරපු ප්‍රශ්න තමයි මේ. ජයතිලක මහත්තයා උදෙන්ම මේ අද ඊයේ වෙච්ච සිද්ධියක් ඔහු කියන්නේ. නුර අක්කර 10ක විතර පොල් ප්‍රමාණයක් තියෙනවා. ඔහු උදේ නැගිටලා මේ වත්තේ ඇවිදිනකොට මේ පොල්කොලේ පිටපැත්තේ සුදු පාට නිකන් පුස් වගේ ප්‍රභේදයක් විශේෂයක් තිබ්බා කියලා කියනවා. ඊට පස්සේ ඔහු ඒක පරීක්ෂා කරගෙන යනකොට ඒක දිගටම දැන් පැතිරගෙන යනවා වගේ තේරෙනවා කියලා කියනවා. ඒතර මොකද්ද මේ මේක මොකද්ද මේකට කරන්නේ කියන ප්‍රශ්න තමයි සභාවතුමා මුලින්ම අහලා තිබ්බේ.
2: ඔක ප්‍රධානම ප්‍රශ්නය තමයි පොල් වගා කරන බොහෝ සීන් ඉදිරිපත් කරන අත්‍යවශ්‍ය මේක ලොකු ගැටලුවක් තමයි. සමහරලාට අපි ගස්වල දැක්කාම අර සුදුවට කොලේ යට වැත්තේ සුදු පුල්ලි පුල්ලි තියෙනවා. ඒක ටික කාලයක් යද්දී ඒ කළු වෙලා එතන කොලත් මේ ඒ වගේ අපිට පේනවා නිකන් නිසරු සහ මේ ලොකු රෝග තත්ත්වයක් කියන එක. ඕක වෙන්නේ අර සුදු මැස්සා කියන ඒක කෘමි වදුරක් සුදු මැස්සා රෝගේ තත්ත්වේ හඳුන්වනවා. එතනදී මේ මැස් එක තමයි පොඩි මැස් එක වල ඒක අර මේ නොදියුණු සත්වෙක්. එතකොට පියාඹන සත්වෙක්. එතකොට මේ මේ මේ මේ සුදු මැස්සා මේ කොලේ යටිපැත්තේ විශේෂයෙන් අර ගස් අතුවලත් පහළ මාලේ තියෙන මේ කොළවල යටිපැත්තේ තමයි මේ වැඩිහිටි සත්වය ඇවිල්ලා ඊට පස්සේ එයාගේ ගහන හදා ගැනීම එතන කරනවා. ඉතින් මේවා කැදලි වගේ සුදු පාට තියෙනවා මේ මෙතන ඉන්න මේ සුදු මැස්සාගේ ඒ පැට නැත්නම් ඒක ජීවිකුද්‍ර ක්‍රියාකාරීත්වය විසින් මේ පත්‍රවලට හානිය කරනවා. ඉතින් මේ පත්‍රවලට හානි කිරීම නිසා පත්‍රවලින් ඒ පළ ඊට පස්සේ ගෙඩි පළදාවට ලොකු බලපෑමක් තියෙනවා. මේ සුදු මැස්සා හානිය කියලා තමයි මේක හඳුන්වන්නේ. ඉතින් මේක විශේෂයෙන් වියලි මේ කාලවලදී ඒ වගේ අර කාලානුරූප වැඩි අඩු වෙන රෝග තත්ත්වයක්. ඉතින් මේක කෘමි වදුරක්. ඉතින් ඒ නිසා දැන් මේ මේ මේ මේ සුදු මැස්සා කිවිලිබඳ ගැටලුව බොහෝ කෙනෙක්ට තියෙනා වගේම දැන් මේ සඳහා පොල් වගා කිරීම මණ්ඩලය මේ දැන් අපි විසින් කරන කටයුතු මොනවද කියලා මම කියන්නම්. එහි යම් ප්‍රගතියකුත් මට ඉදිරිපත් කරන්න තියෙනවා. ඒ කියන්නේ මෙතෙක් කල් අපි කරේ සාමාන්‍යයෙන් අර කොහොඹ තෙල් ස්ප්‍රේ කරන එක, කොහොඹ තෙල් සබන් වතුර එක්ක මිශ්‍ර කරගෙන. එතකොට මේ ඔව් ඉතින් මේක ප්‍රායෝගිකව නිකන් මේ හරි අමාරු කටයුත්තක් කියලා ඔබට තේරෙනවා මොද ශංකර්. රනිල් ඒ කියන්නේ දැන් ගහක් යටට ගිහිල්ලා ස්ප්‍රේ කරන්න ඕනේ. ඒතකොට ගස් තියෙනවා විවිධ ඉහළ ක්‍රියාකාරීත්වය තියෙන ඒ මැෂින්ස් දැන් පාවිච්චි කරමින් ඉන්නවා. ඒවා අපි අපේ ප්‍රාදේශීය කලමනාකරුවන් හරහා අපේ ක්ෂේත්‍ර නිලධාරීන් හරහා බෙදා දීලා ඊට පස්සේ වගාකරුවන්ටත් ඒ සේවය දැන් ලබා දෙමින් ඉන්නවා. මෙහිදී කියන්න ඕන අර වගාකරුවන්ව තනි කරලා නැහැ. මෙන්න කොඹ තෙල් ඔයා ගහගන්න කියලා එහෙම දීලා නැහැ. අපි මේ වගාකරුවන් එකතු කරලා පොකුරුව හැටියට සංවිධානය කරලා උදාහරණයක් ඇටියද වසන් දෙක තුනක් එකවර තෝරාගෙන සති දෙකක් තිස්සේ ක්‍රියාත්මක වෙන වැඩසටහනක් ඇටියද පොල් දෙසතිය කියලා සංකල්පයකුත් ඉදිරිපත් කරලා. එතකොට මෙහිදී වගාකරුවෝ තනි කරලා නැහැ. පොල් වගාකරු මණ්ඩලය විසින් අපේ නිලධාරීන් විසින් ක්ෂේත්‍ර නිලධාරීන් පොල් සංවර්ධන නිලධාරීන් වගේ ඒ ක්ෂේත්‍ර නිලධාරීන් විසින් මේ වගකරුවත් එක්ක එකතු කරගෙන මේ අයලට අපි ඒ යන්ත්‍රය ලබා දෙනවා ඒ වගේම ඒ කොම්බ තෙල් ලබා දෙනවා ඊට පස්සේ මේ අයත් එක්ක එකතු කරගෙන මේ වගකරුවත් එක්ක එකතු වෙලා මේක කැම්පේන් එක ආකාරයෙන් මුළු ප්‍රදේශය පුරාම වසම් කීපයක් පුරාම එකවර ස්ප්‍රේ කරනවා එතකොට දැන් මේදී වත්තේ ස්ප්‍රේ කරනවා අරය කරන්න නැහැ කියලා දැන් අර සත්තු මෙහෙට යනවා එහෙට මාරු වෙවි ඉන්න ක්‍රමේ වෙන්නේ නැහැ මම හිතනවා මේක හොඳ සංකල්පයක් ඒ විදිහට අපි ක්‍රියාත්මක වුණා පසුගිය 2025 අපි එහෙම 200ක් විතර 230 ඒවා ක්‍රියාත්මක කළා 2026 ඒ 200ක් විතර ප්‍රමාණයක් ක්‍රියාත්මක කරමින් ඉන්නවා ඉතින් මම හිතනවා බොහෝ ඔබ කවුද කතා කරලා මම හිතනවා ජයතිල මහත්මයාගේ ප්‍රදේශය මට කිව්වා නම් මට කියන්න පුළුවන් ඔය ප්‍රදේශයට එන්නේ කවද්ද කියලාත් අපේ කට්ටිය වගේ යන්නේ ඒ තරම් අපි දැන් ඕගනයිස් වෙලා මේ කටයුතු කරනවා ඒ තව එක දෙයක් කියන්න ඕන මේ සුදුනැස්සට දැන් මේ කෙනෙක් කියයි ඔයාලා කොඹතෙල් ගගා ඉන්නවනේ කියලා ඇත්ත වශයෙන්ම කොඹතෙල් කිමිකල් එකකුත් නෙමෙයි දැන් කිමිකල් ස්ප්‍රේ කරන්න පුළුවන් නේ කියලා දැන් කිමිකල් ස්ප්‍රේ කරන්න බැහැ මොකද ඒ සුදුබැසරගේ උතින් අර අපිට ඉන්න වාසිදායක සතු මීමැස්සෝ වගේ සතුත් මැරෙනවා. එහෙනම් කිමිකල්ස් වලට අපි දෙන්නේ අවම තැනක්. ඊට වඩා මේ ස්වභාවයේ මේ
1: ජෛව විවිධත්වයට හානි නොවන පරිදි.
2: හානි නොවන පරිදි. ඉතින් ඒකේ හොඳම සොයා ගැනීමක් තමයි අර විලෝපිකයක් දැන් සොයාගෙන තියෙනවා. ඒතකොට ඒක ඒ විලෝපිකයා විසින් මේ සුදුමැස්සාව මර්ධනය කිරීමක් වෙනවා. ඉතින් ඒක හොඳ සොයා ගැනීම. ඒක ඇත්තටම දැන් තාමත් පරීක්ෂණ මට්ටමේ පවතින. නමුත් අපි මේ සැප්තැම්බර් 2 වෙනිදාට අපි ඒක ඩික්ලෙයා කරනවා. අපි සකස් කරගත්තු ඒ හදාගත්තු විලෝපික කාඩ් ගොවියෝ පස් දිනක අපි කැඳවලා ඒක ආරම්භයක් හැටියට උදාහරණ දෙවෙනිදා ඉඳන් මම හිතනවා ඒක අපිට තව වාණිජ මට්ටමේ නිෂ්පාදනය කරගෙන බොහෝ වගා ඔබටත් ලබා දෙන්න අපි උත්සාහ කරනවා ජයතිල මහත්මයා මම හිතනවා මේ අද්දට ඔක්කොට පුළුවන් වේ
0: මේ ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න වලට උත්තරත් තියෙනවා මේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් විදිහටම තියෙනවා කියන්නේ ඒක ප්‍රශ්නයක් හැබැයි ප්‍රශ්නයට උත්තරයක් හොයන්න ඕමනාව තියෙනවා නම් ඒ වැඩේ කරන්න පුළුවන් ඒ වගකීම තමයි ගරු අමාත්‍යතුමා ගරු සභාපතිතුමාන්ට වෛද්‍ය සුනිමල් ජයකොඩි මැතිතුමාන්ට බාර දීලා තියෙනවා අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ පොල් අනාගතයේ බොහොම පැහැදිලි තැනකට ගෙනෙන්න සභාපතිතුමන් ඇතුළු මේ කාර්ය මණ්ඩලයට හැකියාව ලැබෙයි. මොකද හොඳ සංකල්ප ටිකක් එක්ක යන ගමනක් නිසා තමයි අපි තීරණය කළේ සර්ච් ලයිට් සමාජ කතිකාව තුළ ඔබට ඊට කඩ වෙන් කළ දෙන්න. අපිට
1: අවතුමක් තියෙනවා මේ නිමල් මහත්තයා මහියංගනේ. නිමල් මහත්තයා අයිබෝන් සුබෝදයාසනා.
0: අයිබෝන් අපිට ඔබතුමාව පැහැදිලිව ඇහෙන්නේ නැති ප්‍රශ්නයක්.
1: පිට ඇහෙන්නේ නැහැ ඔබතුමාට මම හිතන්නේ අපි ඇහෙන්නේ නැති. කතා කරන්න. හරි දැන් කතා කරන්න.
3: මයිගෙන නිමල් තෙන්න ෆෝන්. මම ගත්තේ මේ කොච්චර රජයක් විදියට හරි පුද්ගල විද්‍යාව අපි මේ පොල් වගාව සංවර්ධනය කරන්න මහන්සි ගත්තත් මේකේ අපිට මේ ස්වභාවික විපත් ටිකක් එනවා. දැන් මේ වනාලි ගානේ හරියට තියෙනවා. ත්‍රිලව් හරියට ඉන්නවා. අපි මේවා කොච්චර මහන්සිල හැදුවත් ගොඩ නැගුවත් මේවා අපි ඇස් ඉදිරි පිට බලාගෙන ඉඳි මේ අලි පෙරලනවා මේ ගස්. හරිද? මට කියන්නේ මට අපිට මේ අපි අපි ඇස් ඉදිරිපිට මේ පොල් ගහ පෙළනකොට කොච්චර දුකයිද? හරිද? ඉතින් එතකොට මේකට වැඩපිළිවෙලක් තාම මේ රජයෙන් කරේ නෑනේ. මේ රජය දැන් අපි පත්තලා ටික කාලයක් වෙනවා ඇමතිතුමා මේ මේ ප්‍රදේශයේ ඇමතිවරේ. ඉතින් මේව ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. මේක නැත්තම් මේ අපි කොච්චර මහන්සි වුණත් මේ සභාපතිතුමා මේ මේකට උත්තරයක් නෑ. මේ ගස් සාධනේවා නිකම්ම නිකම් විනාශ වෙලා යනවා.
0: හොඳයි බොහොම සුදී ඔබතුමාගේ ප්‍රශ්නේ මේක දිගින් දිගටම ස්වභාවතුමනි අපේ කෘෂිකර්මාන්තය මොන පැත්තෙන් කතා කළත් ඔය රිලවුන් සහ අලි මේ ප්‍රශ්න ටික නිසා මේක කරගන්න බෑ මේකට විසඳුමක් නැද්ද කියන ප්‍රශ්නේ යොමු වෙනවා ස්වභාවතුමනි මොකද ඇත්තට මේකට කරන්න පුළුවන්
2: අතෂම මේක සංවේදී ප්‍රශ්නයක් මම දැන් අපි කොළඹින් ඉඳන් කල්පනා කරනවා නෙමෙයි මම පුද්ගලිකවම කියනවා නම් මම වෛද්‍යවරයෙක් හිටියේ පුත්තලමේ දිස්ත්‍රික්කයේ බොහොම ඈත වනාතිල්ලේ ඩීඑම්ඕ හැටියට වැඩ කරපු කාලයක් ඔව් දන්නවා ඒ කාලේදී පවා මම හොඳටම අත්දැක්කා. ඒ කියන්නේ වගකරුවන් දැන් පුත්තලම ප්‍රදේශ කියන්නේ ඒ පැත්තෙන් බිල්පත්තු කැලේ ඉන්න බොහොම අලින් වල්ලලින්ගෙන් තියෙන හානිය උපරිම ප්‍රදේශය මම දන්නවා. ඒකද
0: ගම්මාන අතහැරලා තියෙනවා ඒ පාර්ශ්වය.
2: ගම්මාන අතහැරලා තියෙන නමුත් ඒ වගකරුවෝ ඒත් එක්කම ජීවත් වෙනවා. සමහරట్లాට ඒගොල්ලන් වගාව නෙමෙයි ජීවිතත් අනතුරේ වෙලා තියෙනවා. මම පුද්ගලිකවම දන්නවා. වෛද්‍යවරයෙක් හැටියට මට ඒ අත්දැකීම් ලැබලා තියෙනවා. ඉතින් අපි මේමයි දැන් ඔබතුමා කතා කරපු මේ මහත්මයා මයංගනේ මම හිතන්නේ. ඉතින් ඒ වල්ලලි සහ ඒ රිලව් ප්‍රශ්න වලින් දැඩිව පීඩා විඳින බව දන්නවා. අපි මේ සම්බන්ධව සාකච්ඡා බොහෝ කාලයක් ඉඳන් කරලා තිනවා දැනටත් සාකච්ඡා කරනවා එවැනි යම් යම් උත්සාහයන් නොකළා නෙමේ උත්සාහයන් කරනමින් ඉන්නවා නමුත් මේක සංකීර්ණ ප්‍රශ්නයක් එක පැත්තකින් අපිට අර සත්තු ඉන්නවා මේ එලවන්න හරි නැත්නම් මේ මේ මර්ධනය කරන්න හරි කියලා ඔබතුමා තේරුම් ගන්න ඕනේ මේක මේ පරිසරයත් එක්ක ජීවත් වෙනකොට තියෙන ප්‍රශ්නයක් නමුත් වගා කරුවට ඒවා අදාළ නැහැ නමුත් එයාගේ වගාවට වෙන හානිය රැක ගන්න ඕන ඒ වෙනුවෙන් අපි ආයතනයක් හැටියට නැත්නම් අමාත්‍යංශයක් හැටියට මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕන මම හිතන අපි විතරක් නෙවෙයි කෘෂිකර්ම ගරු ඇමතිතුමා පවා මේ වෙනුවෙන් යම් ප්‍රමාණයකට උත්සාහ කරා නමුත් යම් 100%ක් සාර්ථක නැහැ. ඉතින් එක පැත්තකින් අපි පොල්ලවගිරි මණ්ඩලයේ හැටියට දැන් ඔය මේ අපි වායු තුක්කු දෙනවා වගේ ඒ වගේ මේ සතුන්ගෙන් දැන් තමන්ගේ වත්තට එන ඒ හාන් සතුන්ගෙන් රිලවුන් අපි තුන් රිලව් මේ වඳුරන්ගෙන් දඬුලේනන්ගෙන් ඒ හානිය යම් ප්‍රමාණයකට වළක්වා ගැනීම සඳහා කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ සඳහා අපි සහනාධාර ක්‍රමයක් දීලා උනන්දු කිරීමක් කරනවා මේක ලොකු ලැබීමක් මම හිතන වායුතුවක් සඳහා රුපියල් 25000ක් වගේ මුදලක් අපි ලබා දෙනවා උපරිමයකට ඒතකොට එන්නේ ඒ වගේ ඒක මම හිතනවා ඒ පණිවිඩය ලබාගෙන ඔබතුමා ඒ වයින් මේ මර්ධන කටයුතු සඳහා මහන්සියලා හොය කටයුතු කරන්න කියලාත් ඉල්ලා සිටිනවා අපි දැන් මම හිතන්නේ වල් අලි මර්ධනය කිරීම සඳහාත් ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්තුමන්ලා මේදී තියෙන යම් ක්‍රමවේද තියෙනවා ඒවයි අඩුපාඩු තියෙනවා අපි දන්නවා ඒක සමහරලාට අර සිවිල් ආරක්ෂක හම්දාව ඒගොල්ලෝ දවල් ගිහිල්ලා අර කණු හිටවනවා ආය රැයට සත්තු ඇවිල්ලා කඩනවා ඔහොම නිරන්තරයෙන් වියදම කුණාස්ති වෙවි යන වැඩ පිළිවෙල තියෙන සාර්ථක නැහැ තමයි මම ඉල්ලා සිටින්නේ මේකයි නමුත් අපි නැබයි අපි ඉදිරිපත් කරලා තියෙනවා මම දන්නයි මහියංගන මහත්මයා දන්නා ඇති කියලා අපි මේ මේ පොකුරු සංකල්පය තුල ඔබ මේ පොකුරක් හැටි තනි තනියම මුණ දෙන්න එපා මේ ප්‍රශ්න වලට ඔය වල්ලල්ලිට වඩා ප්‍රශ්න අතර තව ඉදිරියේදී මේ ලෝකයේ ගෝලීය මේ වෙනස් වීම එක තව තව ප්‍රශ්න ගොඩකට මුණ දෙන්න නිසා ඔබ තනි වෙන්න එපා තනි වෙලා නැහැ අපි තනි කරලත් නැහැ පොකුරු හැටියට අපි අක්කර 1000ක ඉන්න වගා කරන සියලු දෙනා එකතු වෙලා ඒ පොකුරු හැටියට මේ හදන්නේ ඒ නිසයි දැන් ඒව තනි පිරිස එකතු වෙලා සංවිධානාත්මකව අපිත් එක්ක එකතු වෙලා මුණ දෙමින් මේ ප්‍රශ්නේ යම් ප්‍රමාණයකට විසඳලා තියෙන තැන් තියෙනවා ඉතින් මහියංගන ප්‍රදේශයත් ඒ විදිහට බේරගමු කියන එකයි අපි අදහස් කරන්නේ
0: අපි ඔබව තනි කරලා නැහැ
2: අපි හෝ තනි කරලා නැහැ ඒක කරන්නේ නැහැ එනවා බිමටම
0: දැන් මේකට අර සාම්ප්‍රදායික ක්‍රමවේදයන් ටිකක් තිබුණනේ වල්ලලියා පාලනය කරන සමහර තැන්වල අපි දැක්කා මේ සමහර දවැන්ත පොල්වතුවල වටේට දෙහි වැටක් නිර්මාණය කළා සමහර අය හන වැටක් නිර්මාණය කළා වත්තට අවශ්‍ය කරන ජල පහසුකම් සපයා ගැනීම සහ මාළු වගා කිරීම මේ දෙකම අරමුණු කරගෙන වත්ත වටේ ලොකු කාණුවක් හදලා එහෙම අලියාට එහෙම නැත්තම් මේ මේ විනාශ කරන්න බලාපොරොත්තු වෙන තිරිසන් සත්තුන්ගෙන් වගාව ආරක්ෂා කරගන්න සමහර අය යම් ආයෝජනයන් කළා තිනු මේ වගේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් ප්‍රායෝගික මට්ටමේ ප්‍රතිඵල පෙන්වලා තියෙනවා සබපත්තුමා.
2: ඔව් එතකොටම දැන් ඒක තමයි දැන් මම හිතන්නේ දැන් වගා කරුවාගේ මං කියන්නේ උනන්දුව සහ උවමනාව මත කරගත්තු තැන් තියෙනවා රැකගත්තු තැන් තියෙනවා මං කාට චෝදනා කරනා නෙමෙයි නමුත් අපි රජයක් හැටියට ඒ වගේ ආයතනයක් හැටියට ඒක රැකගත යුතු කර ප්‍රමාණයක් තියෙනවා වගේම ওই බතුමන් කිව්වා වගේ දැන් අගල් ඉදි කිරීම ඒවා අසාර්ථක නැහැ නමුත් ඔව අර එකක් යදමත් එක්ක කරගන්න බැරි කම වෙන්න පුළුවන් ඒ වගේම නඩත්තුවක් වෙන්න ඕන පසු කාලීනෝ ඒක ඒව සමාසාර්ථක වෙච්ච ක්‍රමවල ඒ වගේම අර කිව්ව වගේ ආරක්ෂිත වැටක් කියන්නේ දැන් ඒක තුන තල්ගස් අර සිග්සැග් ක්‍රමයට ඉඳවීම දැන් මීට අවුරුදු 3කට විතර කලින් පටන් ගත්තා නම් මේ වෙනකොට මම හිතනවා ඒවා පවතින දේවල් ඒ වගේම ඔය දෙහි වගේ නැත්නම් ඒ වගේ අර අලියා ප්‍රතික්ෂේප කරන මේ ගස් වර්ග මේ මේ හිටවීම ඒවා යෝජනා වෙලා තියෙන දේවල් අසාර්ථක නැහැ නමුත් ඒවා පොදුවේ සිද්ධ වෙන්නේ නැහැ යම් යම් වගා කරා උනන්දුයෙන් එහෙම තමන්ගේ වතුර රැක ගැනීමට සමාඩ අක්කර 5-10ක් තියෙන අය නම් කරයි ගොඩක් ලාට ඊට අඩු අයට තමයි මේ වගේ ප්‍රශ්න ගොඩක් එනවා ඉතින් මම හිතනවා අපි අපේ ආයතනයේ වගේම අපි බහැර හැරලා නැහැ ඒ වගේම ඔය ක්‍රමත් අත්හදා බලෙන් බලන්ඩ රැකගන්න උනන්දුයෙන් කටයුතු කරන්න කියලා අපි ඔබත් උනන්දු කරනවා අපි ඒ සඳහා අවශ්‍ය මම කියන අපිට කරන්න පුළුවන් දේ අපි කරනවා පැහැදිලිවම
0: සභාපතිතුමනි මේ SMS පණිවිඩයක් හරහා ප්‍රශ්නයක් අහලා තිනු දැන් වායු රයිෆල් එකක් එහෙම නැත්නම් එයා රයිෆල් එකක් ලබා ගන්න නම් භූමි ප්‍රමාණය යම් ප්‍රමාණයකට තිබිය යුතුයිද ඒ සඳහා නිර්ණායක මොනවා හරි තියෙනවද
2: අක්කරයක් හෝ ඊට වැඩියෙන් තියෙනවා නම් එයට ගන්න පුළුවන් ගන්න වායුතුක්වේ මිල 90 රුපියල් 25000ක උපරිමයකට අපි ලබා දෙනවා සාමාන්‍යයෙන් ගන්න එකේ 50%ක් තමයි අපි තුඹ ගන්න රුපියල් 30000ක නම් අපි 15000ක් දෙනවා උපරිමයක් 25000ක වගේ ප්‍රමාණයකින් ඉතින් මේක මේ මේ වාර්ෂිකව ලබා දෙන මේ තුවක් මේ වායුතුක්කු සඳහා දෙන ප්‍රමාණයක් තියෙනවා අපි 2026 27 ලබා දෙනවා වැඩි කරනවා
0: මේ විදිහට පොල් වගාව ආරක්ෂා කරගන්න ගමන් මේ අපි පොල් ගැන කතා කරන්නේ මේ මේ ජාතික ව්‍යාපෘතිය ඇතුලේ කතා කළ යුතු මාතෘකාවක් නිසා එක පැත්තකින් පොල් වගාව ආරක්ෂා කරගන්න ඕන අනිත් පැත්තෙන් රටට ආදායම් උපයන්න විදේශීය වෙළඳ පොළ ඉලක්ක කරගත්ත දැඹිලි වගා ව්‍යාපෘතියක් ආරම්භ කරන මේ දෙකම පිළිබඳව කතා කරන්නේ මේ ව්‍යාපෘතිය බාරව කටයුතු කරන්නේ පොල් වගා කිරීමේ මණ්ඩලය නිසා ගරු සභාපතිවන් වෛද්‍ය සුනිමල් ජයකොඩි මෙතුමන් එක්ක අපි කතා කරමින් ඉන්නේ. එතුමන් ප්‍රශ්න කරන්න ඔබට තවමත් හැකියාව තියෙනවා 0112 775 766 රණිල් ඒ වගේම 0112 775 285 කියන දුරකට තරංග
1: කරගන්න. ඒ වගේම අපේ WhatsApp අංකය විවෘතයි 0702 0393 5393 7. ලේසියෙන් වැඩි තමයි ටෙක්ස්ට් එකක් දාන එක. මෙන්න මේක ප්‍රශ්නේ, මෙන්න මේක අදහස, මෙන්න මේක තමයි විවේචනය කියලා ඔබේ ප්‍රශ්නය අපිට යොමු කරන්න. අපිට ආපු තව ප්‍රශ්නයක් තියෙනවා විරාමයට යන කලින් මම ඒක අහන්න සභාපතිතුමාගෙන්. මේක නාගරික ප්‍රදේශවල තියෙන ප්‍රශ්නයක්. හිඹුටාන ප්‍රදේශයේ ප්‍රේමදාස මහත්තය තමයි අපිට මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. ඔහු කියනවා දැන් ඔහු කියන පොල්ගස් කපන එක වැරදි, ඒක හරි. නමුත් දැන් ගිවල් වලට හානියක් වෙන සයිස් එකට තියෙන නාගරික ප්‍රදේශයක තියෙන ඉතාම කුඩා බිම් ප්‍රමාණයක තියෙන පොල්ගසක් අත්‍යවශ්‍ය හේතුවක් මත ජීවිත හානියක් හෝ දේපල හානියක් සිද්ධ වෙන්න තියෙන අවස්ථාවකදී කපන්න නම් අවසර ඉල්ලන්න ඕනේ ක්‍රමවේදය මොකක්ද කියන එක
2: ඔහු අහනවා. එකෙන් දැන් මෙහෙම දැන් ගහක් කපන එකට එහෙම නීති රීති තිබුණා වුණාට ගහක් කපන්නට ඕන කමක්, කියන්නේ ඒකට ඉඩ දෙන කොන්දේසි තියෙනවා. විශේෂයෙන් ඒ වගේ ජීවිත හානියක් පවතිනවා නම් ඒක ගහ ඉවත් කරන්න පුළුවන්. මෙහිදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒකයි වැදගත්. ඉතින් ඒ ක්‍රමවේදය ලොකු අමාරු කටයුත්තකුත් නෙමෙයි. ප්‍රධාන වශයෙන් දැන් ගස් ඉවත් කිරීමේ පනතේ නීතිය හැටියට මේ අවසානයේදී ගස ඉවත් කිරීමට බලපත්‍රයක් ලබා ගත යුතුයි. ඒක ප්‍රාදේශීය ලේකම් හරහා තමයි ලැබෙන්නේ. එතකොට ඒ සඳහා එක්කෝ ප්‍රාදේශීය ලේකම් නැත්නම් දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක ඒ දෙන්න තමයි බලපත්‍ර නිකුත් කරන්නේ. මෙතනදී අර මේ ග්‍රාම සේවකට ගස් දෙකක් පුළුවන් අර එහෙම මත එහෙම එකක් නැහැ. නමුත් මේක මේ දැන් ප්‍රැක්ටිකලි ගත්තාම එක ගහකටත් මේ කපන්න ඕම අවසර ගන්න ඕනද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි නීතිය. ඉතින් ඔබ මෙහිදී තරම් කරදරයට පත් වෙන්න ඕනේ. නමුත් අපේ නිධානයට දැනුම් දෙන්න, අපේ පොල් සංවර්ධන නිධානයට දැනුම් දුන්නාම ඒ ගැටලුව විසඳලා දෙයි. ඒක එච්චර අමාරු නෑ. ඒ ක්ෂේත්‍ර නිලධාරින්ගේ හිඟයක් තියෙනවා. එතකොට නමුත් තමන්ගේ ප්‍රදේශයේ ගෝජන සේවා මධ්‍යස්ථානයේ හැම සඳුදාම ඒ කාර්යාලයේ නිලධාරි අපේ පොල් සංවර්ධන නිලධාරියෙක් ඉන්නවා. එතරම් අමාරු නෑ මුණ ගැහෙන්න. මොකද රාජලේකම් කොට්ටාෂණ එක නිලධාරියෙක් ඉන්නේ. නමුත් අපි මේ අපේ කටයුතු ගොඩක් වැඩි කිරීම සඳහා අපි මම නැවතත් කියන වගාකරුවන් එකතු කරගෙන ප්‍රජා සහභාගීත්වයෙන් අපි කරන හින්දා ගැටලු නැහැ. නමුත් මේ වගේ කාරණාවකදී ඔබට ඒ අපේ නිලධාරිය මුණ ගැහෙන්න වෙනවා. එතකොට ඒක එයා ඒ පැහැදිලි කිරීම කරලා දී. මොකද අර මේ බලපත්‍රය මේ නිකුත් කරන්න එහෙන් උනාට ඒ සඳහා නිර්දේශ ලබා දෙන්න හැමතිස්සෙම පොල් වගා කිරීම මණ්ඩලෙ. ඉතින් ඒ නිසා ඒක එකක් හෝ දෙකක් හෝ ඊට වඩා පහ හතර පහක් කරේ ඔබට ඉවත් කරගන්න අවශ්‍ය දැන් නාගරික අවශ්‍යතාවය අනුව අපි දකිනවා. මොකද අපි ඒකට හිතන්න ඕන.
0: අපි සමහර වෙලාවට අපේ ගෙදරට අපිට මේක ප්‍රයෝජනයක් තමයි. හැබැයි අල්ලපු ගෙදර වහලට තමයි හැමදාම පොල්
2: ටික වෙන්නේ.
0: සාකච්ඡා කරමු. ඔබට තියෙන ප්‍රශ්න ගැටලු පිළිබඳව ගරු සභාපතිතුමා උත්තර දෙන්න ලෑස්ති. 0112 775 766 0112 775 285 දුරකථන අංක. විරාමයක් ගන්න අවසර දෙන්න. උදේ 8:49

0: වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ motorcycle සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0

0: විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
1: සර්ච්ලයිට් අහගෙන ඉන්න උදේටයි විනාඩි 50යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න

0: තමදු වක් තියෙනවා දුශාන්ත මහත්තයා අනුරාධපුරයෙන් කතා කරන්න කරු ස්වභාවතුමන්ට ඔබේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන් ආයිබුවන්
1: ආයිබුව මාතේ මම ලක්ෂ්‍ය ප්‍රදේශයේ මගේ දැන් මගේ ඊට පස්සේ මම ඒක අතල්ලා ආය තව අලියට පොඩ සම්පත් කරලා ගැහුවා. නමුත් මේ වෙනකොට මගේ අක්කර දෙකම තුනක් තිබු දෙකෙන් ගස් 20ක් 25ක් විතර ඉදිරියට ගියා. ඒක කොහොම හානි කළාද කියන්නේ. ඉතින් මේ මම දන්න කියන දැන් මේ ප්‍රදේශයේම සෑහෙන ගස් ප්‍රමාණයක්. ඒ කියන්නේ සමහරක් අතල්ලා දාලා තියෙනවා. ඒක සමහරක් කියන්නේ මේ වෙන අතල්ලා දාලා තියෙන අපිට දෙකට මොකක්ද අපිට රජයක්
0: හොඳයි මට මේ එක ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාගෙන් අහන්න දැන් කානුවක් කපන්න අවසර ඉල්ලද්දිද එහෙම අවසරයක් දෙන්න බෑ කියලා කියන්නේ
1: ඔව් මම පැහැදිලිව කිය මට ලොකුවට ඕනේ මට ඒක අධිපේක තුනක් දෙකමාරක් විතර පල්ස දැම්මාම එතකොට ඒකේ වෙන ෆස්ට් එකත් එක්ක උඩට දාපුවා පොඩක් ඇන්ගල් එකක් එනවනේ ඒක උඩ මට ඉස්සර කරන්ට් එක ගහගන්න ඕම නැවයි කියලා තමයි ඔය ඉල්ලුවේ නමුත් ඒකට මට ලැබුණේ නැහැ ඒකට අවශ්‍යයක් නැහැ කියලා කිව්වා ඊට පස්සේ මම ඉතින් ඉතින් හැද ගැතරන දමනවා මම දැකලා තියෙනවා වැල්ලවයි සයිට් එකේ ඒ පැත්ත යනකොට ඒ වගේ කාම කපලා දෙනවා මම එයාට ඒකත් පැහැදිලි කරා එහෙම මේ විදියයි කියලා නමුත් ඒ ඉස්සරහ පිටියේ මගේ තවිදුලට යා වුණා ඒකට අවශ්‍ය දෙන්න බැහැ කියලා
0: හොඳයි පැහැදිලි බොහොම සුදී ඔබතුමාගේ ප්‍රශ්නෙම ගිනිමුට සභාපතිතුමනි ඇත්තටම එහෙම නෛතික ප්‍රතිපාදනවල ප්‍රශ්නයක් තියෙනවද තමන්ගේ ඉඩමේ කානුවක් කපන්න එහෙම නැත්නම් අලින්ගෙන් ආරක්ෂා කරගන්න කානුවක් කපලා ඒ මත වැටක් ඉදි කිරීම සඳහා අවසර නොදීමේ මොකක් කරියු
2: නෑ එහෙම එහෙම මම හිතන්නේ නැහැ ඒක ඒ විදිහට ඒ කියන්නේ ඕනම කෙනෙක්ට ඒකෙන් තවත් කෙනෙක්ට හානියක් වෙන්නේ නැත්නම් තමන්ගේ වත්තර ආරක්ෂාව පිණිස විශේෂයෙන් ඔය වල්ලලි උදුරු තියෙන ප්‍රදේශවල අපි නිර්දේශයක් ඇතුළත් අපි ඉදිරිපත් කරන්නේ එහෙම අගලක් සකස් කර ගැනීම සහ මේ අලි වැට ඉදිකිරීම දැනට බොහොම සම්මත ඒ වෙනුවෙන් ක්‍රියාත්මක රාජ්‍ය ආයතනත් විශේෂයෙන් මං කියපු ප්‍රාදේශීය ලේකම් මගින් සිවිල් ආරක්ෂක හමුදාව යොදා ගන්න එහෙම කරන එකක් ඉතින් දැන් ඔබට පෞද්ගලිකව දැන් ඒ වැටක් සහ ඒ කරන්ට් වැටක් ඉදිකර ගැනීමේදී මෙහිදී අර යම් ප්‍රමිති තියෙනවා ඒ කරන්ට් එක වෝල්ටේජ් එක වගේ මිසක් එහිදී නැත්නම් පරිසර මේ විශේෂයෙන් වනජීවි දෙපාර්තමේන්තුව වගේ වයදී එහෙම අවසර ගන්න ඕන. ඉතින් අර ඒ ප්‍රමිතියට අනුව ඉදිකර ගැනීමට නම් තහනමක් නැත. මම තවදුරටත් ඔබට සහයෝගය දක්වන්නට මම ඉල්ලා සිටිනවා අනුරාධපුර ප්‍රදේශයේ අපේ මේ ප්‍රාදේශීය කල්පනා කර මහත්ම අරවින්ද මහත්ම එතුමා හෝ නැත්නම් ඒ නැත්නම් ප්‍රාදේශීය අපේ මේ ක්ෂේත්‍ර නිලධාරීන් පොල් සංවර්ධන නිලධාරීන් පොට මුණ ගැහෙන්න ඒ අයගෙන් ඔය අවශ්‍ය සහයෝගය ඒ වගේම ඒ සඳහා අවශ්‍ය මේ මග පෙන්වීම සහ අපි ඒ වලට මැදිහත් වෙන සහයෝගය ලබා ගන්න පුළුවන්. එහෙම තහනමක් නැහැ.
0: හරි. අපි ඔබතුමන්ට මෙහෙම පොරොන්දුවක් දෙන්න දැන් අපි සතුව දෙන ඔබතුමගේ දුරකථන අංකය අපි සභාපතිතුමාව සම්බන්ධීකරණය කළ දෙනවා මේ පිටිපස්සේ අධීක්ෂණයක් කළා ගමේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් නම් සභාපතිතුමා පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයා විදිහට පොල් වගා ව්‍යාප්ත කරන්න හදනකොට ඒ පිටිපස්සේ ඉන්න ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීම අපි සිල් දෙනාගේ වගකීමක්. ඒ නිසා අපි මේ වෙනුවෙන් මැදිහත් වීමක් සිදු කරන්න සූදානම් කියන පණිවිඩය මතක් කළා. අපි විරාමයක් ගන්නවා. මේ විරාමයේ අතරතුරෙත් ඔබට ඔබේ අදහස් කියන්න පුළුවන් 0112 775 765 0112 775 285 අපේ දුරකථන අංකය.

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලින ආරච්චි
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: තඹලගමුවපුර ප්‍රදේශයේ සිට වූ අඩතුරකෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ ත්‍රිකුණාමලයේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු වූ තිබෙනවා. යතුරුපැදිකරු බරපතල ලෙස තුවාල ලබා කන්තලී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තඹලගමුව පට්ටමිඩු ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. නේපාලයේ ගංගවතුරින් අතුරුදන් වූ සංඛ්‍යාව 1900ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ටිබෙට් දේශ සීමා කලාපයේ සිදු වූ හදිසි ගංගවතුරින් මියගිය සංඛ්‍යාව 675ක්. හොටිකෝස් සහ ත්‍රිශූලි ගංගා පද්ධතිය ඔස්සේ ගලා ආ මෙම සැඩපහරට ගම්මාන, මාර්ග, පාලම් සහ ජල විදුලි ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. අතුරුදන් වූ අතර විදේශීය සංචාරකයන් සහ ජල විදුලි ව්‍යාපෘතිවල සේවය කළ සේවකයන් විශාල පිරිසක්ද සිටින බවයි වාර්තා වන්නේ. නේපාල ආරක්ෂක හමුදාව සහ සහන කණ්ඩායම් එක්ව හෙලිකොප්ටර් යාන යොදා ගනිමින් පීඩාවටපත් පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් පවතිනවා. අයිතකර කාලගුණේ සහ මාර්ග අවහිරතා හේතුවෙන් මුදා ගැනීමේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මේලක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 10ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

දකින්න අනාගත සුබ සිහිනේ පිළිබඳව අපි කතා කරන්න. අපේ රටේ ආර්ථිකයට ඍජු බලපෑමක් එල්ල කරන්න පුළුවන්. මම අර කලිනුත් සඳහන් කළා වගේ සමහර වෙලාවට මේ හාල් ටිකයි පොල් ටිකයි නැත්තම් ආණ්ඩුවක් වුණත් පෙරලන්න පුළුවන්. මිනිස්සුන්ට දැනෙන භෝගයන් දෙකක්. එක පැත්තෙන් අපිට විදේශ විනිමය ළඟා කරගන්න පුළුවන් භෝගයක්, අනිත් පැත්තෙන් ජාතික අවශ්‍යතාවක්. මිනිස්සුන්ගේ දාවේල කුසගින්න නිවන්න අත්‍යවශ්‍ය භෝගයක් විදිහට අපි පොල් හඳුනා ගන්නවා. රට සල්ලි උපයන්න පොල් වගා කිරීමේ මණ්ඩලයේ තැඹිලිගම්මාන 250ක් ආරම්භ කිරීමේ ජාතික ව්‍යාපෘතිය එළඹෙන දෙවනිදා මාකදුරේදී ආරම්භ කරන්න නියමිතයි. මේ පිළිබඳවයි අද අපි කතා කරන්නේ වෛද්‍ය සුනිමල් ජයකොඩි වෛද්‍යතුමන් එක්ක. සභාපතිතුමනි, දැන් මේ ව්‍යාපෘතිය ගැන චුට්ටක් ආයෙමත් අපි අවධානය

0: කර්මාන්ත කරුවන්වත් මේ ජාලයට හවුල් කරගන්නවා. මොකද අර ගහකින් ලැබෙන ගෙඩි කඩා ගන්න එකත් වගකරුට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා අපි මෙතනදී අර කර්මාන්ත කරුවටත් වගකීමක් තියෙනවා මේ ගෙඩි පළදාව ලබා ගැනීමටත්, ඒවා නිසි වෙලාවට කඩාගෙන රැගෙන යාමත් වගේ අන්නේ ජාලයක් හැදෙනවා. ඒත් එක්කම මෙතන මේක නිකන් ව්‍යුහයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. එහිදී අපි අපේ ආයතන පොල් වගකිරීම මණ්ඩලය, ඒ වගේම පොල් සංවර්ධන අධිකාරිය, ඒ වගේම පොල් පරිදේශන ආයතන, මේවායේදී අදාළ නිලධාරීන් සම්බන්ධ වෙනවා. ඒ වගේම ඒ ප්‍රදේශයේ ඉන්න අනිකුත් රාජ්‍ය ආයතනත් මේදී සම්බන්ධ, විශේෂයෙන් කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මේ ඉන්න මන්ත්‍රී කෘපණීසල වගේ අර මේ අය, ඒ වගේ ග්‍රාම සේවක මාතෘණ, ඒ වගේ මේ ජාලයට අයිති වෙනවා. එච්චරකුත් නෙමෙයි, මෙහිදී ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, විශේෂයෙන් ඒ ප්‍රදේශයේ ඉන්න අපේ රජ මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරු වගේ අන්න ඒ වගේ මේ හොඳ ජාලයක්. එතකොට මෙහිදී අවසානයේදී තැඹිලි වගාකරුවාගේ වගාව සංවර්ධනය කිරීම සහ ඒ ප්‍රතිඵල අපනයනය දක්වා යවීම මේ ජාලයේ ක්‍රියාත්මක වෙනවා. විතරක් නෙමෙයි, මේ හරහා අර ගමට අවශ්‍ය සහයෝගය, ගමේ යටිදල පාසුකම් දියුණුවීම, ගමේ පාරවල් දියුණු කිරීම, ඒ වගේම ජල ඉරිගේෂන් සකස් කිරීම වගාවට ලබා, මම කියන්නේ නැහැ, ඒ වගේ වැඩසටහනක සමාරම්භයක් තමයි මේ වෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ විදිහට පොල් වගා කිරීම මණ්ඩලයේ දිගටම මේ ක්‍රියාවලිය තුළ ඉන්නවා. අනිවාර්යෙන් මේ සාත්තුව ලබා දුන්නකින් අවුරුදු තුනකින් ගිරි පළදාව ගන්නත් පුළුවන්. එතකන් නිකන් ඉන්න ඕනෙත් නැහැ. උතුම් සඳහන් කළා වගේ අපි අතුරු භෝග ලබා දීම කරනවා. සත්වාගාව සඳහා අපි අවශ්‍ය දැන් මේ 2026ටත් වඩා 2027 දී ඒ සඳහා සහනාධාර වැඩි කරලා තියෙනවා. ඉතින් මං හිතන වගාකරුවන්ට මේ ලැබෙන සහයෝගය හොඳටම ඇති කියනවා. අපේ දෙපාර්තමේන්තු විතරක් නෙමෙයි, මේ කෘෂිකර දෙපාර්තමේන්තු ඇදියත් වෙලා මේ පළ මේ එළවලු ලබා දීම වගේ ඒවට අර ජාලගත වෙලා අපි සංවිධානාත්මක ලබා දෙනවා. මේ ලබාගෙන අරගෙන මේ වතු හොඳට හදන්න, එතකොට ආදායම ගන්න පුළුවන්.
1: සමහරවිට දැන් අර මේ එක ඉඩමක අපි හිතමු පොල් පැල දෙකක් පහක් අතර වගේ ප්‍රමාණයක් තැඹිලි පැල ලබා දෙනවා. එතකොට සමහර වෙලාවට ගෙනෙන්නේ කර කාලයක් විතර වගේ වටපිටාවක් භූමියක් තමයි තියෙන්නේ. දැන් අපි දැක්ක සමහර තැන්වලදී ප්‍රශ්න ගණනාවක් ආව පහුගිය කාල පරාසයේදී පොල් පැල සඳහා පොහොර ලබා ගන්න ගියාම ඔබට කොච්චර ඉඩම් ප්‍රමාණයක් තියෙනවද, පොල් වත්තක්ම තියෙන්න ඕනේ පොහොර ලබා ගැනීමට, ඔන්න වගේ කොන්දේසි සමහර තැන්වලදී දෙනවනේ. දැන් මේ ඔබතුමන්ලා කරගෙන යන ජාතක ව්‍යාපෘතියේදී කවුරු හරි ගොවි මහත්තයෙක් තමන්ගේ ගෙවත්තේ තැඹිලි පැල හදලා මේ ගම්මාන සංකල්පයට එකතු වෙනවා. හැබැයි එයාට ඒ තියෙන භූමිය ඇතුලේ පොල් පැල එහෙම නැත්නම් තැඹිලි පැල පහයි හින්දලා තියෙනවා. ඒකට පොහොර ලබා ගැනීම වගේ දේවල් වලදී පහසුකම් ටික සලසා දෙන්න මොන හරි වැඩපිළිවෙලක් තියෙනවද?
0: අනිවාර්යයෙන්ම ලබා දෙනවා. මොකද අපි දැන් පොහොර 2025 දී අපි පොහොර වැඩසටහන පොහොරම MOP පොහොර සහ APM පොහොර හැටියට ලබා දුන්නා. මේ අවුරුද්දෙත් අපි රුපියල් 2500 මිලියන් රුපියල් 2500ක් වගා කරුන්ට. එතකොට ඔබට අක්කරයක් තියෙනවනේ, මම නිකන් ඒක පැත්තේ අක්කරයක් තියෙනවනේ රුපියල් 94000ක විතර ප්‍රමාණයක් මේ අපි සහනාධාර හැටියට දෙන ආකාර තුනකට. පොහොරයි වසුනයි පොහොරයි ඩොලමයිට යොදනවා නම් ගහකට රුපියල් 700 බැගින් අර දැන් ඒ වගේ අනිවාර්යයෙන්ම ඒක ආකාර තුනෙන් එක්ක වසුනක් දෙවීමට හෝ නැත්නම් ඉරිගේෂන් සඳහා ජල සම්පාදනය සඳහා අක්කරේ රුපියල් 50000 බැගින් ඒ වගේ. දැන් ඒ අක්කර ගණන් තියෙන අයට දැන් මදුෂංග සංගලා වගේ පොඩි එක ගත්තක ගස් දෙක තුනක් පහක් තියෙන අයට අනිවාර්යයෙන්ම මේදී පොහොර සහ මේ සහනාධාර ගන්න පුළුවන්. අර එකම දේ මදුෂංග ප්‍රැක්ටිකලි අර පොහොර මිටියක් කිලෝ 50ක් වෙනවා. එතකොට දැන් අන්න ඒක ගිහිල්ලා ගන්න ක්‍රමයක් තියෙන්න බෑ. දැන් මිටි පිටින් තමයි මේක තියෙන්නේ. ඒ නිසා අපි සකස් කරලා තියෙනවා සමිති ජාලයක්. එතකොට මේ සමිතියකට ඒක ලොකු අමාරු දෙයක් නෙමෙයි. ඔය පොල් සංගම නිලධාරීන් හමු වුණාම මේ සමිතියක එක්කෙනෙක් බවට පත් වුණාම මෙයාට පුළුවන් අර කීප දෙනෙක් එකතු වෙලා කොටයක් අරගෙන
1: පණ හිමිටි බෙදා ගන්න.
0: ඒ බෙදලා දෙන එකත් අපි කරනවා. අපි පොල් කප්‍රුක සමිති වලින් ඒකදෙත් කරනවා. ඉතින් ඒ නිසා මේ කාටවත් නොලැබෙන්නේ නැහැ. මේ පණිවිඩ නොදන්නකම තමයි මට හිතෙන්නේ. ඉතින් අපේ මහන්සි වෙන්න ඕන නැත්නම් සෑහෙන අපි උනන්දු වෙනවා මේ පණිවිඩ මේ ඔබතුමාලා මීඩියා මාධ්‍ය වලින් මේ ලබා දෙන සහයෝගයනුත් අපි ඒ කරන්නේ එකයි. නොදන්නකම ගොඩක් තියෙනවා.
1: බොහෝ වෙලාවට ජනතාවට මේ පණිවිඩ නිවැරදිව ගියේ නැහැනේ. අපි අත්‍යවශ්‍යම ප්‍රවෘත්ති ටිකකට අවධානය යොමු කළා මිසක් මේ පිළිබඳව කතා කළේ නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා අද මේ කතා බහ ඉතාම වටනවා කියලා. අපිට අමුතුම ගණනාවක්
2: බලන්න. ඔව් අපිට මේ කෑගල්ලෙන් වෛද්‍ය සනත් ප්‍රනාන්දු මහත්මයා කතා කරනවා. සනත් මහත්මයා අයිබෝවන් සුබෝදයසනක්.
3: ප්‍රථමයෙන්ම මම සුබපත්තනම අලුත් ව්‍යාපෘතියට මේ රජයෙන් ගෙනියන නමුත් මට කියන ගැටලුව තමයි මේ රිලව් මර්ධනය කිරීම සම්බන්ධ. රිලව් ගහනේ ඉතා අධික ලෙස වැඩි වෙමින් පවතින. අපි දන්නවා සාමාන්‍ය රිලවෙක් අවුරුද්දට දෙවතාවක් විතර ගිහින් පැටව දානවා. එතකොට ඒ ගහනේ වැඩිවීම කෙලින්ම රේඛීව බලපානවා පොල්ව ගාඩ විතරක් නෙමෙයි සියලුම භෝගව ගාවල් වලට. ඉතින් ඒ නිසා දැන් සුළු පරිමාණයෙන් වගා කරන කට්ටිය, අක්කරයක් හෝ දෙකක් වගා කරන කට්ටිය තවත් රැකියාවක නීලමින් තමයි

0: ඔය වගාව කරන්න. එතකොට වායතුවක්වත් තියාගෙන ඉලව් පළවහරිනවා කියන එක ප්‍රායෝගිකව මේ මිනිස්සුර කරන්නත් බෑ, මුරකාරයෙක් දාලා කරන්නත් බෑ. මුරකාරයට යන වීදම ගියත් පස්සේ පළදාවේ හම්බෙන ආදායම තීරුමක් නැති වෙනවා. ඉතින් ඒ නිසා මම මේ දැන් ડોක්ටර් හොඳටම දන්නවා සභාපතිතුමා රිලව් මර්ධන ඉදිරිමින් ක්‍රමවේදයන් අපිට කරන්න පුළුවන් හැකියාව තියෙනවා රජයක් වශයෙන්. ඉතින් ඒ නිසා මම ඉල්ලීමක් කරනවා, මොකද මම ප්‍රායෝගිකව මට තිබ්බ පොඩි ඉඩමක් මම විත්කම් රිලව් ප්‍රශ්න නිසා, මොකද වාරකට කඩන්න පුළුවන් වෙන පොල් ගෙඩි 14යි. දැන් එක වාරකට කඩනකොට පොල් ගෙඩි 400ක් වෙනවා, සමහර වාරකටවත් 14යි. ඒකට විලාහනින්ම තමයි පිටි මට පිටින් මේ බිම තියෙන කොම්බ ටික දැක්කම පැහැදිලිව තේරෙනවා කුරුම්බැට්ටි කාලේ ඉඳන්ම රිලවගෙන් මේ හානිය වෙලා තියෙනවා කියන්නේ. ඉතින් ඒ නිසා රිලව් මර්ධන සම්බන්ධව මොනෝhari විකල්ප මාර්ගයකට කියන එතුනොත් එහෙම ඔය අපි අලුතෙන් පටන් හදන ව්‍යාපෘතියට බලපෑමක් සිද්ධ වෙයි කියලා මගේ පැහැදිලිව මම හිතනවා. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධව අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම තව යෝජනාවකුත් කරනවා. මම දැකපු දෙයක් තමයි රිලව් පරිභෝජනය කරන රිලව් කන තවත් බෝගත් එක්ක මිශ්‍ර කරලා මේ මේ ව්‍යාපෘති පටන් ගන්න පුළුවන් නම් උදාහරණයක් වශයෙන් මම දැක්ක දෙයක් තමයි මම ප්‍රායෝගික දැකපු දෙයක්. මනාද කොස්කස් වල පලපිපෙන කාලේ, ඒ කියන්නේ කොස් වලින් වරක සහ වැල එන කාලෙදී පොල් වගාවේ වගාවේ මේ පළදා වැඩි. මොකද රිලවට ඒතර අර වරක සහ වැලවලට උන්ගේ බඩ ප්‍රව ගන්න යනවා, අර පොල් බහර දින හානිය අඩුයි. ඒ වගේ ක්‍රමවේදයන් සහ රිලා මර්ධනය කිරීමට ග්ලව් ගහණය අඩු කිරීමට ස්ටරයිල් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා දැන් සමහර කට්ටිය රිලව් අරගෙන ඇවිල්ලා බිනින් පැති වලට දානවා. දැන් උදාහරණයක් වශයෙන් පොතුහැර කුරුණෑගල රිලව් හිටියේ නැහැ. මං ගේ මාස යනකොට රිලව් එන්න පටන් අරන්. අනිත් එක රිලව් ගහණය 10ක් එනකොට එක සැරේක මාසකින් බලවම ඒ ගහණය කෙලින්ම දෙගුණ චගුණ වෙලා තමයි එන්නේ. 30-40 එන්නේ. සියලුම භෝග වගාවල් විනාශ කරන. ඒ නිසා මං ඉල්ලීමක් කරනවා මේ අලුත් ක්‍රියාපතියත් එක්ක රිලව් ගහණය අඩු කරන්න යම්කිසි ක්‍රමවේදයන් ඇප්ලයි කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ගොඩක් ස්තුතියි අවස්ථාව ලබා දෙන්නට.
1: බොහොම ස්තුතියි ડોક્ટર සනත් කෑගල්ලෙන් කතා කරන්නේ සභාපතිතුමනි.
2: ඔව් බොහොම ස්තුතියි මේ ડોક્ટર සනත් කතා කරාට. මේ මම දකින්නේ දැන් ඔබතුමාගේ උනන්දුව සහ දැනුම මේ වටිනවා. මොකද දැන් ඔබ දන්න ඇති දැන් කෑගල්ලෙම තමයි ඇත්තටම අපි පයිලට් ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ මේ ස්ටේරලිය වන්දයාකරණය කිරීම සම්බන්ධව මේ මේ අපේ මේ වර්තමාන රජයේ පමණ මුල්ම කාලේදීම ඒක ඇටසරණ පටන් ගත්තා. නමුත් ડોક્ટર සනත් දන්නවා ඇති ඒක ප්‍රැක්ටිකලි සහ හරි එක්ස්පෙන්සිව් වැඩක් බවට පත් වෙනවා. අනිත් එක අර එහෙමම ඒ හින්දම තමයි ඒක අසාර්ථකයි කියලා මං හිතන්නේ නැහැ. නමුත් මේවා ඒ කරා පටන් ගත්තා ඇරුණා නෙමෙයි. නමුත් ප්‍රායෝගික ගැටලු එක අර ප්‍රයොරිටි මුල් තැන ප්‍රමුඛතාවෙදීම වෙනස් වීමක් වුණා. ඔය තාමත් මම පරිශ්‍රණ මට්ටමින් අපි පවත්වාගෙන යනවා. නමුත් ඒ යෝජනාව ඊටම හොඳයි. ඒ වගේ අපි මාත් හිතනවා එහෙම රජයේ මැදිහත් වීම කියන්නේ ඒක තමයි. ඒක ඉස්සරහටත් යන්න ඕන. දැන් මෙහිදී වියදම වැඩිකම හෝ නැත්නම් දැන් ඔය අර එහෙම කරනකොට දැන් අපිට දෙපැත්ත බැලන්ස් කරගන්නත් වෙනවා. එක පැත්තකින් අපි ප්‍රොජෙක්ට් එක පටන් ගත්තාම ඒක විවේචනය වෙනා මෙච්චරක් වියදම් කරන අර එහෙම. එතකොට හිතන්නේ නැහැ මේකෙන්. නමුත් අපි හරියටම ගන්නෙ නැහැ මේ මේ අපනයන ආදායමට අඩුද මීට වඩා වැඩිද කියන එහෙම ගන්නෙ නැතුව අර ඉවෙන්ට් එක හැටියට. ඉතින් අපි දන්නවා දැන් විවේචන ආපු පල්ලියට නවත්තන්න ඕනෙත් නැහැ. ඉතින් ඔන්න ඔය තත්ත්වයන් බැලන්ස් කරගෙන යන එක තමයි ડોક્ટર සනත් අපි වගකීමෙන් ඉටු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම තවත් අපි ව්‍යාපෘති පටන් ගත්තා. ඒ සතුන් අල්ලාගෙන ඕක නුවරෙන් පටන් ගත්තා. මේ ඉතින් ඒ ඒවා යෝජනා වුණා. අපි දැන් ඔය මේ මහවැලි ප්‍රදේශය තියෙන ඒ මේ මේ දූපත් වගේ තැන් වලට දාන්න ප්‍රායෝගික යම් යම් ප්‍රමාණයකට දියත් වුණා, ක්‍රියාත්මක කරා. හැම එකක්ම මේ අර ප්ලස් ඇන්ඩ් මයිනස් දෙකම තියෙනවා වගේ වෙනවා. ඉතින් අතහැරලා නැහැ. අපි දන්නව මොකද ඔය රිලව් සහ දඬුලේ හානිය, ඒකෙන් එන හානිය පාඩුව 2025 වෙනකොට 10%ක් විතර අස්වැන්නෙන්. හැබැයි 10%ටම අසන්න ඕනේ නැහැ. ඕක නිසා ඕක ඉතර නෙමෙයි විවිධ හේතු නිසා අපි අස්වැන්න අඩු වුණා. ඉතින් ඒවා අපි නොසලකනවා නෙමෙයි පැහැදිලිවම. ඉතින් අපි අර එක පැත්තකින් සහනාදිරිය වායු රයිෆල් දීලා උනන්දු කරවන්නෙත් අපි දන්නවා ඒකෙන් සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. නමුත් නොකරත් බෑ. ඔන්න ඒ தත්ත්වය අතරේ තමයි යන්නේ. හැබැයි අපි එක දෙයක් දකිනවා, මේ අපිට කරන්න පුළුවන් තව දේවල් වලින් අපි අස්වැන්න වැඩි කිරීම සහ වගා කරව උනන්දු කිරීම පැහැදිලිවම මේ වැඩ කරන දේවල් වලින් අපි දැකලා තියෙනවා. දැන් බිම ඒක තියෙනවා. විශාල මුදලක් සහන මං කියන්නේ ඒක ලැබෙනකොට වගා කරුවා මේ තමන්ගේ වගාව භෝගය රැකගන්න උනන්දු වෙන එකත් යම් ප්‍රමාණයකට මේ මේ රිලවුම් ප්‍රශ්නේ විසඳීමක් වෙනවා කියන එකත් අපි විශ්වාස කරනවා. ડોક્ટર සනත් බොහොම ස්තුතියි අපි කතා කරමු ඉස්සරහට.
3: මේ සම්බන්ධයෙන් දිගින් දිගටම මේ හිතමුනේ දිගින් දිගටම කතා වෙනවා. ඒ කියන්නේ කෘෂිකර්මය සම්බන්ධ මාතෘකාවක් ආවට පස්සේ ලංකාවේ පෙර නොවීරයෙන් කියන්නේ ඒක අපිට බැහැර කරන්න බැහැ. බැහැර කරන්න බෑ. අපි ඒකට විසඳුම් හොයමින් යන්න ඕනේ. අපිට එමතුමක් තියෙනවා අනිල් මහත්මයා මාතරින්. අයුවන් සුබෝදසනක්.
4: අයිබෝන් මාතය සුබෝදසනක්.
3: සුබෝදසනක්.
4: මේ ඉස්සෙල්ලම සතුටු වෙනවා මාතේ මේ ලක්කන කාර්ය මණ්ඩලයේ මේ අවස්ථාව ලබා දුන්නට. මහත්මයා මේ හලෝ
1: අහගෙන ඉන්නේ අපිට.
4: මහත්මයා දැන් අවුරුදු කවුරුන් නොදැක්ක පැත්තක් තියෙන මුළු රටේ ජනතාවම ඇමති ඇමතිවරුන් නොදැක්ක පැත්තක් තියෙනවා. මොකක්ද දන්නවද? අවුරුදු 76 ගත කරපු ඇමති ඇමතිවරුන්ගේ පොල් ඉඩම් අක්කර ගණන් ඒගොල්ලෝ සතු කරගෙන තියෙන පොල් ඉඩම්. ඒ පොල් ඉඩම් මේගොල්ලෝ අයාලේ කිසිම සංවර්ධනයක් නොකර ඒගොල්ලෝ ඔහේ මේ පොල් ඉඩයක් ඇති කරන්න ඒව සංවර්ධනය කරන්නේ නැහැ. පොර දාලා මොනවක්වත් කරලා ඒගොල්ලෝ ඒ අත්‍තර මේ ඒකාධිපති සුපෝගභෝගී ජීවිතයක් නෑ. අවුරුදු 76 ගත කර ඒගොල්ලෝ ඒගොල්ලන්ට ඕන ඕන විදිහට ඒගොල්ලෝ එක එක දේවල් අත්පත් කරගත්තා. සමහරුන්ට දේවල් 6-7 තියෙනවනේ. ඉතින් ඒ වගේම ඇති ඇමිතු වරුන්ට තියෙනවා අක්කර ගණන්. මම නම් වශයෙන් කියන්න දන්නේ නැහැ. මම දන්න 6-7 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ පොල් ඔහේ මනර කුරු මිනිහෝ කාලා හරි උනා හරි පොල් නිගයක් ඇති කරන්න අන්න ඒව ගැන හොයලා බලලා පුළුවන් නම් ඒව ජනසතු කරලා හරි ඒව සංවර්ධනය කරන්න පොල් නිගය සාර්ථකවම හරියන මට කියන්න තියෙන ඉච්චරයි මහත්මයා.
1: හොඳයි බොහොම ස්තුතියි. එතුමාගේ අදහස ඒ විදිහට එකතු වෙන්නේ කොහේ හරි තැනක කවුරු හරි කෙනෙක් පොල් වගාවේ නියම ප්‍රතිලාභ හඳුනා නොගැනීම නිසා තමයි සභාපතිතුමනි එහෙම අතහරිනවා නම් අතහරින්නේ මේ වෙලාවේ. ගෙදරක පොල් ගහක් තියනවා කියන්නේ ගෙදර පොකට් එකට පුදුමාකාර විදිහට ඒක ශක්තියක්. අපි දැන් කොළඹ නගරයේ ජීවත් වෙන මිනිස්සු විදිහට අපිට තියෙන ප්‍රශ්නේ තමයි පොල් ගෙඩියක් ගන්න ගියාම රුපියල් අදත් 110ක් 120ක් 150ක් අතර මිලක තමයි පොල් ගෙඩියක මිල පවතින සිල්ලර මිල. එතකොට ඇත්තටම ගෙදරක පොල් ගහක් තියෙනකොට දැන් ඔය කොරෝනා වෙලාවේ එහෙම අපි දැකපු කාරණේ තමයි ගමේ හිටපු මිනිස්සුන්ට ඇත්තම සබාපතුමනි එහෙම ලොකුවට දැනුනේ නැහැ මේ ආර්ථික බර කියන එක. නාගරික වටපිටාව වගේ නෙමෙයි දර ටික පලා ටික පොල් ගෙඩිය හාල් ටික ගෙදර තිබුණේ. එතකොට මේ මිනිස්සුන්ගේ ජීවිතය බර නැතුව අරගෙන යන්න පුළුවන් ලොකු ශක්තියක් වෙනවා ගෙදර අඩුමතර මේක පොල් ගහක් හරි තියෙනවනේ. අදටත් අපේ ගෙවල් වල ගම්වල මේ එක පොල් ගහක් ඇති ගෙදර මිනිස්සුන්ට ජීවත්
3: වෙනවා. මදුසංග ඔය කතාව කියනකොටම මේ ඇමතුමේ රැඳිලා ඉන්නවා මේ ජයවර්ධන මහත්මිය මහනුවරි. ඇය කියන්නේ ඒ වගේ කතාවක්. يعني දැන් සමහරු පොල් ගස් ටික කපලා තමන්ගේ ඉඩම සුද්ධ පවිත්‍ර කරගන්න ඕ ඉඩම් කට්ටි කරන ඕවටනේ කැමති. මෙතුමිය කැමති ගහක් දෙකක් හිටව ගන්න. හැබැයි එතුමිය කියනවා මේ මට පැමිණි පෙළ ලබා ගන්න විදිහක් කියන්න කියමේ. අයිබෝන් අපි කියමු විස්තරේ ඔබතුමියගේ ප්‍රශ්නේ සහ මේ අදහස කියන්නකෝ අපිට.
5: මම ඇත්තටම මම පොල් හදලා කණ්ඩ වෙන්නේ. මම අවුරුදු 74 කාන්තාව 77ක. ඉතින් සර් මට ආසයි මේ ඔය පැමිණි පෙළ දෙකක් අරන් හදන්න. ඉතින් මේ පැත්තෙන් ඒක ලබා ගන්න කොහොමද කියන්නේ මම දන්නේ. ඒත් මට මම ගියා පැළ සවානකට මේ ප්‍රදේශයේ තියෙන ඔය කුෂ්කන් දෙපාර්තමේන්තුවෙන් ගේන පැළයක් ගන්න. ඒක අර අවුරුදු 3000 සාමාන්‍ය පොල් පැළයක් 1800. සර් මම පොල් වලවල් හතරක් මම පොල් වල හතර අත්තරගෙන ඉන්නවා. මොකද මට එච්චර මුදලක් දීක පොල් වල ගන්නත් බෑ. අනිත් එක දැන් මේ වැඩසටහනෙන් තමයි මම දැනගත්තේ මේ පොල් තැඹිලි ගම්මාන ගැන. ඉතින් මම පොල් පැල දෙකක් හරි ගන්න කොහොමද ඔබ කියන ඔය 750කට සියක මුදලකට මේ පැත්තේ එහෙම ගන්න පුළුවන් ස්ථානයක් තියෙනවද? ඒක වගේම තමයි තේ ශ්‍රී ලව් ගැන කතා කරලා වැඩක් නැහැ. සර් මට පොල් ගස් 15ක් තියෙනවා. ඊයේ පොල් ගෙඩිය ගෙන ආ රුපියල් 180යි ගමේ කඩේ. ඉතින් ඒ ගැන දුකයි. ඒත් ඉතින් දුකයි කියලා උන්ට තාත්තරින්ද බෑනේ. අපි කොමාරි ගස් එකක් හරි හදන්න ඕන සර්. අපි මැරෙනවා මේ. මම 77 ඉඳන් නැයි මං ගස් හදන්නේ. එන પરම්පරාව කවුරු හරි ඉරිලව හරි කයිනේ. ඒ හින්දා හදන්න ඕන සර්. හදන්න ඕන මේ භූමිය නිස්සරු වෙන්න දෙන්න බෑ සර්. ඒ හින්දා මට මේකට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද? සාමාන්‍ය පොල් පැල 4ක් 5ක් ගන්න හරි අඩු මිලකට ගන්න පුළුවන් තැනක් කියන්න සර්. මේ 1800 නම් ගන්න බෑ සර්. මම වාහනයක් ගෙනින් ගේන්න ඕන. ඉතින් ඔබතුමාගේ උදව්වක් බලාපොරොත්තු වෙනවා. ෆැමිලි පැල දෙකක් ආදරෙන් දෙන්න පුළුවන් නම්
1: හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමියගේ අදහස අපිට පැහැදිලි. සභාපතිතුමනි ඕනම ප්‍රදේශයක අයට මේ ව්‍යාපෘතියත් එක්ක එකතු වෙන්න පුළුවන්ද? කොහොමද ඔබතුමියගේ ප්‍රශ්නෙට අපිට දෙන්න පුළුවන් උත්තරේ?
2: ඒක තමයි. මම ස්තුතිවන්ත වෙනවා. මම දහිනා ඔබතුමිය බොහොම උනන්දුවෙන් කතා කරා කියලා ඔබතුමියගේ වයසත් සඳහන් කරා. නමුත් ඒ තව දුරටත් මේ වගාව රටේම වගාව මේ රකින්න සහ ඒක සංවර්ධනය වෙන්න ඔබතුමිය මේ ප්‍රාර්ථනාත් කරනවා. ඉතින් ඔබතුමිය මහනුවර දැන් මෙහෙමයි. මම පොදුවේ කරන්න ඕනෑම දිස්ත්‍රික්කයක අපි මේ පොල් පැල ලබා දෙන ක්‍රමය ඒ කියන්නේ එකක් තමයි දැන් තවාන් තියෙනවා දැන් මහනුවරට තියෙන්නේ පල්ලිකැලේ කියන තවානේ එතකොට එහි දැන් මේ මාගාව දැන්ටත් තියෙනවා අගෝස්තු අවසාන වෙනකොට ඒ වගේම සැප්තැම්බර් අවසාන වෙනකොට ඔක්තෝබර් අවසාන වෙනකොට පල්ලිකැලේ තවානේ පැල බිම් පැල කොච්චරක් තියෙනවද පැකට් පැල කොච්චරක් තියෙනවද කියලා මාගාව තියෙනවා මට මේක හැම සඳුදාම අප්ඩේට් වෙනවා එතකොට මේක හැම සතිපතායි. එතකොට මම මේ පණිවිඩය මට ඕනම කෙනෙක්ට එවන්න පුළුවන්. එතකොට දැන් මම කියන්නේ මේවයි දැන් මොකද දැන් අර කඩේකින් ගිහිල්ලා මේ සබන් කෑල්ලක් ගන්නවා වගේ මේ බහුලව වැළ ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒම වෙන්න හේතුව අපි මේක යම් ප්‍රමිතියකට සකස් කරලා ඊට පස්සේ මේ වැඩපිළිවෙලකට සංවිධානාත්මකව තමයි පොල් ගහක් බලාපොරොත්තු වෙන්නේ. දැන් ගෙවත්ත කෙනෙක්ට මේවා ආදාළ නැහැ නෙමේ. නමුත් ඔබතුමියට පොල් පැල ලබා ගන්න පුළුවන් ආකාරයක් මම කිව්වේ මේ තවානේ එකක් දෙකක් ගෙන හිතන්න දෙපා නමුත් ඕනම කෙනෙක්ට ඕන ප්‍රමාණයක් මේ හරහා ගන්න පුළුවන් දැන් අපි දැන් හොඳම දේ තමයි මම නැවතත් කියන්නේ අර අපි ක්ෂේත්‍ර නිලධාරීන් පොල් සංවර්ධන නිලධාරීන් ඔබේ ප්‍රදේශයේත් ඉන්නවා එතකොට මහනුවර අපේ ප්‍රාදේශික කාර්යාලයක් තියෙනවා මම කියන්නේ මේ අපි ප්‍රාදේශික කළමනාකරණ මහත්මිය ඉන්නවා ඉතින් ඒ හරහා ඒ හැම දිස්ත්‍රික්කම කොට්ටාසේකම ඉන්න සංවර්ධන නිලධාරීන්ගෙන් මුණ ගැහෙන්න එයාගෙන් ඔය මේ ඔබට අවශ්‍ය පොල් පැල ලබා ගන්න පුළුවන් පැල අවේලබල් වෙච්ච තැන් ප්‍රධාන වශයෙන් මේ ගෝජන අපේ ප්‍රාදේශික කාර්යාලවල සහ ඒ සංවර්ධන නිලධාරීන්ගේ කාර්යාලවල තිබෙනවා මේ තවාන්වල ප්‍රධාන වශයෙන් තියෙනවා ඉතින් මුදලින් ගත්තොත් තැඹිලි පැල නම් දැන් මේ තැඹිලි පැල ලබා දෙන ආකාර කීපයක් අපිට තියෙනවා කියන්නේ දැන් ඔය මේ ගම්මාන කරහා මහනුවරත් අපි ගමක් තෝරාගෙන තියෙනවා ඒතකොට ඒ ප්‍රදේශයට ඔබ අයිති ඉන්නවද මම දන්නේ නැහැ අයිති වෙනවා නම් ඒතකොට මේ ඒ සංවර්ධන නිලධාරීන් ඔය නම ඉදිරිපත් කරොත් ඔබට ඒ පැල ප්‍රමාණය ලබා ගන්න පුළුවන් කොහොමත් රුපියල් 150ක මුදලට තමයි ඔබට ලැබෙන්නේ සාමාන්‍ය 750ක් වෙනවා අර අනිත් තැන් වලින් ගන්න ගියොත් මේ වගේ මේ පොල් පැල ඇතරම ලබා ගන්න හැමෝටම පුළුවන් ඉතින් අපිට පොඩි චෝදනාවකුත් තියෙනවා මේ පැලයක් ගන්න ගියාම පැල නැහැයි කියලා. ඉතින් ඒක වෙන්නේ මදුශංක මේකයි දැන් අපි පැල 125ක් අවුරුද්දකට හදනවා. ඒකෙන් 110ක් අපි උතුරු ත්‍රිකෝණයේ සඳහන් නොමිලේ යවනවා. ඒතකොට ඉතුරු 115 රට පුරාම යනකොට ඒතර හැම දිස්ත්‍රික්ක 20ක මේක බෙදෙනකොට යම් දිස්ත්‍රික්කයකට ලැබෙන ප්‍රමාණය ඉතින් ඉවර වුණොත් ඊළඟ මාසෙ වෙනකන් ඉන්න ඕන. මොකද මේවා අර තවානකට දැම්මහම මාස 7ක් යනවා පැලයක් එන්න. ඉතින් මේක ක්‍රමයක් ඒක. අපි බීජ ගන්න ඕන. ඒ බීජ තවාන් කරන්න ඕන. තවාන් 36ක් ලංකාවේ තියෙනවා. ඒ තැන් වලට බෙදා හැර මේ මේ මේ මේ අවශ්‍යතාවය ඉටු කිරීමට අපි බොහෝවින් අපි උත්සාහ කරනවා මම හිතනවා ඔබට උනන්දුවෙන් ඉන්නකොට මේක ලබා ගන්න පුළුවන් මහත්මිය
1: මමත් ගියා බත්තර මුල්ලේ බෝල් පැලයක් ගන්න මේ අපි අර නුවන් කරුණාරත්න මහත්තයාට අවශ්‍ය වෙලා ඉතින් මේ ප්‍රශ්නේ තියෙන්නේ ඕක තමයි මට හැබැයි මේ වෙලාවේ පුදුම සතුටක් ඇති වුණා සබාවත් එමනි අත්‍තරම තරහකට වඩා ඒ එතන ඉන්න සිකියුරිටි එකේ මහත්තයා මගෙත් එක කියනවා මේ සතියකට කලින් තමයි ආවේ ලොරියක් මාර ඉක්මනට පොල් පැලට ගියානෝ කියන්නේ මේ අරන් යන්නේ රනිල් මේ ඒකේ තියෙන මේ පළමදේ කන්න නෙවෙයිනේ මේක හිටවන්න. ඒ කියන්නේ මිනිස්සු මේ වෙලාවේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ ගරු සභාපතිතුමා ඇතුළු ගරු ඇමතිතුමා ඇතුළු මේ රටේ හැමෝගෙම බලාපොරොත්තු පොල්වල මිල ඉහළ ගිහිල්ලා මිනිසුන්ට තමන්ගේ ගෙවත්තේ හරි පොල් පැලයක් හිටව ගන්න තියෙන උවමනාව රටක් විදිහට අපිට බොහොම සතුටින් ආඩම්බරෙන් කියන්න පුළුවන් කාරණයක්. පොල් පැල ටික හිගයි කියලා කියන පොල් පැල 125ක් අවුරුද්දට ඔබතුමන්ලා නිර්මාණය කරනවා ඒ 25ම ගිහින් අපිට වේටින් ලිස්ට් එකේ ඉන්න වෙනවා කියලා කියන්නේ අඩුම තරමේ පොල් පැල 125ක් ලංකාවේ අවුරුද්දක් ඇතුළේ රෝපණය වෙනවා
2: අනිවාර්යයෙන්ම හැදෙනවා ඒ හැදෙනවා විතරක් අපි අර මං දැස්ලා කිව්වා වගේ හදලා අතාරිනවා නෙමෙයි අපි පසු විපරමකුත් අපි කරනවා ඒ සඳහා ජාල හදාගෙන කියන මේ ගත්තා උපරිම වැඩක් කරනවා ඉතින් අපි පොරොන්දු වෙනවා මං හිතනවා තව මේ අසන්න දැනටත් 124 කින් මේ වෙනකොට මේ වසරේ CRI ගේ රෙකමෙන්ඩේෂන් අනුව 124 කින් අසන්න වැඩි වෙලා තියෙනවා ඉතින් අපි අපේ උත්සාහයත් මෙතන ඇති කියන මං උත්සාහ හිතනවා ඒ තව මේක වැඩි වෙන ඉදිරියේදී
1: හොඳයි අපිට ඕනේ පොල් වලින් සස්ත්‍රීක ශ්‍රී ලංකාවක් හදන්න. තැඹිලි වලින් සස්ත්‍රීක වෙච්ච ශ්‍රී ලංකාවක් හදන්න. මේ වැඩේට ගරු සභාපතිතුමා නායකත්වය එකතු කරමින් ඉන්නවා. ඔබට යම් යම් ප්‍රශ්න ඇති ඔබ මේ වගාව එක්ක කොහොමද එකතු වෙන්නේ? ඔබේ ගමේ තැඹිලි ගම්මාන ව්‍යාපෘතියට ඔබ දායක වෙන්නේ කොහොමද? ඔබට අවශ්‍ය කරන පහසුකම් ටික සලසා ගන්න කොහොමද? ඒ ආදී ප්‍රශ්න ගැටළු වලට උත්තර දෙන්න සභාපතිතුමා සූදානම්. 0112 775 766 0112 775 285 අපිට හැමතුමක් ගන්න. අපි විරාමයක් අරගෙන යලි කතා කරමු 9:00
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් විතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj 3 රෝද රථ සහ motorcycle සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන 0114 700 600.
10: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
11: එකේ නෝයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: ben avee benade tistuna ya pe edinum medu jaadikal utrai manle utrai vale jagrahi anko batiki anne subadavasaklutrai uschika lagne vasana vantank 15 23 saha 49 visheshankye 91 28 visheshankye uschika lagne 15 23 saha 49 tamai jagrahi anka nlb jailutrai j english akshare vasana vantank 3 3 3 5 j 3 3 3 5 දුනේ අංක 3ක් තියෙනවා ඊට පස්සේ 5 අංකය අද සම්පත ලොතරැයි අංක රටාව 36 936 296 36 G 36 936 296 G හඳහන ලොතරැයි වෘෂභ ලග්නයේ වාසනාවන්ත අංක 39 42 56 සහ 61 වෘෂභ ලග්නයේ 39 42 56 සහ 61 ධන නිදානේ ලොතරැයි ඕ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4 9 41 සහ 68 ඕ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4 9 41 68 මෙගා පවල ලොතරැයි ජී ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 6 වාසනාවන්ත අංක 6 12 29 සහ 71 ජී ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 6 වාසනාවන්ත අංක නැවත 6 12 29 සහ 71 ගොවිසත ලොතරැයියේ G ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 14 21 43 සහ 61 G ඉංග්‍රීසි අක්ෂරයේ ගොවිසත ලොතරැයියේ වාසනාවන්ත අංක 14 21 43 සහ 61 මහජන සම්පත ලොතරැයියේ G ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 152 936 G 152 936 මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයෙන් උදේ 9:35 වෙලාව. වෙලාව
1: ඔබ වෙත ගෙන ආවේ. වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි.

0: අපේ නවයයි විනාඩි 35යි. පොල් කියලා කියන්නේ නැතුවම බැරි දෙයක්. ඒ ගැන අපි අමුතුවෙන් කතා කරන්න ඕනේ නැහැ. පොල් කොහෙද නැත්තේ නේද? සුබ වැඩක් පටන් ගන්නකොට පොල් ගෙඩියක්, පොල් මලක් මේ හැමදේම තියෙනුනේ කෙනෙක්ගේ ජීවිතයේ හැම තැනකදීම. අවසානයේදී මේ අර සමහර ගම්වල අපි දැකලා තියෙනවා දේහයේ ගිනි දිනනකොට සාධාන කරනකොට පොල් ගෙඩියක් බිඳිනවා. මගුල් පෝරුවෙන් බිමට වහිනකොටත් පොල් ගෙඩියක් බිඳිනවා. අපි දෙයියන්ටත් පොල් ගහනවා. මේ හැමදේම අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච එකක්. කිරි ටිකක් උතුරන්න ඕන වෙනකොට අපි ගොක්කොලයක් කපාගෙන ඇවිල්ලා ගොක්කත් එකකින් පහන් පැලක් හදාගෙන අපේ සංස්කෘතිය පිරිත් මණ්ඩපේට අපිට ඕන වුණා. මලගෙදර සැරසිලි ටික දැන්නම් ඔය ඉට්‍රි කවර එහෙම පාවිච්චි කරන මිනිස්සු. නමුත් ඉස්සර අපිට මතකයි දානි ගෙදරක් බණ ගෙදරක් තියෙන වෙලාවක ගොක්කොල වලින් තමයි සැරසිල්ල කරන්නේ. මගුල් පෝරුව ගොක්කොල සැරසිල්ලෙන් තොරණක් නිර්මාණය කළේ ගොක්කොල පොල්කොල මේ වගේ දේවල් පාවිච්චි කළා. අර කප්‍රුක කියන සංකල්පය අපිට බැහැර කරන්න බෑ. සබපතුම පොල් ගහත් එක්කලා තැඹිලි ගහත් එක්ක අපිට පුදුමාකාර බැඳීමක් තිබුණා. දැන් ඇත්තටම ඔබතුමන්ලා මේ ව්‍යාපෘති දියත් කිරීම ඇතුලේ මේ රටේ ගොවි ජනතාව පොල් වගාව සම්බන්ධයෙන් විශේෂයෙන් තැඹිලි වගාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් තියෙනවද? කොයි වගේ ප්‍රතිචාරයක්ද ලැබෙමින් තියෙන්නේ? සභාපතිතුමනි, පොල් වගා කිරීමේ මණ්ඩලයේ මේ අරගෙන යන වැඩපිළිවෙල පිටිපස්සේ මිනිස්සුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය කොයි වගේද?
1: ඔව්, ඒක තමයි මුතුශංග. දැන් අපි මමත් දකිනවා, මොකද දැන් අපි සභාපති හැටියට මේ දැන් බත්තරුන්ලේ අපේ ප්‍රධාන කාර්යාලයේ, නමුත් මේ ඉන්න අපේ සාමාන්‍ය අධිකාරී, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඉහළ කළමනාකර මණ්ඩලයේ නිර්ධාරින් කියලා අපි කොළඹට එලා ඉන්නේ නැහැ. දැන් වගාකරුවන් සමග බිම් මට්ටමටම සම්බන්ධ වෙලා මේ අපි සෑම නිර්ධාරිකම බෙහෙවින් කටයුතු කරන බව මම දකිනවා, මමත් සම්බන්ධ වෙනවා. ඒ නිසා අපි දකිනවා වගාකරුවන්ගේ පැත්තෙන් ලොකු පිබිදීමක් තියෙනවා. ඒක පැහැදිලිම මේ ගිය 2025ට මුලට වඩා මේ වෙනකොට පිබිදීම වැඩි වෙන තියෙන බව පැහැදිලිවම පේනවා. අපිට ප්‍රතිචාර වලින් අපි තැනකට ගිහිල්ලා සංධානය කරලා මේ වගාකරුවන්ව කැඳවුවාම සහභාගී වෙන්නේ ගොඩක් වෙලාවට පිරිමි අය. ඒක ලොකු වෙනසක්. මොකද මිනිසුන්ගේ අර බිසි ෂෙඩියුල් එකත් එක්ක අපි හිතුවේ නැහැ එච්චර මේ පිරිමි අය සම්බන්ධ අවුරුදු 50-60 වගේ මේ තරුණ අය සහ ඒ වගේ එන පැමිණ ඉන්නවා. විශේෂයෙන් තරුණ මේ තරුණ ළමයි දරු දුවල පුතාලා සම්බන්ධ වෙමින් ඉන්නවා. මෙයලගේ තියෙන තාක්ෂණික දැනුම, ඔය IT නොලෙජ් එක අපිට ලබා දෙමින් ඉන්නවා. ඉදිරිපත් වෙනවා. මම කියන්නේ මේක හොඳ ට්‍රෙන්ඩ් එකක්. ඒක පැහැදිලිවම හොඳ දෙයක්. ඉතින් ඒ වගේ හේතුන් තමයි මං හිතන්නේ දැන් එක පැත්තකින් අර පොල් කියන්නේ හොඳ ව්‍යාපාරයක් වෙනකොට හොඳ ව්‍යවසායකෙ බී කරන්න පුළුවන්. මොකද දැන් පිටරට යන අපේ ආදායම උපයන අය අපිට මොකද ඒගොල්ලෝ කියන්නේ මේ ආයෝජකෙන් හැටියට එන ඉල්ලුම අපිට ඉටු කරගන්න බැරි තරම් තත්ත්වයන් තියෙනවා. ඒ නිසා තමයි ওই ඌණ උපයෝජිත ඉඩම්. මොකද අපි දන්නා පුතුමා කිව්වා වගේ අර පුත්තල මේ නැත්තම් ඒ තැන්වල ඉන්නවා අයිතිකාරයෝ සමාජලට නෑ. අර කවුද මහත්මෙක් සඳහන් කළා වගේ
0: අර
1: එහෙමයි සහ කෙනෙක් චෝදනා කැටියට කිව්වා මේ අක්කර ලොකුවට තියෙනවා ඒ වැඩ ගන්න නෑ. එහෙම තියෙනවා අත්ත වශයෙන්ම. එහෙම ඒ සමාජලට ඒ අයිතිකාරයෝ ලංකාවෙත් නැතුව ඉන්න පුළුවන්. ඉතින් ඒවාට ආයෝජනය කරන්න එමින් පවතිනවා. මේ පිටරට ගීපෝයි මට කෝල්ස් නැතර මට ඒලර කේට කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ වගේ හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඉතින් මම ඉල්ලා හිටින්නේ මේ හොඳ ව්‍යාපෘති හොඳ ව්‍යාපාරයක්. ඉතින් ඒ නිසා නැවතත් ඒකට සම්බන්ධ ඔබේ දරුවෝ දුව පුතාව ඒකට සම්බන්ධ කරන්න අනාගතේට. මොකද මේගොල්ලෝ යන්න ඕන. අපිට වඩා මේ තාක්ෂණය ඒගොල්ලෝ තව හොයා ගනි. මතන මොකද ලෝකේ පුරා එහෙම ට්‍රෙන්ඩ්ස් තියෙනවා. දැන් මං දැන් ලෝකේ හතරවෙනි තැනට ලංකාව ඉන්නවා පොල් මගාව අතින්. එහෙම මෙච්චර මේ අපි තාම බොහොම ප්‍රාථමික වට්ටම් වෙන්න පුළුවන්. ඒත් හතරේ වට්ටම් ඉන්න අයින්ද මම ඉල්ලන අනාගත පරම්පරාවට ඔබ මේක තව සංවර්ධනය කරගන්න, ඔබේ හැකියාව දැනුම වැඩි කරගෙන මේවා තව ලෝකෙ ඉස්සරහට ගෙනියන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වෙනින් අපිට කරන්න පුළුවන් සපෝට් එක අපි දෙනවා.
2: හරි, අපිට මේ හැමතුමක් තියෙනවා සභාපතිතුමාට කතා කරන්න ඕනේ කියලා. අමරසේකර මහත්තයා තල්ගොඩ පිටි.
0: අයබෝන් සුබ දාසනක්.
3: අයබෝන් සුබ දාසනක්.
0: හරි, ඔබතුමාගේ අදහස කියමු.
3: මේ ගරු සභාපතිතුමා, ඔබතුමා සාමයේ රජය කරගෙන යන වැඩපිළිවෙල බොහොම සන්තෝෂයි. මම වැඩසටහන ආරම්භ ඉඳලාම ආගෙන හිටියා. මේ මට දැනගන්න මේ ප්‍රධාන කාරණයක් තියෙනවා. මම ගුවන්හමුදාවේ විසාමික තත්ත්වයෙන් ඉන්නේ 2017 ඉඳලා. මම 2006 ඉඳලා 2012 දක්වා යාපන අර්ධ දිවිපයේ හිටියා. ඒනකොට මම දැක්කා ඒ තියෙන පොල්වල තත්ත්වයයි. දැන් අද මෑත භාගයක් වෙනකොට පොල් කොච්චර දුරට සංවර්ධනය වෙලා කොච්චර පොල් පලදාවක් ඒ ප්‍රදේශ වලින් මේ රටට ලැබෙනවද කියලා. ඉතින් මේ මම දැක්කා ඒ වගේම අපි ඒක අද්දුටුවා 2025 වර්ෂයේ මේ වැඩිම මේ අපනයන ආදායම් වල මේ වැඩිම ආදායමක් වෙන 3 බිලියන මම හිතනවා ඒක බිලියනයකට වැඩි මේ පොල් වලින් මේ රට ආදායමක් ආවා. එතකොට ඒ වගේම මම දැන්ට කරන්නේ මේ පොල් එකතු කරලා ඩීසී වශයෙන් මේ මොල් වලට ලබා දෙන එක. ඉතින් මේ අපිට ඒ දවස්වල කිලෝ එකකට රුපියල් 285ක් වගේ මුදලක් ගෙව්වා. දැන් මේ අවුරුද්දේ අපිට මේ ඒ දැන් මේ වෙනකොට ඒ මිලට බොහොම රුපියල් 100කටත් වැඩි අඩු මිලක් තමයි දැන් ලැබෙන්නේ. ඒකට හේතුව මේ මොකක් හරි මේක කඩාකප්පල්කාරී වැඩක්ද එහෙම නැත්නම් මොකද්ද කියලා දැනගන්න තමයි මට අවශ්‍ය වෙලා තියෙන්නේ.
0: හොඳයි බොහොම සුදී සභාපතිමනි, කඩා කප්පල් කාරි වැඩක්ද කියලා අහන්නේ.
1: හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ ඉතාමත් සතුටුයි ඔබ එනි. මම හිතන්නේ රටේ මේ ජනතාව මේ වගේ අර අවධානයෙන් ඉන්න එක ඉතාම හොඳයි. ඇත්ත ඒ කතාව ඇත්ත. ඒ කියන්නේ පසුගිය කාලේ අපිට ආපු මේ අර මේ මේ අර බර්නින් ඉෂු එක තමයි මේ මිල අඩුවීම තෙක්ක වගාකරුවාට වෙච්ච පාඩුව නැත්තම් අමාරුව. මොකද එක පැත්තක පාරිභෝගිකයට මිල අඩු වෙන හොඳ වුණාට වගාකරුවාට ඒක ඉතාම අධෛර්ය කාරණයක් එකක් අපි හඳුනාගෙන තියෙනවා. ඒ ගැන සාකච්ඡා කරලා තියෙනවා මහත්මයා. අපි ඒත් එක්ක ඒ සම්බන්ධව අමාත්‍යංශය සමග විතරක් නෙමෙයි ගරු ජනාධිපතිතුමා සමග සහ ජනාධිපතිතුමාගේ ලේකම්තුමන්ලා එක්ක පවා ඔය මිල අඩු වීමේ ඉෂු එක අපි කතා කරලා තියෙනවා පැහැදිලිවම. ඒකට අවශ්‍ය පියවරයනුත් ගත්තා. මොකද මේ පොල් වෙන්දේසිය හැම බ්‍රහස්පතින්දා දිනකම ඒක මර පොල් සංවර්ධන අධිකාරිය විසින් පවත්වන එකක් සති පතා මේ මේ මේ මේ ඔක්ෂන් එකෙන් තමයි මේ ප්‍රයිස් එක තීන්දු වෙන්නේ හැම තර්ස්ඩේ වෙනකොට ප්‍රාස්වින්ද වෙනකොට. එතකොට මේ මේ මේ මේ ඔක්ෂන් එකට මේ වෙන්දේසියට මමත් සහභාගී වුණා මේ පසුගිය කාලවල. මම ඒ තින්දි ඒ වෙන්දේසියට ආපු කර්මාන්තකරුවන්ව එකතු කරගෙන දැන් ඔබතුමාගේ වගේ මේක අර කාගේවත් නිකන් අර වෙනම මේ මේ න්‍යායද්ද න්‍යාය පත්‍රයද්ද කියලා බලන එක අපි අවධානයෙන් යොමු කරලා ඒ අනුව ඒ කර්මාන්තකරුවන්ව කැඳවපු සාකච්ඡා වලට මමත් ඒ වෙන්දේසියට සහභාගී වෙලා මම ඉල්ලා සිටියා ගරු ඇමතිතුමාත් මෙතනදී කොන්දේසියක් දැම්මා මේ මට්ටමට වඩා අඩු වෙන්න බෑ කියලා. ප්‍රයිස් එක මේ මේ අවම මට්ටමක් දැම්මා මම. ඒකෙන් පස්සේ වෙන්න ඇති මීට මාස දෙකකට විතර මාසෙක මාසෙකට කලින් තමයි මේ මේ තීන්දුව අනු යම් ප්‍රමාණයකට ඉහළ ගීමක් වුණා වගාකරුවට යම් සහනයක් ලැබුණා කියලා විශ්වාස කරනවා. ඉතින් මේම ෆ්ලක්චුවේෂන් මේ මිල ඉහළ පහළ යාම එක පැත්තකින් අපිට ප්‍රශ්න ගොඩක් එනවා. මොකද අපිට පාරිභෝගිකයත් බේර ගන්න ඕන, වගාකරුවත් බේර ගන්න ඕන, කර්මාන්තකරුවත් බේර ගන්න ඕන. මොකද අපේ පොල්වල අත්ත වශයෙන්ම අපනයනය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා පරිභෝජන සහ ආහාර සුරක්ෂිතාවයේ පිළිබඳ හොයලා බලනවා වගේම. ඉතින් කර්මාන්තකරුවාවත් අපේ අපිට කාටවත් මෙතනදී තමන්ට හිතුමතේ මේ එහෙම වෙන්න නොදෙන ක්‍රමයක් ගැන සාකච්ඡා වුණා ආණ්ඩුව රජය පැත්තෙන්නුත්. මම ඒක තහවුරු කරනවා ඉදිරියටත් මීටත් වඩා මේක විධිමත් විදිහට යා යුතුයි සහ අපි 2027 වසරේදී බලාපොරොත්තු වෙනවා. දැන් අගෝස්තුනේ තව වැඩි කල නැහැ. ඊළඟ වසරේදී අපේ මේ මේ සහනාධාර ක්‍රමය මේ වගාකරුවාට වාසිදායක අන්දමින් ලබා දෙන ක්‍රමවේදයක් අනිවාර්යයෙන්ම අපි 2027 දී ඉදිරිපත් කරනවා. එතකොට ওই මිල ලොකු අඩුවීමක් වුණාට ඔබට ලොකු පාඩුවක් නොවන ක්‍රමයක් අපි ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරන්න ඉස්සරහට.
2: සුදී මේ මං හිතනවා මේ මිසි පිළිතුරු ලැබෙන්නේ නැති කියලා අපිට WhatsApp ඔස්සේ මදුශංක මේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒ ප්‍රශ්න ටික මං එක දිගටම සභාපතිතුමාට යොමු කරන්න අපේ කාල වේලාවත් එක්ක පුදුම ප්‍රයෝජන ගන්න ඕන නිසා. පළවෙනි ප්‍රශ්නේ තමයි පොල් සංවර්ධන නිලධාරී ඉන්න තැන කාර්යාලය කොහෙද තියෙන්නේ දන්නේ නැහැ. ගම්මට්ටමේ ඉන්න සංවර්ධන කෘෂිකර්ම පරිශ්‍රණ නිලධාරීන් මගින් ඔවුන්ව සම්බන්ධීකරණය කරන්න බැරිද කියන ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ අහලා තිනේ. ඊට පස්සේ CRI එකෙන් දෙන්නේ පොල් පැල දෙකයි. ඒ දෙක ගේන වාහනයක යන්නද අවශ්‍ය සාම්පල සාමාන්‍ය පැල ප්‍රමාණයක් ලබා දෙනවා නම් සුදුසුයි කියන කාරණේ. කියන්නේ දුර ගෙවාගෙන ගිහිල්ලා පොල් පැල දෙකක් අරන් එන එක සාධාරණද කියන ප්‍රශ්නේ සභාපතිතුමාගෙන් ආන්නේ. මේ දිනවල පෑවිල්ල පවතින බැවින් පොහොරේ දීමේ යෝග්‍යතාව පිළිබඳව පැහැදිලි කරන්න කියලා සභාපතිතුමාගෙන් ඉල්ලනවා. ඒ වගේම පොල් ගස් කැපීමේ කිසිදු ප්‍රමිතියක් නැහැ. නීතියක් නැද්ද පාලනය කරන්න? ගහක් හැදෙන අවුරුදු ගාණක් ගියත් ගස කපා ඉවත් කරන්න ඉතා සුළු කාලය යන්නේ කියලා ප්‍රශ්න වැලක් මේ ඉදිරිපත් කළා තියෙන සභාපතිතුමාට. අපි අර පළවෙනි ප්‍රශ්නේ පටන් ගමු. මේ පොල් සංවර්ධනකාරීන් කෘෂිකර්ම සංවර්ධනකාරීන් එක්ක සම්බන්ධීකරණය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙනවා. මොකද ඔය කොච්චර කිව්වත් සභාපතිතුමා මේ ප්‍රායෝගික ප්‍රශ්නේ තමයි. දැන් අපි කියනවා මේ මේ දැන් අපි හිතමු මහනුවර කියලා. මහනුවර කිව්වට එක නිලධාරියකින් ආවරණය වෙන ප්‍රදේශ ප්‍රමාණය වැඩි නේ නිලධාරියට. එතකොට මිනිස්සුන්ට ඇත්තටම සමහර වෙලට දැකලවත් නැති වෙන්න පුළුවන් අපේ වත්තර ඇවිල්ලා නැහැ කියන එක සාමාන්‍ය කතාවක්. සර්විස් එක දෙන්න අමාරු වෙන එක නිලධාරියට. ඒ සම්බන්ධයෙන් අපි ඉස්සෙල්ලා උත්තරයක්
1: තමයි මම ඒක පිළිගන්නවා. එක එක මේ මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට ඉන්නේ එක නිලධාරියයි. නමුත් නිලධාරින් හිඟය පවත්වන නිසා සමහර නිලධාරින්ට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ දෙක බලන තැන් තියෙනවා. මම හොඳටම දන්නවා. බොහෝ පැතියම තියෙනවා. එක පැත්තකින් අපි නිලධාරීන්ව වැඩි කර ගැනීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට දැන් මම එකක් සඳහන් කරන්නම් ඔබේ දැන ගැනීමට. දැන් ඒ CDOලා 80ක් විතර මේ මාස කීපය තුල පසුගිය මේ මාස 5-6ක් වගේ ඇතුළත අපිට අනුමැති ලැබිලා තියෙනවා බඳවා ගැනීමෙන් ඉන්නවා. තව 60ක් මේ ළඟදිත් බඳව ගන්නවා. ඒ අනුව මේ මම හිතනවා ඒ හිඟියේ සෑහෙන අඩුවක් වෙයි. ඒ කෙසේ වෙතත් නමුත් එක ලේක කොට්ටාශයකට එක්කෙනා ඉන්න එක තමයි තාමත් වෙන්නේ. ඒ නිසා ඔය කියන විදිහට අර පරිධියට සේවය ලැබෙන්නේ නැති එක පිළිගන්නවා. නමුත් මම චෑම සභාපති හැටියටත් අපි පොල්වගගිරි මණ්ඩලයේ හැටියටත් නිරන්තරයෙන් ඔබතුමා දකින්නවත් ඇති අපි ගිය හැම තැනකම මම ඉල්ලා සිටින්නේ මේ කීප තැනකට තෝරාගත්තු පිරිසකට නෙමෙයි සේවය යන්න ඕන හැමවිටම ඕන අවශ්‍යයි කියන එක වෙනුවෙන් අපි සකස් කරත්තු එක ක්‍රමවේදයක් තමයි අර පොල් පොකුරු සංකල්පය. මම හිතන රට පුරාම නැති වුණාට ප්‍රධාන ත්‍රිකෝණයේ ප්‍රධාන වශයෙන් මේක ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ජාලවලට සම්බන්ධ වෙන්නයි කියලා මම ඉල්ලා සිටිනවා ඔබේ ප්‍රදේශයේත් එහෙම පොකුරක් හැදුවොත් ටග්ගාලේකට මොන ගහන්නේ. ඒකෙදි අපි මේ සම්බන්ධතාවය හදාගන්න විදි ගොඩක් තියෙනවා. මේ WhatsApp groups තියෙනවා. මේ WhatsApp group එක කියලා කියන්නේ මදුශංක මේකේ ඔබ දැක්වතින් ඒකේ සංයුතිය කවුද ඉන්නේ කියලා බැලුවොතින් මුලින්ම චාමන් ඉන්නවා. ඊට පස්සේ DGM ලා ඉන්නවා, GM ඉන්නවා, DGM ලා හතර දෙනෙක් ඉන්නවා, ෆයිනන්ස් DGM ද මේ. ඊට පස්සේ මැනේජර් ලා, ඒ වගේ මාධ්‍ය සමා මාධ්‍ය කළමනාකරුවන්, ඒ වගේම පුහුණු කළමනාකරුවන් මේ ඔක්කොමල්ලා මේ ගෲප්ස් වල ඉන්නවා, ක්ලස්ටර්ස් වල. එතකොට මේවායි අදහස පණිවිඩ දීම විතරක් නෙමෙයි, ඔබට තියෙන ප්‍රශ්න විසඳීමත් මෙතනදි සිද්ධ වෙනවා. දෙන්නන් දෙය අර සෝට් අවුට් කරනවායි කියන ක්‍රමයට උත්තර දෙනවා මෙතනදි. ඒ නිසා මම හිතනවා ඔබ අපිත් එක්ක ඒ විදිහට ජාලගත වෙන්නේ. එතකොට ඔබ තනි වෙන්නේ නැහැ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ නිලධාරිනුත් ඉන්නවා ඔය කෘෂිකර කුපනිසල හරහා, නැත්නම් AI හරහා, කෘෂිකර්ම පර්යේෂක ඒ මහතුරු හරහා මේ අපේ CDO හොයාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒකට සම්බන්ධකම් තියෙනවා.
0: හරි, ඒ ප්‍රශ්නාවලියම තව ටිකක් ඉස්සරහ තිබුණා. මේ
2: ඔය පොල් පැල දෙකක්
1: වෙන වෙලාව මෙහෙමයි. ඒක දැන් අර මං කිව්වා වගේ අර ඉතාලම බහුලව අපිට අර මේ මං කිව්වා කඩින් සබන් කැඩ ගන්නවා වගේම නැති නැහැ. මොකද මේක විද්‍යාත්මක ක්‍රමයකට හදන ක්වලිටි එක තහවුරු කරන මේ ඔබට ස්ථිර වශයෙන්ම අවුරුදු 3කට පස්සේ ගෙඩිපලදා ලැබෙන කියන බවට වගකීමක් කරන ක්‍රම ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් නමුත් ඒ නිසා දැන් පැල දෙකක් ගන්න තවානට යන්න වෙනවා. ඉතින් සමහරට කිලෝමීටර් ගානක් ඈත තියෙන්නේ වෙන්න පුළුවන්. හැබැයි අපිට ලේසියෙන් පහසු දෙය තමයි ඔබ කෝල් එකක් දීලා අපේ සංවර්ධන නිලධාරියට දැනුවත් කරන්න. ඉතින් එතනදී ඒ පැල දෙක පවා ඔබට ලබා දෙන්න ක්‍රමවේදයක් අපි හදනවා. මම කියන දැනටත් ඒක නැත්තේ නැහැ. සමහරට ඔබ දැන් CDO ඔෆිස් එකේ නැත්නම් අපි ප්‍රධාන කාර්යාලයේ මේ වගේ තැන්වල එහෙම නැත්නම් අතන ගොජන සේවා මධ්‍යස්ථානවල නම් අපේ පැල නැහැ. ඒකත් නමුත් ස්ථාපිත කරන මම කොමසාරිතුමා එක්කත් කතා කරගෙන ඉදිරියේදී වෙනවා. ඉතින් මේ බහුලතාවය ඇති කරන්න අපි උත්සාහ කරනවා. දැනට කියන්න තියෙන්නේ මේ පොල් පැලයක් ලබා ගන්න අපහසුතාවයක් ඇති. හැබැයි අපි ටෙලිෆෝන් කෝල්ස් වලින් අපිට අනුමත කරලා ඔබට ලබා ගැනීමේ ක්‍රමයක් හදා ගන්න පුළුවන්.
2: සභාපතිතුමා දැන් මේ විශේෂ කාරණයක්. දැන් අපි මේ කතා කරපු වල්ලලිය උදුර වෙන්න පුළුවන්, රිලා උදුර වෙන්න පුළුවන්, මේවත් එක්ක ඉස්සරහට පුරෝකථනය කරලා තියෙන මේ එල්ලිනෝ තත්ත්වයත් එක්ක අපිට වෙන බලපෑම පොල්ගහ කියන එක සංවේදී මදුසංග කිව්වා. මදුසංග හොඳට අද්දකින් තිනවනේ කුරුණෑගලපතේ. කියන්නේ පොඩ්ඩක් නැත්තම් පොල්ගහට මේක දැනෙන්න ගන්න වතුර ප්‍රමාණය සම්බන්ධයෙන් ඉස්සරහට දැඩි පෑවිල්ලක අවධානමක් තියෙනවා. දැන් මොකද්ද මේකට අපි ගන්න පුළුවන් පූර්ව පියවර? එහෙම නැත්තම් මොනවද පිළිපදින්න ඕන උපදෙස් කියලා කියන ප්‍රශ්නයක් විදිහට අහලා තිබ්බා.
1: හොඳ ප්‍රශ්නයක් මේ කාලීන. දැන් ඔය අපි ඉදිරියේ දෙන වියලි තත්වයට, ජල හිඟ තත්වයට අපි එක ඉදිරිපත් කරන එකක් තමයි ජල සංරක්ෂණය කරන්න පුරුදු වෙන්න. ජල සංරක්ෂණය කරනවා කියන්නේ ගහක් වටේ අර වසුණක් දානවා කියන එක තමයි අපේ පිළිතුර, තාක්ෂණික පිළිතුර. එතකොට ඒ ඕනෑම ඔය වැඩුණු වල් ගසකට අපි හිතන්නේ මේ අවුරුදු 60-70 ගියකට ඕන නැද්ද සාතු කියන්නේ එහෙම නැහැ. වතුර දාන්නත් ඕන, ඒ වගේම දාන ජලය රැක ගන්නත් ඕන. ඒ නිසා වසුණක් දානකොට අපි සහනාධාරියකුත් දෙනවා. එක ගහකට රුපියල් 200 ගන්න දෙනවා. ඒක ලොකු දෙයක්. ඉතින් මම හිතනවා ඒක ලබා
0: ගන්න මොකක් හරි තාක්ෂණික ක්‍රමවේදයක් දෙනවද, මොනවද පාවිච්චි කරන්න
1: පොල්ලෙලි දාන්න ඕන. හැබැයි දැන් පොල්ලෙලි බහිංගතාවයක් තියෙනවානේ, පොල්ලෙලි ඩිමාන්ඩ් එකත් එක්ක ඒවා කපලා පිටරට යවනවා. ඉතින් ඔන්න ඔය ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ නිසා අපි යෝජනා කරන්නේ පොල් ලෙලිම ඕනේ, පොල් පිටි හරි, පොල් අතු හරි, වැටෙන පොල් අතු හරි, ඒවා නැත්තම් මේ ඔය මානපඳුරු හරි වගේ ආවරණයක් යෙදීම. ඒකෙන් 140 විතර ජල සංරක්ෂණයක් සිද්ධ වෙනවා. මූල පද්ධතිය රකින්නවා. ඒතර නිකන් අර
0: වාෂ්මෙන්
1: පොඩි ළමෙක් පිටන්ටුනේ ඇඳුමක් දාලා සීතලෙන් පරිස්සම් කරනවා වගේ වගේ උණුසුමෙන් ඒ වගේ තියාගන්න කියන එක මම ඉල්ලා හිටිනවා. ඒ හින්දා අපි සහනාධාරක් දෙනවා ඒක එකක්. දෙවෙනි එක තමයි ජල සම්පාදනයට. ඒ කියන්නේ ඔබට නලලින් දා නැත්නම් ඒක මෝටරයක් ගන්න හරි නැත්නම් ටැප් එකක් ගන්න හරි නැත්නම් හෝස් බට ගන්න හරි අවශ්‍ය මුදල අපි සහනාධාර හැටියට දෙනවා. අක්කරයකට රුපියල් 50,000ක් දෙනවා. ඉතින් ඒ නිසා ඒක ලොකු ප්‍රමාණයක්. ඉතින් මම හිතනවා මේ මේ මේ මේ මේ සහනාධාර ලබා ගන්න ලබාගෙන ඔය කටයුතු කරන්න ඔබ ඉදිරිපත් වෙන්න අපි ඒ සඳහා උදව් කරනවා. ඉතින් මම හිතනවා එල්ලින තත්වයට අපි ඒ විදිහට මුණ දෙමු කියලා.
2: අපි ඉක්මනට පොචි විරාමයක් කරගෙන නැවත කතා කරමු. හුඟක් අය අහන දුරකථන අංග සභාපතිතුමාව කෙලින්ම සම්බන්ධ කරගන්නේ කොහොමද, මේ පැත්තේ වැඩේ වුණ නැත්නම් සභාපතිතුමාට කියලා මේ වැඩේ කරගන්නේ කොහොමද අපිට ඒකත් කියන්න කියලා. හරි, අපි දුරකථන අංග කියන මේ විරාමෙන් පස්සේ උදේ 9:00 විනාඩි 51 වෙලාව.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: මේ TVS Sport 110 petrol heater එක ගැව්වාම යනවා
6: ඉවරයි.
7: TVS Sport 110 petrol heater එකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
8: වාර්තා පිට වාර්තා කබුණු කෝටි 8 NLB ධනනිධානය දුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011176779.
10: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න, ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
11: යූත් එකේ නෝයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
12: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 011 4 600 600.
13: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
14: NLP 4000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP 4000 ඔබත් අදම NLP 4000 බලා ගන්න.
15: මම නම් දැන් මාරම රිලැක්ස්.
16: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
17: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
12: David Pierce Motor Company within රාජ්‍ය සේවක ඔබට පිටන DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 011 4 600 600.
18: රටම දකිනා
19: Searchlight.

0: பழைய வினாடி பனஸ்திகை அப்படி கதாகிரமி நின்னி ரட்டசல்லி உபயான் பொல் வகா கிரிமி மண்டலின் தமிழிகமான தேசிய பனஹக்க ஆரம்ப கிரிமி ஜாதிக வியாபத்தியை வெளிவந்தவர் சுபாபித்துமன் வைத்திய சுனிமால் ஜெயக்கோடி மெத்துமன் சமகை மே கதாபாசி சபாபித்துமணி அற விராமியிட கலிங் ரணில் பிரஷ்னியாக்கி முகலா உபத்துமா ஹோ ஆயத்தனி சம்பந்த கரகான் மே பிளிவன் தொருதுரு லபாகான புலன் துரக்கத்தனாங்க லபாதென்னகில போதினி கில்லிம் கெல்ல திபுரணிசா அவர் புலுவங்கம் லபினவானாங்க அப்படி மதக்கிரம குமுத் துரக்கத்தனாங்க கேல
1: ஹோந்தை මම අතර පොල්වගගිරි මණ්ඩලය සම්බන්ධ කරගන්න පුළුවන් ආකාර කීපයක්ම තියෙන විදිය කියන්නම් ඔබට ඕනනම් මේ එකක් තමයි අපේ වෙබ්සයිට් එකට යන්න පුළුවන් coconutsrilanka.lk කියන එකෙන් ගන්න පුළුවන් මේ හැම කාරණාවක්ම අප්ඩේට් වෙලා තියෙනවා දැන් උනත් ඔබට යන්න පුළුවන් ඒක එකක් ඒ වගේම අපේ Facebook එකේ තියෙනවා coconut cultivation board කියලා ගෙවුවාම අපිට Facebook එකෙන් සම්බන්ධ වෙන්න පුළුවන් මචන් මේවා පහසුවෙන් එන්න පුළුවන් ඒක එහෙම ඒ වගේම ටෙලිෆෝන් දුරකථන අංක සඳහන් කරනවා නම් 19016 තමයි ලෙහෙසීම පහසු ඔබට මේ 19016 අංකය ක්ෂණික දුරකථන ඇමතුමක් ගන්න පුළුවන් ඒ සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම උදේ 8 ඉඳන් රෑ 7 වෙනකන් මේ මේ භාෂා තුනෙන්ම ඔබට ඇමතන්න පුළුවන් 19016 ඒ වගේ ඕනනම් මම මගේ සභාපති මගේ නම්බර් එකක් මම කියන්න
2: අපි සටහන් කරගන්න මේ කියන්නේ මේ මේක මේ වැඩ පහසු කරගන්න එතුමාට කරදරයක් වෙන්නේ නෙවෙයි මොකද මේ සහතුමා ඒක හරි වැදගත්
0: නෑ මේ මේ කාරණාව මතක් කරන්න ඕනේ මේ ඉන්නේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිතුමා අපේ නිලධාරි මහත්තයා කොහෙද ඉන්නේ කොයි වෙලාවටද ඉන්නේ කියලා වගේ ඒවට අහන්න එපා එතනින් එහාට ගිය විශේෂ කාරණා සම්බන්ධයෙන්
2: වැඩේ වෙන්නේ නැත්නම් කිව්වට පොල් පැල දෙන්නේ නැත්නම් පොල් පැල තියෙනකොට කෝ ගිහම් පොල් පැල නැත්නම් නේද එලිම සභාපතිතුමාට කතා කරලා කියන්නේ අඩු ගන්න පොල් පැල ටිකක් එවයිනේ හෙට
1: අනිවාර්ය නෑ කමක් නෑ මොකද මම ඒක අවේලබල් කරලා තියෙනවා ඉතින් මම හිතනවා ඔබ උනන්දුවෙන් අර මොකද සුභවාදී විවේචනයකට
2: එකයි
1: එකයි ඉතින් ඒ නිසා අපේ මම ඉල්ලා සිටිනවා ඒ ප්‍රදාන පුළුවන් නම් ඔබේ අපේ රීජනල් ඔෆිස් එකේ ප්‍රාදේශීය කාර්යාලය හොයා ගන්න ඒ එතන නැත්තම් ක්ෂේත්‍ර නිලධාරීන් ඉන්න ගෝජන් සේවයට යන්න ගිහලා හමු වෙන්න යාලව ඒ තැන් වලට ගිහලා ඔබට යම් කිසි සැලකිල්ල දෙකක් නෑ වගේ චෝදනාවක් තියෙනවා නම් අපේ
2: ඉදිරිපත් කරන්න ඒක ඉටුවෙන්නේ නැත්තම් අනුගමන සමහර සභාපතිතුමාගේ මැදිහත් වෙනවනේ හරි අපි කියමු දුරකථනංගේ සභාපති
1: මගේ දුරකථන අංකය 0703
2: 0703
1: 322
2: 322
1: 577
2: 577 0703 322 577
1: අපේ WhatsApp නම්බර් එක නම් වෙන එකක්
2: WhatsApp නම්බර් එකත් කියමු අපෝ
1: 0704
2: 0704
1: 276
2: 276
1: 156
2: 156 0.7 0.4 276 156 ඔන්න අපේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිවන් වෛද්‍ය සුනිමල් ජයගොඩි මහත්මයාගේ WhatsApp අංකය සහ දුරකථන අංකය අපි ඔබට ලබා දුන්නා. දැන් මේකට අර අත්‍යවශ්‍යම නේද වැඩේ වෙන්න ඕන විදිහට එතුමට කරදරයක් නොවී මේ රාජකාරී ටික ඉටු කරගන්න අපි කටයුතු කරමු. අපි වැඩසටහනේ අවසානයේට ඇවිල්ලා තියෙන්නේ අපි මේ ප්‍රශ්නෙකුත් ඇහුවනේ මදුශංකර මේ මුලින්ම අද උදේම ඇහුව ප්‍රශ්නේ. අර අපි ගොඩක් අසන්න පිළිතුරු දීලා තිබ්බා. වත්තේදී මම කොළ පාටයි කඩපොළේදී කළු පාටයි කියන තේරවිල්ලේ නිවැරදි පිළිතුරු තේකොළ කියන එක හලවද තුෂාර තමයි මුලින්ම නිවැරදි පිළිතුරු දීලා තිබ්බේ. යාළුවෝ තව ගොඩාක් මැසේජ් කළා පිළිතුරු ලබා දීලා තිබ්බා. ඒකත් මතක් කරන ගමන් සභාපතිතුමනි දැන් සැප්තැම්බර් 2 ආරම්භ කරන වැඩ කටයුත්ත ගැන අපි විනාඩි දෙකකින් විතර කියන්න ඕනේ. මොකද විශේෂයෙන් දැන් තැඹිලි ගම්මාන 250ක් කියන එක සරල නෑ. මේක මාධ්‍ය සම්දර්ශනයක් විතරක් කියලා එළියේ ඉන්න අයට පේන්න පුළුවන්. නමුත් ඔබතුමන්ලා මේක පිටිපස්සේ ඉඳලා මේක යථාර්ථයක් වෙනකන් මේක සක්සස් වෙනකන් එහෙම නැත්නම් මේක සාර්ථක වෙනකන් ඔබතුමන්ලා මේ වැඩේත් එක්ක ඉන්නවා. ඊට පස්සේ මේක නැවත පුරෝකථනය කරනවා. ඊට පස්සේ පසු විපරම් කරනවා. අවසානයේ අපිට ඕනේ අංක ගණිතය නෙවෙයි ඩොලර් මේ රටට එන්න. මේ වැඩේ සැප්තැම්බර් 2 පටන් ගන්නවා වගේ ඉස්සරහට මේ විෂන් එක ඔබතුමාලා සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙනවද? ඒ කොහොමද අවසන් වශයෙන්?
1: අනිවාර්යයෙන්ම අපි මේ විෂන් එක මේ බලාපොරොත්තු මේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට උත්සාහ කරනවා. ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු දැන් සකස් වෙලා තියෙනවා. ඒකේ පළවෙනි ආරම්භක මොහොත තමයි මේ වැඩසටහනක් හැටියට සැප්තැම්බර් 2 වෙනිදා ක්‍රියාත්මක වෙන්නේ. මේක මාකන්දුර පන්නල කුරුණෑක දිස්ත්‍රික්කයේ මාකන්දුර අපේ මහායායේ පොල් තවාන කියන ප්‍රදේශයේ තැන ස්ථානයේ තමයි පටන් ගන්න උදේ 9:00 සැප්තැම්බර් 2 වෙනිදා ඔබට සහභාගී වෙන්න පුළුවන්. මේෙහිදී ඇත්තට මේක ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පණිවිඩය යන ආකාරයට ඒ තරම් අපි වැදගත් හැටියට සලකන අවස්ථාවක්. ඒ නිසා මෙහිදී ගරු අපේ පැවිලිහා ප්‍රජායර්තර පහසුකම් අමාත්‍යංශයේ ගරු ඇමති සමන්ත විද්‍යාරත්න ඇමතිතුමාත් ඒ වගේම තවත් ඇමතිවරු දෙදෙනෙක් සහභාගී වෙනවා මම සඳහන් කරන්න නම් ඔබල දැනගැනීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු මහාචාර්ය චන්දන විරත්න ඇමතිතුමා ඒ වගේම ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා සයිබර් ගැන්වීමේ අමාත්‍ය උපාලි ගරු උපාලි පන්නිල්ලගේ ඒ ඇමතිතුමන්ලා තුන්දෙනෙක් එනවා ඉතින් අර මැති ඇමතිතුමන්ගේ වගේ ප්‍රාදේශීය දේශපාලන අධිකාරී මොකද මේ අවශ්‍යතාවය අවශ්‍යයි රජයේ සහභාගීත්වය මැදිහත් වීම සහ ඉදිරියට යාම ඉතින් ඒ වගේම තවත් අපි අනිකුත් දැන් පොල් වගකිරි මණ්ඩලෙමින්ම ඒ වගේම අනිකුත් රාජ්‍ය ආයතන බොහෝ ප්‍රමාණයක් ඒ වගේ රාජ්‍ය නිලධාරීන් ඒ වගේම විදේශීය තානාපතිවරු විශේෂයෙන් ඉන්දියාව ඒ වගේම අපේ ICC ඉන්ටර්නැෂනල් කොකරන් කවුන්සිල් කියන ජාත්‍යන්තර සංවිධානයේ මේ අය එනවා ඒ වගේම තැඹිලි අපනයනයට අදාළ රටවල් කීපයක නියෝජනය කරමින් මොකද මේ පැමිණීම අවශ්‍යයි මොකද මේ මෙසේජ් එක යන්න ඕන පැහැදිලිවම ඒකයි ඉතින් ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා එදා හොඳ අවස්ථාවක් වෙයි කියලා එහෙදි අපි වගා කරන 600ක් ඇඳවනවා මේ දිස්ත්‍රික්ක තුනේ කුරුණෑගලින් කුලියාපිටින් සහ ගම්පහ මේ පැති වලින් ගම් තුනක් එතකොට ගමකින් 200ක් මං කිව්වේ එතකොට ඒ වගේ 200 200 200 600ක් එයන් මෙයාට තැඹිලි පැල් ලබා දීමක් වෙනවා ඒ වගේම චෙක්පත් ලබා දෙන අපි සහනාධාරවල ඒ වගේම මෙතනදී අර සුදු මැස්සව සඳහා විලෝපිකය දියත් කිරීමකුත් වෙනවා ඒ වගේම අපි පොත් දෙකක් ඉදිරිපත් කරන තැඹිලි සහ පොල් සම්මත ඉතින් මේක හොඳ වැඩසටහනක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා
2: බොහොම ස්තුතියි සභාපතිතුමනි අපි දෙක අද කතා කරේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මැතිතුමන් කප්රුකට වටිනාකම ඉස්සරහට දෙයි අපි ඒ ගැන බලන් ඉන්නවා අද වැඩසටහනට කතා කරපු අහගෙන හිටපු හැමෝටම ස්තුතියි කියන ගමන් අදට අපි සමු ගන්නවා මම රනිල්
0: මම මදුශංකර්

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලින ආරච්චි
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිසිය පවසනවා. කටාඩ පොලිස් වසමේදී පුද්ගලිකුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙගම කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාලය මගින් විමර්ශන ආරම්භ කර තිබුණා. ලැබුණු තොරතුරුකට අනුව අපරාධ සිදු කළ සැකකරු සහ ආධාර අඩු බල දුන් සැකකරු අද දෙනෙක් අත්අඩංගුවට ගැනුණා. ඒ කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාලය දළුව කොටුව ෆාතිබාවත්ත සහ කුරුණේර ප්‍රදේශවල සිදු කළ වැටලීමකදී සැකකරුවන් කටාඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා. යුක්රේනයේ කේව් අගනුවර ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට රුසියාව එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඩ්‍රෝන් යානා උපයෝගී කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගොඩනැගිලි 50කට පමණ හානි සිදු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ප්‍රහාරවලින් තවත් පිරිසක් තුවල් ලබා තිබෙනවා. මේකේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව යුක්රේන බලධාරීන් පවසනවා. රුසියාව සහ යුක්‍රේන අතර ගත වූ දින කිහිපය තුළ ගැටුම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් මේකේ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාවද ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි විදෙස් වාර්තා පවසන්නේ. මේක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවර 11ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
5: ලකන්ඩ රේඩියෝ ITN.
8: දශක තුනක ලක්කඩ අභිමානීය සමගි. අවතම රේඩියෝ රියැලිටිය.

0: ITN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට්ව සින්දු එක්ක
2: Music Garage with Rock.
1: Good morning. රවින්දත්තක Music Garage අහගෙන ඉන්නේ. දැන් වෙලාව උදේ 10:06.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

10 විනාඩි 25යි රොබින් දත්තගේ මියුසික් ගරාජ් හගනින වෙලාව මං කිව්ව මේ පැත්තට මැසේජ් කරන්න කියලා මං ආයි දම්බෙක මතක් කරන්නම් 0703935937 නම්බෙක විවෘතයි ඒ විතරක් නෙවෙයි ඔයාලට පුළුවන් යන්න අපේ Facebook fan page එකට ටග් ගාලා Facebook පැත්තේ ඉන්න මම දැන් නාමතුෙන් කියන දෙයක් නෑ ටග් සර්ච් කරන්න ලක්කන්න කියලා ලක්කන්න කියලා සර්ච් කරාට පස්සේ ඔයාලට පුළුවන් මගේ wall post එක බලාගන්න ඒකට like කරන්න comment කරන්නත් ඔයාට පුළුවන් ඕකේ චැට් එක පැත්තට යන්න ඕනි කවුද අපි වහගෙන ඉන්නේ කියලා බලන්න. අනේ දෙයියනේ අද අපේ චුටි දූගේ බර්ත්ඩේ එක. එයාට ගෙදර හැමෝම ආදරෙන් wish කරන්න කියනවා කියලා නිර්මලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඕකේ අපි වාගේ චුටි දූට සුබම සුබ පන්දුනා කියලා මාත් ගොඩාක් ආදරෙන් wish කරනවා. එහෙනම් happy birthday යාට. ඒත් එක්කම තව කවුද ඉන්නේ කියලා බලමු. Hi Ravindya, good morning. Good morning. කවි එන්නෙම නැද්ද කියලා අහනෝ නෑ කවි එනවා චුට දවසක් දෙන්න යාට. දිනේෂ් සේනපුරෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. බොහොම ස්තුති දිනේෂ්. ඔන්න මම ඔයාවත් මතක් කරනවා ගොඩාක් ආදරෙන්. ඒත් එකම තව කවුද ඉන්නේ? Hi Fancho. ටික් ටික් ටික් එකර බෑ. අදත් මම වහගෙන ඉන්න කියලා කෙනා මැලේසියාවල ඉඳන් Nishu, thank you so much ආදරේ. මැසේජ් එකටත් බොහොම ස්තුති. ඔන්න ගොඩාක් ආදරෙන්. මම ඔයාවත් එකතු කරගන්න ඊළඟ සින්දුවට. ඒත් එකම සුබ දවසක් ඔයාට. ලස්සන සින්දුවක් ඕනි කියලා පැතුම් පාදුක්කින් මැසේජ් එකක් දාලා තියෙන. ඔන්න පැතුම් ආවත් මතක් කරනවා. Hi hi නංග, good morning. කොහොමද කියලා අහලා තියෙනවා. මම හොඳින්. ඔයත් හොඳින් ඇති කියලා හිතනවා. සින්දුවක් දෙන්න කියලා කියනවා. අනිවාර්යයෙන්ම දෙන්නම්. පුතාලා සෙත්තු නෙතු ඒ වගේ මගේ හස්බන්ඩ් සමි එතුකටද හැමෝම gedare ඉන්න කියලා කියනවා. අනේ ගායන තරඟෙට පුතත් ආවා කියලා කියනවා. අපේ golden voice එකනේ. අපි අනිවාර්යයෙන්ම ඔයාලට මැසේජ් එකක් දෙන්නම් බලලා. බොහොම ස්තුතියි ආදරණීය මැසේජ් එකට. ආවත් ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඒත් එක්කම good morning Ravi. ඔයා ඉන්න විවේකී ඉරිදාවනේ. ඉතින් එන්නේ කියලා කියන ඔහෙම තමයි. මොනවා කරන්නද නේ? එක දවසක් හරි මං එනවා මදිද මං අහන්නේ. ගොඩාක් ආදරෙන් ආව එකතු කරගන්නවා. බොය ගුඩින් සුමනා, සුසන්ත, ලසන්ත, රුවන්ශ්‍රී, සුජා, ජගත් මෙන්න මේ කට්ටිය තමයි එකතු කරගන්න කියලා කියන්නේ. ඕකේ. සුරේෂ් ඉන්නවා. සුරේෂ් ඔයම මතක් කරනවා. ඒ වගේම ෂෙහාන් ඔන්නවත් මතක් කරනවා. සචිත් රන්දික, ෂෙහාන් ඔස්ට්‍රේලියාවල ඉඳන් තමයි අපි බලාගෙන හිටින් ඉන්නේ. බොහොම ස්තුතියි ඔයවත් මතක් කරනවා. තැන්ක් යූ සෝ මච්. එතකම සඳු ඉන්නවා. එතකොට සුරේෂ්, ඒ වගේම එමිටව ගොඩාක් ආදරෙන් මතක් කරන ඕනි. තැන්ක් යූ සෝ මච්. එතකම තව කවුද මදුව එකතු කරගන්න ඕනි? ස්පෙෂල් නැත්තම් ඉඳ වෙන්නේ නැහැ මෙතන. ඔන්න ඔය කට්ටිය ඔක්කොමවත් එකතු කරගෙන එතකොට විහංග ආවත් මතක් කරනවා. ඒ වගේම මේ අපේ තියොන් චුටි බබාවයි, ගයිෂිවයි, සෝමවයි, නිර්මලාවයි මෙන්න මේ හැමෝම ගොඩාක් ආදරෙන් එකතු කරගෙන දැන් සෙල්ලාවත් මතක් කරනවා. ගොඩාක් ආදරෙන් මෙන්න මේ අවසානේ මේ සින්දුවේ අවසාන මොකද්ද මේ කියන්නේ? 10 විනාඩි 28යි. තවල් 12 වෙනකම් රපින්දා වහගෙන ඉන්නවනේ හැටිද?

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය

0: රවින්දත්තක මියසික් ගදාශාග්නින වෙලාව 10යි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
5: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ දහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම.
2: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ප්‍රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: යුත්තකගේ නොයාගේ ෆියචෙක්ට ප්ලස් පොයින්ට එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB Youth Plus කිනුවා
1: හැම වංගුවකම අලුත් කතාවක් අලුත් කතාවක්
6: අලුත් කලාවක්
1: සතියේ දිනවල උදේ 10ට ළඟදීම
0: 10

0: Bobby, hit with Sindhu Tekka.
1: Music Garage with Bobby.
2: දහයයි විනාඩි 47යි වෙලාව. ඒකලකින් අපි දෙන්නගේ පළවෙනි පැය ඉවර වෙන්න තව තියෙන පුංචිම වෙලාවක් විතරයි. විනාඩි 13ක් වගේ නේද? හරි, එහෙනම් ඉතින් මාව වහගෙන ඉන්න එක මම මෙපැත්තේ මැසේජ් කරපු කට්ටියව මතක් කරන්න ඕනි. මම යන හදන්නේ chat එක පැත්තට. අක්කි අනුරාධපුරෙන් අපේ අජන්ත අය වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා අනිවාර්යෙන්ම නදීෂා. මම ඔන්න කට්ටියව එකතු කරගන්නවා. ඒත් එක්කම ඩිලා නිරෝෂින්ව හංගවල ඉඳන් අපි වහගෙන chat එකේ ලස්සන සින්දුවක එකතු කරගන්න කියලා කියනවා අනිවාර්යෙන්ම මතක් කරන්න. සුබදස්නක් වේවා රවි දුවේ. සින්දුවකට අපිවත් එකතු කරගන්න. කොට්ටාව බේකරි එකකින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයාලගේ ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මී මිස් වගේම මදුසංක, ජගත් ඒ වගේ මැසේජ් එක දාලා තියෙන අපේ ජය මම බොහොම ස්තුතියි. ගොඩාක් ආදරෙන් මතක් කරනවා. එයා කියන එයාගේ ලක්ෂ්මීගේ බර්ත්ඩේ කළු ඊයේ. ඉතින් එයාට සුබ උපන්දිනයක් වෙන්න කියලා විශ් කරන්න කියලා කියන අනිවාර්යෙන්ම ලක්ෂ්මී ඔයාට හැපි බර්ත්ඩේ. වගේ දෙතෙන් හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලාත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සුබ දහවලක් නංගිය. මං කටියා කුමරෙන් නිල්මිනි කුමාරි, මාත්‍යා ජයලත්, පුතාලා කාංචන සහ අසංක, දුව පියුමි සෙව්වන්, ඒ වගේම අපේ චූටි දංගයා කේනාදී උවත් එකතු කරගන්න කියලා කියනවා. චූටි දංගයා වත් ස්පෙෂල් යොන මම මේ පැත්තෙන් එකතු කරගන්න. ඊළඟ සින්දුවට ඒත් එක්කම කවුද තව ඉන්නේ කියලා බලමු. Good morning, my Manika Ravi. ආදරණීය ලංගතු හඬක වෙනස මට දැනුණා කියලා කියනවා. චුට්ටක් විතර අසනීපෙන් අනිවාර්යෙන්ම මාව එකතු කරගන්න මට කෝල් කරා මෙයා. රත්නපුර රත්න තමරා කුමාරි බොහොම ස්තුතියි. අනිවාර්යෙන්ම මට කෝල් කරන්න කෙනෙක් මැසේජ් කරනවා වගේමයි. ඔන්නවා මම ස්පෙෂල් එකතු කරගන්න. එතකම ග්‍රවින් දයා ගුඩ් මෝර්නින් ලස්සන සින්දුවක් දෙන්න. වසන්තා කුමාරි ගම්පලින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එතකම ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. අලව්වෙන් උපාලි සින්දුහන් එකතු කරගන්න කියලා කියන එයාලගේ කූල් ස්පොට් එකෙන් අධිපතිතුමිය පත්මිනි, අධිපතිතුමා උදේ කුමාරය, වසන්ත, සමන් ඇතුළු සමිතා, නිලන්ති එකතු කරගන්න කියලා තමයි කියන්නේ. අනිවාර්යයෙන්ම ඔන්න කටි ඔක්කොම මම මතක් කරනවා. ඒත් එක්කම කෑගල්ල මීදනේ ගමෙන් උපරන්දු එකතු කරගන්න ඕන ස්පෙෂල් ඊළඟ සින්දුවට. පදුම් ලක්මාල්, ඉමානෝ, ඒ වගේම විසේකාරී නාමලාරච්චි, එතකොට කවි ඉන්නවා, ඒ වගේම ඩිලාන් නිරෝෂ මම මතක් කරානේ. මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපේ ළඟ සින්දුව අහන්න යන්න තමයි හදන්නේ. ඔයිදක සින්දුවක් අන්න සෙලෙක්ට් කරගත්තේ. ඕකේ, මේ ගහලා කතා කරමු. ඉතින් ඔයිදේට මහගෙන ඉන්න මාව 0705935 හද නම්බරකට මැසේජ් එකක් දාන්නත් ඔයාලට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, Facebook පැත්තට ගිහලා කමෙන්ට් කරන්නත් පුළුවන්.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: David Pierce Motor Company within Rajya Sevaka Upadapidana DPMC Rajya Pranama Amatanna 0114 700 600
2: Adhyakshanaya Dhananjay Siriwardena Papin Penna
3: Emane me sanda apita therenona oy inne prashne ka kiyala api hemoma oyat ekk inna
4: Anivare mama salli denna puluwan kati ekathu kala salli dimu ema naththam mama denna
5: අනේ මට සල්ලි එපා. එහෙම වුණා සර්. Thank you.
6: සඳා මේ වෙලාවේ ඉන්නේ සඳාගේ ජීවිතේ කඩා වැටෙන තැනක. හැමෝම මතක තියාගන්න ඕන හැමතිස්සෙම අපි වෙනුවෙන් ඉන්න ඕන. ඒ නිසා අපි හෙට උදේම බස් එකක් කතා කරගෙන එහෙ යමු. හැමෝම එනවා නේද?
3: ඔව් සර්, අපි හැමෝම එනවා.
5: අනේ සර්, එහෙම කරන්න ඕනේ නැහැ සර්. මෙතන වැඩත් පාඩු වෙනවානේ.
2: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10:00ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: Bobby, hit with Sindhu Tekka.
1: Music Garage with Rock.
2: දහයයි විනාඩි පනස්හයයි වෙලාව මා වහගනි නිගම මේ පැතර එන්න කියලා මතක් කරන අලුත් පයේද බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුන හතු මගේ නම්බක විවෘතයි. ඒවගේ මයි ෆේස්බුක් පැත්තට ගිල ටගල් සර්ච් කරන්න ලක්කන්න කියලා. සර්ච් කරලාට පස්සේ වට බලාගන්න පුළුවන් මගේ වෝල් පෝස්ට් එක. වෝල් පෝස්ට් එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ෂෙයා කරලා ආදරණීය කට්ටියව එකතු කරගෙන සින්දුවක් වාගම කරගන්න පුළුවන් කියලා මතක් කරනවා. ඉතින් මේ පැතර එන්න කියලා ගොඩාක් ආදර මතක් කරන දවල් 12 වෙන්න කලින්.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යෝදේශිකයි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලක්කලින රචේ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: දිවයිනේ ප්‍රදේශ රසකට අද්දිනෙත් වෙසේ තිබෙන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමු පළාතෙන්ප ගාල්ල මාතර මහනුවර සහ නොරිලියන දිස්ත්‍රික් ඊටයන් බස්රාහිර සහ වයම් පළාත්වල වැසිවර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතිනවා. ඌව පළාතේ අම්පාර බඩකලපුව සහ හම්බතුර දිස්ත්‍රික්වල ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පසුව වැසි හොගිගුරුම් සැත වැසි ඇතිවන බවයි කාලකුණ රාජ්‍ය ප්‍රකාශ කළේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණ තත්ත්වයක් පවතිනවා. සූර්යා සැප්තැම්බර් 7 දා දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවල ඍජුවම ඉහළින් පවතිනවා. අදිනේ 10 12 11ට බණ්ඩාරබ පෙරියබඩු පුලියන් කුලබ වැලියොය සහ පුල්මුඩේ ප්‍රදේශවලට හිර මුදුන් වන බවයි කලගුණ අංශ පවසන්නේ. නේපාලයේ බෝඩ්කෝෂි ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට ගඟ වතුර අඩතුරක වේබලිකුත් කර ඇති බව විදිස් මාධ්‍ය පවසනවා. ඒ අනුව ගඟ පහළ දිස්ත්‍රික් තුනකට අඩතුරක වේබලිකුත් කිරීමටයි එරට ජාතික ආපදා අවධානම් අවම කිරීමේ සහ කර්මනාකර අධිකාරිය කටයුතු කර ඇතේ. පසුගිය 27 දසද වූ හදිසි ජලකැලීමෙන් මියගිය පුද්ගලයන් 675 දෙනෙකුගේ බලසිරු මෙවැනි විට සුවකින තිබෙනවා. 2400කට අධික පිරිසක් අතුරුදන් වැති බවයි එරට වාර්තා සඳහන් කළේ. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති දහවල් 12ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
8: ලක්හඬ
9: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය.

0: ඉක්වනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය 3ක්
1: ලක්හඬ Golden Voice.

11 විනාඩි 9යි වෙලාව මියුසික් ගරාජ් ශාගනින් රවින්දත් එක්ක. ඉතින් තව පැයක් තමයි තියෙන, පැයකුත් නෑ, පොඩි විනාඩි කීපයක් තමයි තියෙන්නේ. මම පැත්තට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. 07:03:93:5:93. එහෙමත් නැත්නම් මම තව චුට්ටකින් ඉන Facebook පැත්තට පෝස්ට් එකට තියෙන කමෙන්ට්ස් කියවන්න ඉක්මනින් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ආදරය කරන කට්ටියවත් එකතු කරගෙන. හයි සඳු, මම ඔයාව එකතු කරගන්නවා. ඒ වගේම එමිට බර්ත්ඩේ එකක්ලි. හැපි බර්ත්ඩේ. ඕකේ, ඒත් එක්කම නෝටි. නෝටි එකතු කර. නෝටි නෙවෙයි, ගුඩ් වෙන්න ඕන. ඊළඟ දවසේ එනකොට මැසේජ් කරනකොට නෝටි පුතා නෙවෙයි ගුඩ් පුතා වෙන්න ඕන. හරිද? ඒ වගේ නම් දාගෙන ඉන්න එපා මේ පැත්තේ. හරිද? එතකොට අඩිලන් නිරෝෂ මතක් කරනවා. ආනේ ශාන්ති තිලකරත්න ගොඩාක් ආදරෙන් මතක් කරන්න උණි ආදරෙයි උමා. අවත් එකතු කරගෙන ඊළඟ සින්දුවට. ඒත් එක්කම හයි රවින්දයා, කොහොමද? මියුසික් ගරාජ් සද්දට මහගෙන ඉන්නේ කියලා කෙනා. ලස්සනම ලස්සන සින්දුවක් ඕනේ අනිවාර්යෙන්ම දෙන්නම්. මාවත් එකතු කරගන්න අනුරාධපුර එයාපොට් රෝඩ් කිං සංජීව දිසා නායක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි. ඒත් එක්කම මගේ සුදු පුතා කෙමිරු වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න කියලා කෙනා. ඔන්න කෙමිරු, ආවත් ගොඩාක් ආදරෙන් අපි එකතු කරගන්නවා ඊළඟ රෙඩි කරගෙන දෙන සොංග් එකට. ඒත් එක්කම මං දිනුෂිකා මාපලකමින් වෙන ඕන දෙයක් වෙච්චාවේ සොංග් එක ඕනි කියලා කෙනා අනිවාර්යෙන්ම දෙනවා. ඒත් එක්කම නාමල් ආරච්චි, මං ආව මතක් කරාද මතකත් නෑ. ඩිලන් නිරෝෂ මතක් කරා. නාමල් ආරච්චි, ඉමානෝ, ඉමානෝ එකතු කරගන්න ඕනි ගොඩක් ආදරේ. අපිත් එකතු කරගන්න චරිත් ගෝල් වලින්. ගෝල් හිමින් හිනි දුමුවනේ. හිනි දුමින් හිනි දුමින් සන්ධිවේදනා කියනවා නිතරමේනවා හිතන්න නැති වෙලාවට එක පාරෙන්නේ නේද? ඒකට තමයි ෆැඩ්නා ඔතෝෂීල් තියෙන්නේ. ඉතින් ෆැඩ්නා කියලා කියන්නේ ලංකාවේ හොඳම බ්‍රෑන්ඩ් එකක්, අහලා තියෙන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ෆැඩ්නා ඔතෝෂීල් පාවිච්චි කළා තියෙන හැම සන්ධි රෝගයකටම ඉක්මන් විසඳුමක් ලබා ගන්න පුළුවන් කියන කාරණාව මතක් කරනවා. කොළඹ විශ්වවිද්‍යාලයත් එකට එකතු වෙලා තමයි මෙයාලා නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා බය නැතුව භාවිතා කරන්න පුළුවන් කියන කාරණාව මතක් කරනවා. අපේ ගෙදර කට්ටියත් පාවිච්චි කළා තියෙනවා. ආයිතින් අනිවාර්යෙන් මම මගේ පැත්තෙන් සහතික වෙනවා වැඩේ ගොඩ කියලා. පාවිච්චි කළ බලන්න. අත ශීල්.

0: यूथ के इन नोया के फ्यूचर एक प्लस पॉइंट का आरडीबी यूथ प्लस विशेष प्रतिलाभ रसक समगिंग यूथ के नाम से ट्विन बैंकिंग पार्टनर आरडीबी यूथ प्लस की नुमा ओब विनुएन मा
1: David Pierce Motor Company within Rajya Sevaka Operator Bajaj Three Rodarata Saha Motorcycle Sandaha Suvisheshi Varaprasad Saha Dimana DPMC Rajya Pranama Amatanna Binduai Ekai Ekai Hatarai Hatsiyai Hayasiyai
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 73 74
3: ලොවක් සනසන ඔහු

0: සැල්ති මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
2: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි.
3: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
4: ඉල්දාල මෙහින් දාල යන අතරින් අපතින්න ඉවිනි ෆ්‍රයි

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ප්‍රයි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB යුත් පලස් යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB යුත් පලස් කිනුවා
1: හැම වංගුවකම අලුත් කතාවක් අලුත් කතාවක්
3: අලුත් කලාවක් කලාවක් සොයාගත් තමන් දියුණු වෙන්න ඕනෑ
1: සතියේ දිනවල උදේ 10ට ළඟදීම

0: ரேடியோ ITN ராட்டட வகக்கியன ரேடியோ
1: லங்காவே ஹிட் வித் சிந்து டெக்கா
2: மியூசிக் கலாஜ் வித் வாக்
3: එකලහයි විනාඩි 26යි මියුසික් ගරාජ් රවින්දත් එක්ක අහගෙන ඉන්න වෙලාව මම යන්න හදන්නේ මාව අහගෙන ඉන්න කට්ටිය මතක් කරන්න පැතුම් හලෝ කොහමද ඔන්නෝ මම මතක් කරනවා ශානි ශානි ඉන්නවයි වගේම ඉෂාන් මදුෂංක මං හොඳින් මං හිතනවත් හොඳින් ඇති කියලා ඒත් එක්කම නෙත්ම වෙන්න ඕන නෙත්ම මතක් කරනවා ඒත් එක්කම සඳු මතක් කරන්න ඕනි සඳු කියනවා සඳලි එයාගේ යාළුවෝ සඳසි නෙත්මි වගේම එයාගේ අම්මා නදීකා ඔන්න කට්ටි ඔක්කොම එකතු කරන් සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ අනිවාර්යෙන්ම මම එකතු කරගන්න වෙන්නුර පෙරේරා හා යාවත් මතක් කරනවා ඒ වගේම සමන්ත දි සිල්වා ඔයාවත් එකතු කරගන්න ස්පෙෂල් ලිලිං සොංග් එකට ඒත් එක්ක මහා යක්ඛයාටි කොහොමද මට දෙන්න බැරිද ආල්ලෙන් වෙලා ගන්න කොලම් කළා දෙ මේ වෙලාව නම් පොඩක් බෑ පොමසදී ආදරණීය මෙසේජ් එක දරණිය කලින් තනුක්තම මෙසේජ් එක දාලා තියෙන්නේ ඒත් එක්කම හම්බෙගමු පැත්තට යනකොට සේපාලිකා මලක් අපි වහගෙන ඉන්නවා මාට ආදරේ කියලා කියන බොම ස්තුතියි මාත් ආදරේ එයයි යාගේ මහත්තයා තාත්තා ආදරෙන් ඉක්ුත් කරගන්න කියලා තමයි කියන්නේ ඕකේ ඉස්සල්ලාම අද තමයි අක්කිට මැසේජ් එකක් දැම්මේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි ආලෝකා ගම්බුලින් කියන්නේ ඔන්න ආලෝකා ඔයාවත් මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට ඔන්න ඔය කටි ඔක්කොම එකතු කරගෙන මගේ වෙන ඕන දෙයක් වෙච්චාවේ අහන්න ඕනේ කියලා කියන්නේ වෙන ඕන දෙයක් වෙච්චාවේ කියලා මේ සින්දුව අහලෙම හරිද

එකලහයි විනාඩී 35යි මියුසික් ගරාජ් රවින්දත් එක්ක අහගෙන ඉන්න වෙලාව. දැන් මං යන්න හදන්නේ මගේ පෝස්ට් එකට කමෙන්ට් කරපු කට්ටියව මතක් කරන්න. මං කිව්වා Facebook පැත්තට ගිහිල්ලා මගේ පෝස්ට් එක ඔයාලට බලන්න පුළුවන්, ඒකට කමෙන්ට් එකක් දාන්න කියලා. මෙන්නක සඳරුවන් ඉන්න ඔය පැත්තෙන්, ඒ වගේම කෝසල චන්දන, රවින්ද්‍යාගෙනම ඩිලන් නිරෝෂ්, බොහොම ස්තුතියි. ඒත් එක්කම සුමනා ගුණතිලක, රවි හරිම ලස්සනයි, සුබදැසනක් කියලා කියනවා. එසේම වේවා, තැන්ක්යූ. දිල්හාර එස් ජයසිංහ, තැන්ක්යූ. ධාරා ඔයාද මේ, තැන්ක්යූ සෝ මච්. නිසංසලා කොමුදුනේ බොහොම ස්තුතියි. ඒත් එක්කම ලක්ෂාන් හයි. ඒ වගේම හෂිනිව පී දිල් රුක්ෂින් මයාවත් මතක් කරන්න ඕනි. දෙමුනි ඉන්දිකා හා යාවත් මම මතක් කරනවා. සුරේකා රේනු ලක්කඩ අපි හැමදාම ඔත් එක්ක කියලා තියෙනවා. බොහොම ස්තුතියි ඔන්න ඔය කට්ටියව මතක් කරන්න ඕනි Facebook page එක පැත්තෙන්. චැට්ටකට යනකොට ගුඩ් මෝර්නින් මාත් අහගෙන ඉන්නවා කියලා සිරි කුමාර උරුබොක්කින් නම් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒත් එක්කම මාකොල, රත්න, ප්‍රනාන්දු, නදීර, සඳරුවන්, දිසානායක, තුෂාර, අබේරත්න, ප්‍රේමලතා, මෙන්න මේ කට්ටිය ඔක්කොම එකතු කරන් සිදුවක් අහන්න ඕනි කියලා තමයි කියන්නේ. අනිවාර්යෙන්ම එකතු කරගන්න. සුබ උදැසනක් වේවා ලක්කන, ශානිකී, මොනිකා, ප්‍රියන්ත, බිනිල්කා, ඒ වගේම ආර්වී ජපානී ඉන්න ශානිකා, ඒ වගේම කියෝම්, සයමී, ටානියා, මෙන්න මේ කට්ටිය එකතු කරන් සිදුවක් අහන්න ඕනි කියලා තමයි කියන්නේ. එකතු ගන්නම් ඔක්කොම ගොඩාක් ආදරෙන්. මාත් අහගෙන ඉන්නේ ඊශ්‍රායලින්ද. මම චන්දන, අද තමයි මුලින්ම මැසේජ් කරේ කියලා කෙනා. චන්දන, ඔන්න මං ආව ගොඩාක් ආදරෙන් ලක්කඩ අපි වෙනුවෙන් පිළිගන්න හැමදාම ලක්කඩ ආන්න කියලා මතක් කරනවා. මහරකම පැත්තට යන්න ඕනි. විමලසේන, ඒ වගේම ඩිලංක, නදීෂාන්, රසික, ගයාන්, සිරිවංශ, ගාමිනී, ලසිත, චුට්ටි, අනුර, කුමාරි, ශාන්ති, නිරෝෂා, හර්ෂණී, සුභා, දිනුෂා, කමනි, චන්ද්‍රාණි, ඉරේෂා, නයනි, දෙල්පචිත්‍ර එකතු කරන් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ඔන්න ඔය කට්ටිය ඔක්කොම මම මතක් කරනවා. ඒත් එක්කම පැට්‍රික් එකතු කරගන්න තමයි හදන්නේ. හලාවතින් කරුණාපාල, ඈන්, සහන්, ඒ වගේම ෂනෙල්, රශ්මිදුව, ලිනි, මොනිස්ටා, මෙන්න මේ කට්ටියවත් එකතු කරන් සින්දුවක් ගහන්න ඕනි කියලා තමයි කියන්නේ. ඕකේ, ඒත් එක්කම යන්න ඕනේ තව කට්ටියක් එකතු කරගන්න. රෙමෝ හෑන්ස් ඉන්නවා, මතක් කරනවා. ක්‍රිෂ්ණ, හායි, කොහොමද, මතක් කරනවා, ගොඩක් ආදරේ. සුරේෂ් එකතු කරගන්න ඕනි. මයෝ ගර්ල් එකතු කරගන්න ඕනි. ඔය කට්ටිය ඔක්කොම එකතු කරා අපි යන්න හදන කංචන කැලුත් සින්දු අහන්න. මේ කාලකට

0: ලකන මියසික් ගරාජ් ආගෙනෙන වෙලාව 11:00 විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700යි 600ය සම්බරය
1: වැඩයක් මතක තියා ගන්නවා බල්ලා මැරුණාම මැක්කොත් මැරෙනවා මගේ මේ ඇමති පට්ටම ගැලුණාම තමසල ඔක්කොම මහපාරට වැටෙනවා
2: එහෙම වෙන්නේ නෑ සර්
1: එහෙම වෙන්නේ නෑ දව තමසල හිතාගෙන ඉන්නේ මට මොනවා හරි වුණොත් එහෙම තමසල මහපාරට වැටෙන්නේ නෑ කියලාද
0: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්
3: එහෙම කියන්නේ පාසර් දැන් අර නිලන්තිගේ කේස් එක ඒ ගෑණි බඩක් හදාගත්ත වෙලාව මන් නොහිටින්න ඈ
1: ඒත් සරයක් කරගෙන වැදලගත්ත මං කියලා තිනවා මේ ගෙදර ඔය වචන කියන්න එපා කියලා
3: අයියෝ සෝරි සර් සෝරි අම්මට ගුණා සර්
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය Lakhanda Golden Voice Happy to yanne lube handai August 21 වනදා සිට සඳුදා පදාදා සිකුරාදා දිනවල පස්වරු 1 සිට පුරා පැය 3ක් Lakhanda Golden Voice

0: ලකඩ හගෙන වෙලාව එකළහයි විනාඩි පනස් දෙකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි.
0: එකලහයි විනාඩි 52යි වෙලාව. එහෙනම් මං යන්න තමයි හදන්නේ. Thank you so much. මා වහගෙන හිටියට මට මැසේජ් කරාට, මට කෝල් කරාට, මට කමෙන්ට් කරාට, මට සුබ පැතුවට මේ හැම දෙයකටම බොහොම ස්තුතියි. එහෙනම් මං ගිහින් එන්නම්. ආයිත් එනවා, ආයිත් එනවා ඊළඟ ඉරිදා. මං හිතාගෙන ඉන්නේ ඊළඟ දිනම් කවර එකකින් එන්න ඕනේ කියලා. මේ කාරියන්නේ මං try එකක් දෙන්නම් අනිවාර්යෙන් ඊළඟ ඉරිද්දේ එද්දි කවර එකකින් එන්න. එනවනම් ඉතින් ලක්කන්ඩ ඔස්සේ අහන්නත් පුළුවන් කවුද එන්නේ කියලා. ඕකේ, මං ඒ ගැන වැඩි විස්තර පසුවට දැනුම් දෙන්නම්. ගිහින් එන්න. ආයිත් හම්බෙමු ඊළඟෙරිදා උදේ 10ට මියුසික් ගරාජ් එක. සතුටින් ඉන්න, පරිස්සමෙන් ඉන්න, හිනාවලා ඉන්න. මං ආදරේ ද්‍රවින්ද්‍යා. බයි.

NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහඩ බලාගන්න
1: යුත්තකෙන් ඔයාගේ ෆියුචෙක්ට ප්ලස් පයින් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා
2: ප්‍රවෘත්ති සිරස්තල
3: වියලි කලගුණින් 84,000කට වැඩි පිරිසක් පීඩාවට සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ ගැටලුව ගැන CEOගෙන් හෙළිදරව්වා ජපාන සංචාරකයන් 200ක් දිවයිනට දිට්වා විනාශ කළ අරණායක ගොඩගන්න රජයෙන් රුපියල් බිලියන 500ක් නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 734ක් දක්වා ඉහළට ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුරුදු ලංකලින රජී දිවයිනේ දිස්ත්‍රික් 7කට බලපෑ ඇති දැඩි වියලි කලගුණේ හමුවේ පුද්ගලයන් 84,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා අම්පාර බදුල්ල බඩකලපුව මොන්රාගල පොළොන්නරුව රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික් ඊට අයත් එම දිස්ත්‍රික්වල පවුල් 26,457කට අයත් පුද්ගලයන් 84,545 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා එන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ මොන්රාගල දිස්ත්‍රික්කයට එහි පවුල් 11,074කට අයත් පුද්ගලයන් 35,639 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළා අම්පාර බඩකලපුව මොන්රාගල පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 25කට පානීය ජලය බෙදා හැරීමද සිදු කරනවා මෙම උරුසුම් කාලගුණයේ හමුවේ නැගෙනහිර පළාතේ පොළොන්නරුව යාපනය කිල්ලොච්චි මුලතිව් වවුනියාව සහ මොන්රාගල දිස්ත්‍රික්වලත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනවා සූර්යා සැප්තැම්බර් 7 වනදා දක්වා ශ්‍රී ලංකාවට අසන්න අක්ෂාංශවල ඍජුවම ඉහළින් පවතිනවා අද දිනේ දහවල් 12:11ට මන්නාරඹ පෙරියබඩු පුලියන්කුලඹ වැලියෝ සහ පුල්මුණි ප්‍රදේශවලට හිරු මුදුන්වන බවයි කාලගුණ අංශ පවසන්නේ මේ අතර දිවයිනේ ප්‍රදේශ රසකට අද දිනේ වැසියති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා සබරගමු පළාත මෙන්ම ගාල්ල බාතර මහනුවර සහ නොරිලියර දිස්ත්‍රික් ඊට අයත් බස්නාහිර සහ වයම් පළාත්වල වැසිවර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතිනවා ඌව පළාතේ අම්පාර බඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්වල ස්ථාන ස්වල්පයක පස්සරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ අංශ ප්‍රකාශ කළේ පසුගිය 25 වන දින සිට කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සේවකීන් පිරිසක් සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ වැඩ වර්ජනයක් ආරම්භ කළ බව එම සමාගමේ ප්‍රධාන විධායකලධාරී ඩී උදයකුමාර් මහතා පවසනවා කර්මාන්ත ශාලාවේ කටයුතු කඩාකප්පල් කිරීම සඳහා සුළු පිරිසක් මෙම කුමන්ත්‍රණකාරී ක්‍රියාවල නිරත වන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ
4: මෙම මාස 25 වන දින ශ්‍රී ලංකා සීනි සමාගමේ සෙවනගල ඒකකය විසින් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සේකයන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කරා. මෙම වැඩ වර්ජන හේතුවෙන් එදිනට කර්මාන්ත ශාලාව තුළ උක් නිෂ්පාදන සඳහා උක් දඬු මෙට්‍රික් ටන් 600ක පමණ ප්‍රමාණයක් ඉතිරිව තිබෙනවා. ඒ වගේම ගොවි මහතුන්ගේ ගොවි බිම්වල මෙට්‍රික් ටන් 4000ක පමණ ප්‍රමාණයක් ඉතිරිව තිබෙනවා. මෙම හේතුව නිසා කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු අරබන වුණා 26 සහ 27 නිවාඩු දෙදිනක් නිසා අපි කර්මාන්ත ශාලාවට නිවාඩු ලබා දුන්නා. ඉන්පසුව 28 වෙනි දින නැවත සේවය ආරම්භ කළත් සේවකයන් සේවයට පැමිණ සේවය නොකර අස්සම් කිරීමක් පමණක් සිදු කරා. මේ තත්ත්වය නිසා අපිට සිදු වුණා අපේ පිරිවැය අවම කිරීම සඳහා කර්මාන්ත ශාලාවේ දේපළ ආරක්ෂාව කිරීම සඳහා දින කිහිපයකට తాවකාලිකව කර්මාන්ත ශාලාව වසා තැබීමට පාලන අධිකාරිය තීරණය කරා. මොවුන්ගේ මූලික ඉල්ලීමක් වුණේ පිරිස් බල තක්සේරුව සිදු කර ඊට සමාන්තරව වැටුප් ලබා දෙන ලෙස. නව පාලන අධිකාරිය විසින් මාස 6ක් තුළ අවුරුදු 15ක් පමණ සිදු නොකර තිබූ පිරිස් බල තක්සේරුව අප විසින් සකසා මහා භාණ්ඩාගාරයේ කළමනාකර සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉතා කැපවීමෙන් දවස් දෙකක් ඒකක විසිට් කරලා ඊට පසුව මාස කීපයක් තුල මෙම කාර්යය දැන් නිම කරලා තිබෙනවා. ඒ අනුව සීලම සේවකයන්ගේ වැටුප්තල අනුව වැටුප් ගෙවීමට ඉදිරිදී කටයුතු කරන්න අපිට හැකියාව තියෙනවා. මේ නිසා කිසිදු සේවකගේ වැටුපක් දැන් ලැබෙන වැටුපක් කිසිදු හේතුවක් නිසා අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. දෑනට ගණන් බලා තිබෙන ආකාරයට දෑනට ගෙවන වැටුපට අමතරව මෙම පිරිස් බල තක්සේරුව හේතුවෙන් මාසයකට මිලියන 50ක පමණ අමතර වියදමක් අපිට දරීමට සිදු වෙනවා. ඒ කියන්නේ සීලම සේවකයන්ට යම්කිසි වැටුප් පැඩීමක් තිබෙනවා ඉන්පසුව රාජ්‍ය සේවකයන්ට වැඩි කරන වැටුප් මෙම සේවකයන්ටත් හිමි වෙනවා. ඒකම මේගොල්ලොන්ගේ වාර්ෂික වැටුප් වර්ධක ඊට සමාන්තරව ඉහළ යෑමට නියමිතයි. ඒ වගේම අතිකාල දීමන ප්‍රමාණය ඉහළ යෑමට නියමිතයි. මේ හේතුවෙන් සේවකයන්ට ඉදිරියේදී වැටුප් පැඩීමක් සිදුවීමට නියමිතයි. නමුත් මෙම යම්කිසි සුළු පිරිසකගේ බලපෑමක් මත බහුතරයක් අකමැති වුණත් මෙම සේවක වර්ධනය නිසා පන්බන්තු ශාලාවේ ක්‍රියාවලියට බාධා සිදු වී තිබෙනවා. මොවුන් විසින් නිෂ්පාදනය කරන සීනි බෙදා හැරීමට පවා බාධා කර තිබුණා මේ සතිය තුල. අපි මේ තත්ත්වය තේරුම් අරන් දැනට කම්කරු දෙපාර්තමේන්තුවත් සමග සාකච්ඡා කර හෙට දින සේකයන් සමග සාකච්ඡා කර මෙම තත්ත්වය සම්පූර්ණයටපත් කර ගොවි මහතුන්ගේ ගොවි බිම්වල තියෙන උප ප්‍රමාණය ලබාගෙන කර්මන්ත ශාලාව හැකියක්මලින් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දැනටත් කටයුතු කරනවා නෙලා තිබෙන උක්දනු ප්‍රමාණය පැල්වත්තේ එකකයට රැගෙන ගොස් එන නිෂ්පාදනය කර උක්ගොවි මහතුන්ගේ දැනට තිබෙන උක්දනු ප්‍රමාණය මියට ගැනීමට බහුතර සේවක පිරිසක් ඒක දැනුවත්. නමුත් 10 දෙනෙකුට අඩු පිරිසක් මේකට සම්බන්ධ වී මේ කඩාකල්පකාරී ක්‍රියාවලියට සම්බන්ධ වී කටයුතු කරන බවට අපි දැන් ඒ සම්බන්ධ සුවබැලීමක් සිදු කරගෙන යනවා. අපේ

0: බිලියන 500ක් වෙන් කර තිබෙනවා. වැඩිම අපදාවක් සිදු වූ අනුරායක ප්‍රදේශයේ පමණක් නිවාස 750ක් අලුතෙන් ඉදිකන බව කැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. දිට්වාවින් අපදාවට පත් අනුරායක ප්‍රදේශවල එකම් කොට්ටාසේ වත්මන් තත්ත්වය පිළිබඳ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේ. ජපාන සංචාරකයන් 200 දෙනෙකු ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා එක්වනවා. ජපානයේ නරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමේ අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනක කුමාරසිංහ මහතා ඇතුළු පිරිසක් එක්වුණා. ඔවුන් මෙම පිරිසට සුපැතුම් එක්කල අතර දෙරට අතර සබඳතා වර්ධනයට මෙය හොඳම අවස්ථාවක් බව පෙන්වා දුන්නා. මෙම සංචාරකයන් සීගිරිය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ස්ථාන නැරඹීමට නියමිතයි. රුපියල් බිලියන 570ක් වැය කරමින් බදුල්ල ස්ප්‍රීන් වැලි මාර්ගය සංවර්ධනය කරනවා. ඒ මාර්ග සංවර්ධන අධිකාරියේ මැදිහත් වීමෙන් අසිය සංවර්ධන ණයාධාර මත දෙවන එකබද්ද මාර්ග ආයෝජන වැඩසටහන යටතේ මේ සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 570ක්. මාර්ගයේ කිලෝමීටර 13.25ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉදිරි මාස 15 තුළ ව්‍යාපෘතිය නිම කිරීම අපේක්ෂාවයි. මෙම මාර්ගයේ පැරණි ස්ප්‍රීන් වැලි පාලම මෙන්ම ස්ථාන කිහිපයක් දිට්වා සුලි කුණාටුවෙන් හානියට පත්වුණා. මෙම මාර්ගයේ දීර්ඝ කාලයක් පුරා නිසි ලෙස සංවර්ධනයට ලක්ව නොතිබීම හේතුවෙන් දැඩි ලෙස අබලන්ව පැවතුණා. මාර්ග සහ ප්‍රවාහන අපහසුතාව හේතුවෙන් ජනතාවද අපහසුතාවට පත්ව සිටියා.
1: දහසක් බලාපොරොත්තු තියන් ඉඳපු ඔක්කොම කඩ වෙලා තිබ්බේ මේ පාරේ. පිටන්න වසර 20ක් 30ක් නොකරනු දේවල් දැන් කරනවා. අංග සම්පූර්ණ වැඩේ කරනවා. මම කියනවා ස්ප්‍රින්ගලේ තියෙන පොඩි නගරේ ලොකු දිනුවක් ඇති අනාගතයේ කියලා.
2: මම දන්න කාලින්දම මේ පාරේ මේ තත්ත්වෙම තමයි තිබුණේ. දැන් අපේ පාර හදලා දෙන්න යනවා. ඒක ලොකු දෙයක්. මේවා දිනු වුණොත් අපිටත් හොඳ ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන් වෙනවා. සතුටුයි පාර හදලා දෙන එක.
0: මේ අතර බදුල්ල ගලහකබ කපකොටුව මැදහින්න මාර්ගයේ කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කරනවා. වැකෙන මුදල රුපියල් ලක්ෂ 10ක්. ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ මේ ක්‍රියාත්මකයි. මාර්ගය සංවර්ධනය කිරීම තුළින් ගලහගබ කපකොටුව මැදහින්න ඇතුළු ගම්මාන රසක ජනතාවට පහසුකම් සැලසෙනවා. එල්පිටිය බෝලිකරුහලි අඩුපාඩු රසක් සම්පූර්ණ කිරීමේ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. ආසියා සංවර්ධන බැංකුවේ රුපියල් බිලියන 120ක් සහ දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් බිලියන 13ක මුදලක් වැය කරමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. ශල්‍යාගාර, හෘද රෝග සෛලය, වෛද්‍ය නිලවස, රෙදිරු නිවාසිකාගාර මුළුතැන්ගේ ඇතුළු දැනට පවතින අඩුපාඩු රසක් සම්පූර්ණ කිරීම මේ යටතේ සිදු කරනවා. නේපාලයේ ගංවතුරින් අතුරුදන් වූ සංඛ්‍යාව 2900ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ටිබෙට් දේශ සීමා කලාපයේ සිදු වූ හදිසි ගංවතුරින් මියගිය සංඛ්‍යාව 675ක්. හොටිකෝස සහ ත්‍රිශූලි ගංගා පද්ධති ඔස්සේ ගලා ආ මෙම සැඩපහරට ගම්මාන, මාර්ග, පාලම් සහ ජල විදුලි ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. අතුරුදන් වූවන් අතර විදේශීය සංචාරකයන් සහ ජල විදුලි ව්‍යාපෘතිවල සේවය කළ සේවකයන් විශාල පිරිසක්ද සිටින බවයි වාර්තා වන්නේ. නේපාල ආරක්ෂක හමුදාව සහ සහන කණ්ඩායම් එක්ව හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් පීඩාවටපත් පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් පවතිනවා. අහිතකර කාලගුණය සහ මාර්ග අවහිරතා හේතුවෙන් මුදා ගැනීමේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 2027 ICC ශූරයන්ගේ කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ඇති බව තොරතුරු වාර්තා වනවා. තරගාවලිය ඉදිරියේදී වෙනත් රටක සත්කාරකත්වයෙන් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. තරගාවලිය සඳහා කාන්තා කණ්ඩායම් 6ක් තරගවදින අතර ශ්‍රේණිගත කිරීමෙහි මුල් ස්ථාන පහ සිටින රටවල් සහ සත්කාරත්වයේ දරන රට තරගාවලියට ඇතුළත් වෙනවා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම T20 ශ්‍රේණිගත කිරීමෙහි පසුවන්නේ 7 වන ස්ථානයේ. ශම්මි සිල්වාගේ සභාපතිත්වයෙන් යොත් පසුගිය ක්‍රිකට් පාලනය මෙම තරගාවලියේ

0: ආධිකාරකත්වය ශ්‍රී ලංකාවට ලබා ගෙන තිබුණා.
1: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල
0: වේලි කලකුණින් 84 දහසකට වැඩි පිරිසක් පීඩාවට. සෙවරගල සීනි කර්මාන්ත ශාලාවේ ගැටලුව ගැන CEO ගෙන් හෙළිදරව්වා. ජපනයේ සංචාරකයන් 200ක් දිවයිනට. දිට්වා විනාශ කළ අරුණායක ගොඩකන්න රජයෙන් රුපියල් බිලියන 500ක්. නේපාල ගංවතුරින් වේගය සංඛ්‍යාව 734ක් දක්වා ඉහළට. මිලක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන.
1: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
0: දැන් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් විශේෂාංගය.
2: ජයග්‍රහණී රිද්මේ සොයා යන ක්‍රීඩා පිළගැස්ම. ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්.
3: අයිබන් ප්‍රිය ක්‍රීඩාලුලි හිතවතුනි, ක්‍රීඩාපීඩියේ උණුසුම අරගෙන අදාති ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් අපි ආරම්භ කරන්න සූදානම් වන්නේ. අදත් ආරම්භ කරන්නේ ක්‍රිකට් වලින්. මොකද ක්‍රිකට් වලින් ආරම්භ කරන්න හිතුනේ පසුගියදා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබුණු ටෙස්ට් තරඟාවලිය පිළිබඳව අපි කතා බහ කළ යුතුයි. පළමු තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වනවා. දෙවැනි තරඟයේ ජය පරාජයෙන් තොරව අවසන් කරගන්නවා. දෙවැනි තරඟයේ එසේ අවසන් කරගන්න අපේ කණ්ඩායමට හැකියාවක් ලැබෙන්නේ පසුපෙළ ක්‍රීඩකයන් නිසා. ඉදිරිපෙළ ක්‍රීඩකයන් ජේෂ්ඨයන් ඉතා ඉක්මනින් ක්‍රීඩාගාරයට හැරිලා යද්දී සොනාල් දිනුෂ් ප්‍රමුඛ අපේ කට්ටිය අපේ කොල්ලෝ ටික බොහොම වාරුවෙන් පිටියේ කඩුල රැකගෙන හිටපු නිසා තමයි ජයපරාජයෙන් තොරව මේ තරඟේ නිමා කරගන්න පුළුවන්කම ලැබුණේ. සොනාල් ගැන කතා කරද්දී ශ්‍රී ලංකා වෙනුවෙන් ශතක දෙකක් ලබාගත් 8 වැනි ශ්‍රී ලංකිකයා විදියට ඔහු වාර්තා පොත් අතරට එකතු වෙනවා එකම ටෙස්ට් තරඟයකදී. මේ වාර්තාව 8 වැනි ක්‍රීඩකයා බවට ඔහු පත් වෙනවා. මේ වාර්තාව මීට කලින් SSC පිටියේදී අවුරුදු 25කට කලින් බ්‍රයන් ලාරත් කියලා තියෙන වාර්තාවක්. ඒ වාර්තාවත් මොහු සම කරනවා එකම ක්‍රීඩාංගණයකදී ඉනිම් දෙකකදී ශතක ලබාගත් ක්‍රීඩකයා විදියට. ඉතින් ජේෂ්ඨයන්ට හොඳ පාඩමක් උගන්වන්නේ ඉවසීම කියන එක පිළිබඳව සොනාල් හොඳට ප්‍රගුණ කරලා තිබෙනවා. ඒ නිසා ඔහු මේ තරඟයේ විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන සමස්ත කාල පරාසය විනාඩි 683ක් ඒකෙන් විනාඩි 424ක් පුරා පිටියේ ක්‍රීඩා කරන සොනාල් දිනුෂ සමත් වෙනවා. අපරාජිත ප්‍රතිහරඹයක් ඔහු පෙන්නුම් කරේ කණ්ඩායම වෙනුවෙන්. ඒ නිසා මේ තරඟයේ ජය පරාජයන් තොරව අපිට අවසන් කරගන්නට හැකියාවක් ලැබුණා. ඉතින් සොනාල්ට අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නේ ඔහුගේ ක්‍රිකට් ජීවිතයට අනාගත ක්‍රිකට් දිවියට ඔහුට පැසසුම් ගලාගෙන එන්න පටන් ගත්තා. ශ්‍රී ලාංකිකයන්ගෙන් වගේම ඉන්දිය ක්‍රීඩකයන්ගෙන් පවා ඉන්දිය විශේෂඥයන්ගෙන් ඉන්දිය විචාරකයන්ගෙන් මේ හැමදෙනාම ඔහුව පැසසුමට ලක් කර තිබුණා ඔහුගේ ඉවසීම පිළිබඳව. ඉතින් අපිත් ඔහුට සුබ ප්‍රාර්ථනා කරනවා ඔහුගේ ක්‍රිකට් ජීවිතය සාර්ථක කරගන්නට හැකියාව ලැබෙන්නට කියලා. මේ ඉනිම් දෙක වගේම ඔහුගේ ටෙස්ට් ජීවිතය වගේම ඔහුගේ සැලසුම් සියල්ල සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. මොකද ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට හොඳ අවස්ථාවක් ලැබුණා මේ ටෙස්ට් තරඟයක්. මොකද ටිකක් ඈතට ගිහිල්ලා තිබුණේ වන් ඩේ එව නැත්නම් T20 තරඟ පමණයි අපි අය නරඹන්න ප්‍රේක්ෂකයන් වැඩි උනන්දුවක් තිබුණේ. නමුත් ටෙස්ට් ක්‍රිකට් එක කියන්නේ මොකද්ද කියන එක සොනාල් පෙන්වුවා. ඒ නිසා අපිට ටෙස්ට් ක්‍රිකට් නරඹන්නත් ප්‍රේක්ෂකයන්ට යම් ආසාවක් ඇති කරන්න ඔහු සමත් වුණා. ඉතින් අපි සොනාල්ගේ දක්ෂතාවයත් එක්ක අපි ජයපරාජයෙන් තොරව අවසන් කරගත්තා. මේ ජයපරාජයෙන් තොරව අවසන් කර ගැනීමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමවල යළි 6 වැනි ස්ථානෙම රැඳී සිටින්න අපිට අවස්ථාවක් ලැබුණා. පළමු ස්ථානයේ ඉන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායම, දෙවැනි තැන දකුණු ආප්‍රිකාව, නවසීලන්තේ, බංග්ලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඉංගලන්තේ, බටරින්ද කොදෙව් සහ පාකිස්තානයේ ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමවල එලෙස රැඳී සිටින කණ්ඩායම් බවට පත් වී තිබෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඉදිරි සියලු තරඟ ශ්‍රී ලංකාවට සංචාර කීපයක් ඉදිරියේ දෙනවා. අපි මේ පිළිබඳව ඉදිරි වැඩසටහනකදී කතා කරමු. අපි ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් වන්නේ විශේෂයෙන්ම අපේ රුමේෂ් තරංග පිළිබඳව. රුමේෂ් පිළිබඳව කතා බහ කළ යුතුමයි අපේ හෙල්ල විසිකිරීමේ ශූරයා පිළිබඳව. ඔව්, ස්විස්සර්ලන්තයේ සූරිච් නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් 2026 මල්ල ක්‍රීඩා තරඟාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ සවුවේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට පසුගියදා සමත් වෙනවා. ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩකයා රුමේෂ් තරංග ඔව් හෙල්ල විසිකිරීමේ ශූරයා ලෝක ශූරයා බවට දැන් පරිවර්තනය වෙමින් තිබෙනවා. මීටර 92.07ක සුපිරි විසිකිරීමේ දක්ෂතාවයක් පෙන්නුම් කරමින් ඔව් නැවත වරක් ලෝකෙට පෙන්වුවා තමන් ලොව හෙල්ලේ විසිකිරීමේ ශූරයා බවට යලි යලි තහවුරු කරගත්තා. රුමේෂ් එක කරට කර තරඟ කළේ ග්‍රෙනේඩියානු චාතික ඇන්ඩර්සන් පීටර්සන්. ඔහුට තරඟයේ දෙවැනි තැනයි උරුමුණේ. තුන්වැනි ස්ථානයට පත් වුණේ පොලන්ත ක්‍රීඩක ඩාවිඩ් වෙග්නර්. ඔහු තුන්වැනි තැනට පත් කරන්නට රුමේෂ් සමත් වුණා. මුල සිටම මේ තරඟයේ තරඟකාරී බවක් තිබුණා. කෙසේ නමුත් සුමේස් තමන්ගේ ආධිපත්‍යය පෙන්눔 කළා මේ ක්‍රීඩාංගණයේදී. මොහු දෙවනියට වැඩිය මීටර 5.14 ක දුරක් ලබා ගැනීමෙන් දක්ෂතාවය පෙන්눔 කරමින් තමයි ජයග්‍රහණය ඔහුගේ තුරුලට ලබා ගැනීමට හැකියාව ලැබුණේ. ඉතින් අපි ඔහුටත් සුබ ප්‍රාර්ථනා කරන්නේ ඔලිම්පික් යන්න. ඔලිම්පික් තරගාවලිය තමයි අපේ බලාපොරොත්තු. ඔහු ඒ ඔලිම්පික් රන් පදක්කම දෝතට ගන්නතුරු තමයි අපි සියලු දෙනාම දැස් තල්ලාගෙන බලාගෙන සිටින්නේ. ඒ සඳහාත් අපේ සුභාශිංසන අපි එකතු කරනවා දවසේදී. ඒ තමයි අද දවසේදී අපිට සුවිශේෂයේ ක්‍රීඩා තොරතුරු ඔබට වාර්තා කරන්න පුළුවන් කමක් ලැබෙන. අපි යලි මෙවැනිම උණුසුම් වන ක්‍රීඩා තොරතුරු තුලින් යලි හමුවීමේ බලාපොරොත්තුෙන් සමුගන්නේ. එතෙක් ඔබට සුවදායි සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
2: ජයග්‍රහණී රිද්මේ සොයා යන ක්‍රීඩා පිළගැස්ම Sports Flash. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: බොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.5, FM 93.7, La Conda, Radio ITN.
1: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය.

0: ඔෆිස් එක්වලදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක්
1: ලකඩ Golden Voice ලකඩාගෙනන වෙලාව දවල් 12:30

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්ලුන සැමට දැනුම් දීමයි
0: හැම වංගුවකම අලුත් කතාවක් අලුත් කතාවක්
5: අලුත් කලාවක් කලාවක් සොයා ගත් තමන් දිනු වෙන්න ඕනෑ
0: නම් සතියේ දිනවල උදේ 10ට ළඟදීම

0: දවල් 12 විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
1: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුශීල් ඇක්ටිව් ප්ලස්
5: Youth එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus Youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
6: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය

0: වනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක්
1: ලක්හඬ Golden Voice
0: Rhythm Live Beat එකට mix වෙනවා.

0: ගගේ තල නහි නහ දෙමවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
1: සමරය අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දු.
3: කල්පනා කළ බලනවා මොකක් හරි කරන්න අර ගෑණි වනවත්තන්.
4: ගැණි පටලවා ගත්ත හෙනම් අර රැසීම මේ රැසීම කිගේ ගෙදරෙන්ට පරක් වෙනකොට මට හිතුණා පොඩි මාමේ කවුද ඔය ගැණි නිලියද්ද මොඩල් කෙනෙක්ද නැත්තම් මොකීද
3: පිස්සුදානි
1: සම්බරය
5: බැරිය දඟලන්න කරන්න දෙන්න එපා කිව්වා
4: බෑ දොර්ගයන් උඹ මං කැතයි කියලා
5: මං හිතන්නේ මං ප්‍රෙග්නන්ට්
6: එහෙම වෙන්න බෑනේ
5: ළමයෙක් බඩට එන්න ඒ කරපුව හොඳට මැති නංගන අය අමුතුවෙන් කරන්න දෙයක් නැහැනේ
1: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: பாட்டத்தை வாங்க கேன ரேடியோ
1: සඳමට ඇත්ත කියන්න සඳා ඉන්නේ ප්‍රශ්නක කියලා මම දන්නවා මට නොදන්නව නෙමෙයි මට දැනගන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද කියලා
2: අනේ නෑ සර් එහෙම ප්‍රශ්නයක් නෑ මට පුළුවන් නම් සර් වර්ක්ෂොප් එකේ නිවාඩුවක් දෙන්න පොඩි කාලෙකට
3: ධනංජය සිරිවර්ධන නිර්මාණයක් තාපින් පෙන්නා
1: සඳව බලාගත්තු සීයන්නේ නේද
2: ඔව් සර් අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන එකෙක් ගියා සාචීසියේ තමා සර් ගොවිතැන් කරලා මම බලාගත් කැම්පස් යනකම් මගේ මේ අත් දෙකෙන්ම සීයවල් දාලා ඉවරලා අද මේනකම්
3: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය

0: Toată tăvagă fiemă Radio.
1: David Pierce Motor Company vetim Rajy Sevaka Opata Bajaj 3 Roder Rata Saha Motorcycle Sandaha Suvisheshi Varaprasada Saha Deemana DPMC Rajy Pranama Amatanna 0.114 600
2: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදී ප්‍රවේශම් වන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: ලක්හඬ රේඩියෝ.

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණි උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් විලංකලින් ආරච්චි
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: මද්‍රව්‍ය උතුර මෙරට ඉතුරන් කිරීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග වත්මන් රජය ගනිමින් සිට බව නියුජ අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති උත්සවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
5: සංවිධානාත්මක අපරාධ මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව අපි ඇත්තම බලයට එන්න කලින් ඉඳලා අපි ඒ සම්බන්ධ විශාල ලෙස සාකච්ඡා කරපු කරුණක්. ඒ නිසා ප්‍රතිපත්තිම වශයෙන් අපි තීන්දුව తీරන අරන් තියෙනවා මද්‍රව්‍ය සංවිධානාත්මක අපරාධ දූෂණ වංචා සම්බන්ධයෙන් විශාල සැලැස්මක් අපි දියත් කරලා තියෙන. ඒ අනුව තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. විදේශ රටවල සැඟවිලා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මහජන ආරක්ෂක මාත්‍යන් සහ විමර්ශන කණ්ඩායම් මූලික වෙලා ඔවුන් මෙරටට ගෙනල්ලා තිනවා. තවත් ගේනවා ඔවුන් අධිකරණයේ ඉදිරියට ඉදිරිපත් කරලා තිනවා. එතකොට ඔය අනුව ඔවුන් දෙන සාක්ෂි තොරතුරු අනුව යම් කිසි කෙනෙක් නිලධාරීන් ඒවට සම්බන්ධ වෙලා තිනවා නම් ඔවුන්ගෙනුත් ඒ නීතිය හමුවට ගෙනල්ලා කටයුතු සිද්ධ කිරීම තමයි රජයක් හැටියට අපේ වගකීම. මද්‍රව්‍ය කියන්නේ මේ ජාලයක්නේ. එතකොට ඒකට තරාතිරමක් නැහැ ඔවුන්ට. පාසලද එව නැත්නම් ආගමික ස්ථානද වෙන රජයේ ආයතනද කියලා නෑ. ඒ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් අපි අරගෙන තිනවා. 2025 ඔක්තෝබර් 31 වෙනිදා අපි වැඩසටහනක් මුළු දිවයිනේම දියත් කරා රට මේකට ජාතික මෙහෙයුම ඉවත් වෙනු කියලා. ඒ අනුව පාසල් හැම පැත්තක්ම ඒකට සම්බන්ධයි. ඒ අනුව තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. අපි කොමාරේ අනිවාර්යෙන් මේ මද්‍රව්‍ය ජාවාරම් අපරාධ සියල්ලක්ම අපි ඉදිරියේදී අනිවාර්යෙන් මේ රටෙන් තුරන් කිරීම තමයි අපේ බලාපොරොත්තුව.
0: ඉබුල වසංගතයේ කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ප්‍රදේශයේ නව සෞඛ්‍ය කලාප දෙකට ව්‍යාප්ත වී තිබෙනවා. මේ වන විට බලපෑමට ලක්ව ඇති සමස්ත ප්‍රදේශ සංඛ්‍යාව 60ක්. වසංග තත්ත්වය සඳහා ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වීම හේතුවෙන් එරට මරණ අනුපාතය 48% දක්වා ඉහළ ගොස් ඇති බවයි විදිස් මාධ්‍ය සඳහන් කළේ. ඉබොල වසංගතය හේතුවෙන් මේ වන විට කලාපයෙන් රෝගීන් 5,794 දෙනෙක් වාර්තා වී තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,786ක්. මේලක ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
6: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

සුබ සන්ධ්‍යාවක් දවල් එකයි විනාඩි 21යි වෙලාව ඔබ දහවලක්නේ කොහොමද සතියකට පස්සේ තමයි ගී රශ්මිත් එක මේ විදිහට හම්බ වෙන්නේ ඔයා හොඳින් ඇති කියලා මං විශ්වාස කරනවා නාටපලංකම තියනවා දැන් හවස 4 වෙනකන් ගී රශ්මි ඉන්නවා මං එක්ක නාටපලංකම තියන FM 93.5 FM 93.7 ගී රශ්මි අහන්න ඒ වගේම ආ දන්නවා මේ පැත්තට හැමදාමත් වගේ ඔයාලට මැසේජ් එකක් දාන්න පුලංකම තියනවා ලක්කට අහගෙන ඉන්න ගමන් දැන් අද gedere ඉන්නව වෙන්න පුළුවන් එහෙම නැත්නම් අදත් අපි වගේ වැඩ කරන කට්ටිය ඉන්නව වෙන්න පුළුවන්නේ එහෙම නෙනේ හොඳ කට්ටිය අදත් වැඩ කොහොම හරි ඒ කොහි හිටියත් ඔයාලට පුලංකම තියනවා මාව අහගෙන ඉන්න FM 93.5 FM 93.7 එහෙම අහගෙන ඉන්නකොට ඔයාලට පුලංකම තියනවා මැසේජ් එකක් දාන්න ඕනේ මම නම් එක මතක් කරන්නම් 0703 93.5 93.7 0703 93.5 93.7 හොඩ පුලංකම තියනවා මේ පැත්තට මැසේජ් එකක් එවලා මාත් එක්ක එකතු වෙන්න එනඟ අපි ගී රශ්මි පටන් ගන්න හදන්නේ එතකන් ඔයාලට පුලංකම තියනවා මට මැසේජ් එකක් දාන්න මැසේජ් කරපු කට්ටිය මතක් කරන්නත් ඕනේ ඒ කට්ටිය මතක් කරන්න කලින් මට හිතුණා සින්දුවක් අහලම එන්න කියලා එහෙනම් ගී රශ්මිත් එක්ක මේ වෙලාවේ ඔයා ඉන්නේ දවල් එකයි විනාඩි 22යි

0: 아들의 내 아들의 한번 한번 내 아들의 언더 큐와 큐와
1: 미안 나야 받을 알았.

0: දවල් එකයි විනාඩි 38යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: David Peters Motor Company within Rajya Sevak Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114600600
6: Vartha Pita Vartha Kabana Koti Ate NLB Danade Dahane Loturayin Rate Samvardhaneta Tananta Shaktiyak Vemin Obat Dinawa Ratat Dinawata Danani Dahane Binadi Dena Obat Koti Patiyak Wan
5: David Peters Motor Company within රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 01114600600
7: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
5: David Peters Motor Company within Rajya Sevak Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114600600
8: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.

0: சத்தியாக லக்கண
1: சந்திரசேன.

0: දවල් එකයි විනාඩි 52යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
7: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
0: දවල්කයි විනාඩි 53යි වෙලාව ගී රශ්මි අහගෙන ඉන්නේ ඔයා මේ පැතර මැසේජ් එකක් කියවුවා නේද මම තාම කිව්වේ නෑයි නේද කියලා කල්පනා කර කර ඉන්න කට්ටියකෝ ඒ සෙට් එක මේ පැතර එද්ද මම හරන්නේ ඔයාව මතක් කරන්න අපිට නිවුස් එකට යන්න තියෙනවා ඊට කලින් ඉතින් ආව මතක් කරලම ඉන්න ඕන නිසා මම මේ පැතර දුවගෙන මම යන ඕපල් ෆැෂන් එක පැත්තට ඕපල් ෆැෂන් එකේ කට්ටිය මේ වෙලාවේ මම එකතු කරගන්නව ගොඩක් ආදරෙන් රසික ගයාන් ගාමිණි ලසිත චුට්ටි අනුර කුමාර ශාන්ති මේ වගේ ගොඩාක් කට්ටිය ඉන්නවා මාතික ගිරශ්මියාන්න ඒ කට්ටිය හැමෝම එකතු කරගන්න ගමන් මම යන හදන්නේ බොයගොඩ පැත්තට බොයගිරින් සුමන මේ වෙලාවේ මම වහගෙන ඉන්නවා ඔයාව එකතු කරගන්න සුමන ගොඩක් ආදරෙන් මේ වෙලාවේ ඊට පස්සේ මට ලස්සනම ලස්සන කවියක් දෙක නැත්තම් කියමනක් දෙක කියලා ඔයාලම බලන්න දෙතොල් සලා හිනා වෙන විට ඔයා හරිම ලස්සනයි කතා කරන විට කටහඬ ඊට වඩා ලස්සනයි. Thank you. ගලා හැලෙන අදහස් නම් හරිම ලස්සනයි. ගී රශ්මි රහට කරන කෙල්ලේ ඔයා හරිම ලස්සනයි කියලා දාලා තියෙනවා. ඒකට නම් ආදරේ හිතෙනවා. එහෙම අපිට කියන්නේ අලුබ මුල්ලෙන් ජගත් රෝහණ ඔයා මං ගොඩාරියක් ආදරෙන් එකතු කරගන්න මේ වෙලාවේ ගී රශ්මි වලට අනිත් කට්ටිය බය වෙන්න එපා වගේ මැසේජ් එක කිව්වේ නෑයි කියලා. මම කියනවා මෙසේජ් එකක් දාලා තියන්න 0705 93 5 0 3 7 කියන WhatsApp නම්බර් එක ඔයා වෙනුවෙන්ම මම තියාගෙන ඉන්නවා ඔයා මේ පැතිරෙනකම් බලාගෙන හරිද තවල් එකයි විනාඩි 55

0: Thank you.
1: Satyagra Lakhana. ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: ದಶಮಪಹ ಅನುತು ನಾಯ್ ದಶಮಹತ ಲಖಂಡ ರೇಡಿಯೋ ITN ಸಭೆ ಶ್ರೀಲಂಕೆಯ ಹಂಡ
1: ವಿಲಾವ ಪಾಸ್ವರು ದೆಕಾಯ್
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ ගහන එළතුරයින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලී නරචි
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: විවකව සඳහා ලබා දෙන පොහොර සහනාධාරය ඉදිරියේදී අතිරේක භෝග සඳහා ලබා දීමටත් පීවර ගන්නා බව අමාත්‍ය කෙනිලාල්කාන්ත මහතා පවසනවා. මාතලේ පැවති ගොවි හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
6: අපි අක්කරයකින් 120 පන්නන වැඩසටහනක් යන්න ඕන. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩසටහන පටන් අරගෙන තියෙනවා. යාය 500ක් පෞගිය යලකන්න ආරම්භ කළා. ඒ කියන්නේ තෝරාගත්තා 500ක්. ඒකක 500ක්. ඒ ඒකක 500 තුල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැකේජ් එකක් තියෙනවා. ඒ මුළු පැකේජ් එකම ඒ අය ක්‍රියාත්මක විය යුතුයි. එහෙනම් දැන් අපි ගොවි මහතුරු උනන්දු වෙන්න ඕන තමන්ගේ වගා කරන ප්‍රදේශය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යාය වැඩසටහනට සම්බන්ධ කරගෙන ඇතුල් වෙන්න ඕන ඒකට. ඒගොල්ලොත් එක්ක තමයි අපි මේ වැඩසටහන යන්නේ. දැන් අපි ගත්තොත් මහවැලි සී කලාපේ වගේ පැත්තක්. විශේෂයෙන් මහවැලි කලාපයි මහා වාරි මාර්ග කියලා අපි කියන අනිත්තේ වගේ 120 පනිනවා. 150, 60, 70 අපි තුල අදහසක් නැහැ වීවගා කරන භූමිය තව බිං අඟලක්වත් වැඩි කරන්න. පහර දෙන නිවුස් ඔය. වී අලුතෙන් එක බිං අඟලක්වත් වගා කරන්න බලාපොරොත්තුවක් නැහැ. අර ඉස්සර තිබ්බ පුරන් කුඹුරු අස්වද්දුම හරේ මේකේ අපි ළඟ ඒවා නැහැ. අපේ වැඩසටහන තියෙන්නේ වගා කරන භූමියේ උපරිම අස්වැන්න ගන්න එක. ඒකට තමයි ආය වැඩසටහන කියන්නේ කියන්නේ. එහෙනම් අනිත් ඉඩම් වල මොකද කරන්නේ? අතිරේක භෝග. දැන් අපි බලයට එනකොට පෝර සානාධාරයේ දුන්නේ වී වලට විතරනේ. දෙමින් තිබ්බේ හෙක්ටාරයකට කීයද? 15,000යි. දැන් අපි කතා කරගෙන යන මින් තියනවා ඊළඟ අයවැයේදී. දැන් මේ දවස්වල බජට් එක ගැන සාකච්ඡා යන කාලේ වීවගාවට දෙන පෝර සානාධාරයේම අතිරේක භෝග වලටත් දෙන්න.
0: ට්‍රම්ප්ගේ මුහුණ සහිත භයානක මත්පෙත්තක් පිළිබඳ නෙදර්ලන්තයේ අනතුරක වේබක් සිදු කර තිබෙනවා. එරට බඩු සෞඛ්‍ය හා මද්‍රව්‍ය විරෝධී ආයතන නිකුත් කළ රතු නිවේදනයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එය එම ප්‍රතිභාවිතයෙන් ශරීර උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගොස් මරණය පවා සිදු විය හැකි බවයි. මෙම පෙරතුල ඉතා ඉහළ මට්ටමකින් හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගු බව මේ සම්බන්ධ සිදු කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. මෙම පෙතිවල බලපෑම ශරීරයට දැනීමට වැඩි වේලාවක් ගතවන බැවින් භාවිත කරන්නන් වැඩි මාත්‍රාවක් ශරීරගත කර ගැනීම අවධානමක් පවතින බව සඳහන්. ඒව භාවිත කිරීමෙන් පැය කිහිපයකට පසු වමනය හෘද ස්පන්දනයේ වේගවත් වීම සහ වලිපුව වැනි ලක්ෂණ මතුවී හැකි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මිරික ලක්කඩ ප්‍රවෘත්ති පස්වර තුනට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: දවල් දෙකයි විනාඩි 26යි.
1: ඇසේ සුද ඇවිල්ලාද? ඩයබටිස් ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
6: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
7: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
8: ඉතින් දාල මෙහෙන් දාල යන අතරේ නවතින්න ඉවිනි ට්‍රයි.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි රයිවි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මක්ස්වෙන් සමහ ්‍යාරය විතින් ගෙන් අපිත හරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ට්‍ර වී කිටිමියන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිදුව එකැකයි හතයි හයිසේ හැතනමයි පන්සේ හැතනමය
0: සහයෝගීතා අනුග්‍රහය රන්පවමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් හාරසිය අසුවක් විතරයි. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය. ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී.

ஓகே தவால் தேக்காய் விதாடி விசு நமையாய் விழாவ கி ரஷ்மி ஆகி என்ன விழாவே மம்மே பேத்தடாவ காட்டியோ மதாக்கிறானோ நிக்கிற தேங்க ராக் விழாவே தான் அப்படி காட்டிய மெசேஜ் கல தீனா ஏ காட்டியோ மதாக்கிறானோ நீ பாம இது காலிங் ஓ மத தாம மெசேஜ் எக்க தெம்மே நெத்தாம் ஒன்னு ஆகன மம்மே கியானே நம்பிக்க ஹோய ஹோய இன்னொன்னு மெசேஜ் எக்க தான மட ஆடு பலங்க வெதியனோ மன மெசேஜ் எக்க தால கி ரஷ்மி தெக்க கிது என்ன மா வாஹகிரே இன்ன மிந்தோய் ஹதை விந்தோய் துனை அனுதுனை பஹாய் அனுதுனை ஹத விந்தோய் ஹதை விந்தோய் துனை அனுதுனை பஹாய் அனுதுனை ஹதட ஆகே வாட்ஸ்அப் மெசேஜ் எக மே பத்தர தால தியான ஏ விதிஹட மா வாஹகிரே இன்ன கிரஷ்மி ஹாகிரே இன்ன கிள மெசேஜ் எக தால தியனவா பூர்ணிமா சந்தலங்கா வினன் தமை எகது வென்னே தெக்கம சுமித் சவுதி இந்தங்க பீ தெக்க எகது வேனா கடக ஆதரங்க எகது கிர கன்ன சுமித் ஓயாவா தீட பஸ்ஸே ஓபல் ஃபேஷன் எக பத்தர ஆய அன்ன வேனவா முகதே ஏ பத்தே அத ஹேப்பி பர்த்டே எகக் தீனா அது உபந்தினே කියලා කියනවා නිරෝෂගේ ඔන්න නිරෝෂ ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා මාත් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඔපල් ෆැෂන් එකේ හැමෝම ඔයාට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා උපන්දිනයේ සමර ලැබේ පැත්තට එනකොට යටියන් තුටින් ඉන්න ධනුෂි ආවත් එකතු කරගන්නව මේ වෙලාවේ ලස්සනට වැඩේ කරනෝ කියලා අපිට මේ කවුද කියන්නේ ලක්ෂ්මන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ එකතු කරගන්න කියලා තියෙනවා හා සෙනුක ෘෂිකායි වගේ මරුෂාන් ශාම මේ කටිය එකතු කරගන්නව මම ඊට පස්සේ හයක්ේ මම කෑගල්ලෙන් කෑගල්ලේ කවුද හිරුනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ අම්ම පද්මිනී තාත්තා ලලිත් අතුළු පවුලේ කටිය හැමෝම යටියන්තට හා කටිය වයිකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා ඕකේ ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ලස්සන දවසක් වේවා අද ලස්සන සින්දුවහන් අපි වත් එකතු කරගන්න දොලා දෙන්නා මෙත්නදී අමන්දි මහත්ය හේමන්තද සිල්වා අම්මා අයියා එතකොට නිමල් තිලක සිරිස දුවක්කා නිහාරි ප්‍රනාන්දු අනෝමක්ක ප්‍රබානංගි ඊට පස්සේ ගාමිණී මේ හැමෝම එකතු කරගන්න කියලා අපේ මැණික තමයි මැසේජ් එක දාලා තින්නේ දොඩම් ගස්ලන්නේ ඕකේ මැණික ආව එකතු කරගන්න හරිද මැණික ඊට පස්සේ වාගේ නම කියන ඊළඟ දවස්සේ ලස්සන සින්දුවක් ලස්සන කවියක් දෙන්නම් කියලා කියන ඕකේ කවුද අපේ ජගත් තමයි එහෙම කියන්නේ ඒ කටිය එකතු කරගෙන ගමන් පවන්නේ නාලුත් ගමෙන් ආවත් එකතු කරගන්නවා මේ වෙලාවේ ගී රශ්මිත් එක්ක ඉන්නකොට අලුත්ගම පැතෙන් ඉන්නව තව රුවන් රුවන්වත් එකතු කරගෙන මම යන හදන්නේ තවත් ලස්සන සින්දු සෙට් එකකට ඔහොම මහව අහගෙන ඉන්න ඒ වගේම ගී රශ්මිත් අහගෙන ඉන්න මා විතරක් අහගෙන ඉන්න බෑනේ නේද දවල් දෙකයි විනාඩි 31යි වෙලාව ගී රශ්මිත් එක්ක ඔයා

0: දවල් දෙකයි විනාඩි 44යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ
2: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි.
3: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
4: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය

0: ඉක්වනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක්
1: ලක්හඬ Golden Voice
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max FM 93.5 FM 93.7 Lakhana Radio ITN
2: Gerashme hangene velawa dawal 2:46
3: Velawa oba weta gena aawi

දවල් දෙකයි විනාඩි 47 වෙලා වගේ රශ්මිය අහගෙන ඉන්නේ ආටපලංගව තියෙන මේ පැත්තට එන්න මැසේජ් එකක් දාන්න මං ඉන්නව දව හවස 4 වෙනකන් දවල් 4 නෙවෙයි ඉන්නේ හවස 4 වෙනකන් මං ඉන්නේ FM 93.5 FM 93.7 ගී රශ්මිය එක්ක ආටපලා මේ පැත්තට එන්න එවගේම මැසේජ් එකක් දාන්න 0703 93.5 93.7 0703 93.5 93.7 ට වගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට දාන්න කියලා මම මතක් කරනවා මම යන හදනේ WhatsApp එක පැත්තට එහෙ පැත්තේ ඉන්න මුලින්ම පොල්ගහ වෙලින් අතුෂාරි ආව එකතු කරගන්න මේ වෙලාවෙ කොහොමද ඉති මොනාද කරන්නේ වැඩි විවරාද විස්තර දැන් නිවාඩුවක් ගත කරගෙන අපි ආවරණේ බදාද බ්‍රහස්පතින්ද සිකුරාද සෙනසුරාද ඉරිදා මේ කට්ටියම මේ මේ නිවාඩුව ගත කරලා නැති කියලා මං හිතනවා හැබැයි අපිට නම් ඉතින් එහෙම නිවාඩුවක් නැහැ දෙයියගේ වෙහෙටෙන් අපිට එහෙම නිවාඩුවක් නැහැ අපි නම් වැඩ කොහොම හරි මං ඊට පස්සේ එකතු කරගන්නවා මතීෂ ආව එකතු කරගන්න ගඩකාදරේ ඊට පස්සේ සිටි ජගුණසේකර ඉන්න ඉතාලි වලින් සින්දා කියලා තියෙන හොම මහගෙන්නේ දිගටම ගී රශ්මිත් එක්ක ඉන්න කියලා මතක් කරනවා ගිනිගත් හේනින් පැතුම් ලක්ෂ අනුවවත් එකතු කරගන්න ඕන ඊට පස්සේ ලොකු මැසේජ් එකක් එවලා තියෙනවා මං කියනවද කියලා මී කල්පනා කරේ කුස්ගම මහවිද්‍යාලයේ සිසු සිසුවියන් හට ඒ වගේම දැනට විශ්‍රාමික සුවෙන් පසු වන පුවක් පිටියේ ඩල්සිමිස්ටර් නිදුක් නිරෝගී සුව සමග දීර්ඝායුෂ පතමින් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා කුස්ගමින් මැසේජ් එකක් දාලා තිනවා ඔකේ මම එකතු කරගන්නම් ගොඩක් ආදරේ අපිටත් ලස්සන සින්දුවක් එකතු කරගන්න කියලා අලවපතේ මැසේජ් එකක් එනවා එකතු කරගන්නව මම ගාව ඊට පස්සේ නිතුමී නෝ මේ වෙලාවේ සහනාවත් එකතු කරගන්නව කලතරේ ඉඳන් අපි නම් වැඩක් ඔයාට වගේම අපිට දිවාඩු නෑයි කියලා තියෙනවා ඔහොම තමයි හොඳ ළමයි ඉන්න ඕනේ අපි වැඩ කරමු එකතු කරගන්නව මේ වෙලාවේ ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට අපි අන හදාන්නේ ඊට පස්සේ තවත් සින්දුවක් අහන්න අර පුලංකම දින ගිරෂ්මිය අහගෙන එනකොට මං කිව්ව විදිහට බෝ මේ පැතර මැසේජ් එකක් දාලා එකතු වෙන්න නම්බික මතක් කරන්න ඕනිද කියලාත් හිතෙනවා 0703 93.5 93.7 0703 93.5 93.7 අගේ වට්ස්ඇප් මැසේජ් එක දාලා තියන්න මම මේ සින්දුවෙන් පස්සේ පැය ප්‍රවෘත්ති තහලා ඉන්නේ ඒකයි නම්බික කිව්වේ දවල් 2:56

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ඔබ මොටර්සයිකල් එක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න. දවල් දෙකයි විනාඩි 59යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් ඒක තමයි.

0: 나의 다시 마파하 아누투 나의 다시 마하타 라칸데 라디오 ITN 세베 스리랑키아 한데
1: 빌라 위파서 두나이
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නතරයි රටේ සංවර්ධනයේ තනන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට ධනනිධානය

0: ലഖണ്ഡ പ്രവൃത്തി സമകേ മമ സുലക്ഷ നിർദ്ദേശക്കായി തരുവീര് പ്രവൃത്തി സംസ്കരണേ സുപുൻ ദിലങ്കലി നാരാച്ചി
1: സമ അനുഗ്രഹയ
2: NLP ഹദഹന ലങ്കാവേ വെഡിമ തേകി ദിന തേകി അവസ്ഥ വെഡിമലുത്രയ NLP ഹദഹന ഒബത് അദമ NLP ഹദഹട ബലാഗൻ
3: മുഹുതെൻവ കുവനിൻവ കുടുകേന്ന എപാ കോമകിനാവത് അല്ലനവ വികുനന നൊൽമു സമട ദന്തിമൈ ഇബത് വെൻ
1: സായോഗീത അനുഗ്രഹയ
4: സോനാലിക ട്രാക്ടറിയ දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: විපක්ෂයේ චෝදනාවලට ආණ්ඩුව කිසිත් කලබල නොවන බව නියෝජාමාත්‍ය දිනිඳු සමන් හෙන්ඩායක මහතා පවසනවා. ජනමතේ පවතින්නේ වත්මන් රජයේ සමග බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
6: විපක්ෂයේ තේරුම් ගන්න ඕන ලංකාවේ ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා නම් මොන ක්‍රමයටද කරන්නේ? ඒ ක්‍රමයේ අඩුපාඩුවක් තියෙනවනම් ක්‍රමයේ වැරද්දක් තියෙනවනම් ඒක ඇතුලේ ඒකාධිපති ලක්ෂණ තියෙනවනම් ඒවා ගැන තමයි අපි කතා කරන්න ඕන. අපි හිතනවා ලංකාවේ මේ 22 වෙනි සංශෝධනය කියලා කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයකට අදාළ කරන හරි ක්‍රමවේදයකට අදාළව අපි යොවලා තිනවා. ඒතොර අපි විශ්වාස කරනවා විශේෂාධිකරණ තීන්දුව දුන්නට පස්සේ විශේෂාධිකරණය තමයි අවසාන තීන්දුව දෙන්න ඕන. මේක පාර්ලිමේන්තුවේ බහුතරයෙන් සම්මත කරනවද? 3-2 සම්මත කරනවද? එහෙම නැත්නම් ජනමත විචාරණයකට යනවද? එතකොට අපි හිතනවා ඉවසිල්ලෙන් ඒක බලාගෙන ඉඳලා ඒ කරන ශ්‍රේෂ්ඨාධිකරණ දෙන තීන්දුවට අනුව කටයුතු කරන්න ඕනේ. ඒකාධිපති පාලනයකට යනවා නම් අපි ওই වගේ වැඩ කරන්නේ නැහැ. ඒකාධිපති පාලනයේදී ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරන්නේ. ඒවා අධිකරණයේ තීන්දුව එනකම් බලාගෙන ඉන්නේ. අපට අවශ්‍ය නම් අපි ක්‍රියාත්මක කරන එක තමයි ඒකාධිපති පාලනය කියලා කියන්නේ. මේකට බය පිරිසක් ඉන්නවා. එකක් අපි දන්නවා දේශපාලනිකව අපි දැනට සැකපිට සහ අපපිට ඉන්න පිරිසක් ඉන්නවා. ඔය මාධ්‍ය ඇතුලේ කතා කරන බොහෝ දෙනෙක් ගත්තට පස්සේ වෙන පිරිසක් තමයි ඉන්නේ. මේ රටේ පොදු ජනතාවට රටේ විනිශ්චයකාරතුමන්ගේ වයස වැඩි වීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැහැ. ඒක නිසා අපිට විපක්ෂයට කියන්න තියෙන්නේ අපි ආණ්ඩුව ආපු වෙලේ ඉඳන් නිවැරදි විදිහට වැඩ කරලා තියෙනවා. ඉදිරියටත් අපි එහෙම වැඩ කරනවා. ජනමතයේ තියෙන අපිත් එක්ක විපක්ෂයේ අඳුනා ඇතුලේ පේන්නෙම ඒ ජනමතයේ තවදුරටත් අපිත් එක්ක වැඩි වෙමින් තියෙනවා කියන්නේ. ඒක නිසා ජනතාව අපිත් එක්ක ඉදදී පාර්ලිමේන්තුව ඇතුලේ ඒවා සම්මත කරගෙන එහෙම යන්න අවශ්‍ය කරන අඳබාල වැඩ අපිට කළ යුතු නැහැ. ඒ නිසා ජනමතයක් නැති විපක්ෂය කියන කතන්දර ওই විදිහට ආවා කියලා අපි මං හිතන්නේ ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න දේශපාලන ව්‍යාපාරය
0: නේපාලයට බලපෑකම් වතුරෙන් පසු එරට අපදාවට ලක් වූ අද්භූතා කැඩීමේ මෙහෙයුම් සඳහා සහය වීමට 11 දෙනෙකුගේ යුත් ඉන්දිය කණ්ඩායමක් නේපාලයට ළඟා වී තිබෙනවා. නේපාල රජය කළ ඉල්ලීමකට අනුව්‍යවන් ලද මෙම කණ්ඩායමට වෛද්‍ය කාර්ය මණ්ඩල සහ උමන් මාර්ග බුදා කැඩීමේ විශේෂඥයන් ඇතුළත්. මෙම කණ්ඩායම ගංගවතුරින් දැඩි ලෙස හයටපත් ප්‍රදේශවල මුදල් ගැනීමේ කටයුතු සඳහා සහය වෙන බවයි ඉන්දිය තානාපති කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කළේ. නේපාලයේ දුෂ්කර භූමි ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳ මන අවබෝධයක් ඇති බැවින් මුදවා ගැනීමේ කටයුතු සඳහා සිය රටේ ආරක්ෂක අංශ මුලින් යෙදවීමට ප්‍රමුඛතාව දෙන බව නේපාලයේ ප්‍රකාශ කර තිබුණා. සංකීර්ණ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා විශේෂ තාක්ෂණික දැනුම අවශ්‍ය වන අවස්ථාවලදී ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට නේපාලයේ සූදානම් බවයි එරට විදේශ කටයුතු අමාත්‍ය ශිෂ කනල් පවසන්නේ. මේක ලක්ෂණ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු හතරට
5: 24 පෑම සිරුවෙන් ලක්ෂණ ප්‍රවෘත්ති
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN SMS ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
1: සද්දයක් ඕනේ හැමගෙම ආලවල් මොහල් ආදර කරන ගීත තනගිර යන වෙන විශේෂ
2: සුබ සන්ධ්‍යාවක් හවස 3:05 වෙනාඩි 5යි.

0: සකද මාත් හරි උනන්දු වෙන යන ගමනක් අද අපිට තියෙන ප්‍රශ්න ගොඩකට උත්තර හම්බෙන දවසක් අද
1: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

Amen. Maranatikai. Dengu. Daddy Avadhanam Kalapa. Ekasiya Hattaya Pahak. Ratapura. Panas Dekak. Basnahira Palatin. Dengu Mardaneeta Saha. Palaneeta Adala. Torturu Labadima Sadaha. Jatika Dengu Mehiyu Mediriyata. Maturuan Bowanasthana Pilibada. Dænum Denna. 071 79 66 366 ඩෙංගු මර්ධණයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි සබුම එක්වෙමු ඩෙංගු පරදමු දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්

0: ඉක්බනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක්
1: ලක්හඳ Golden Voice FM 93.5 FM 93.7 ලක්හඳ Radio ITN
2: හවස 3 විනාඩි 12යි
3: විලාව ඔබ වෙත ගෙන ආවේ
4: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව එතදින එළිය කරයි
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
6: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
2: හවස 3 විනාඩි 13යි වෙලාව ගී රශ්මි අහගෙන ඉන්න කොට අර බලංක වතින මේ පැතර මැසේජ් එක කෙවන්න 0703 93 5 93 7 0703 93 5 93 7 ජ අගේ වට්ස් ඇප් මැසේජ් එක වේ පැතර දාලා තියන්න ගී රශ්මිත් එක්ක මම මතක් කරන්න බලාගෙන ඉන්නවා

0: හවස තුනයි විනාඩි 35යි.
1: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් tempatu සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ tempatuක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනිම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN
5: හවස 3:37යි.

0: හවස 9 විනාඩි 37 වෙලාව ගිය රශ්මිය හැගෙන හිටියා. තවත් ඔයාට හැගෙන ඉන්න පුළංකව තියෙන හවස 4 වෙනකම් මං ඉන්නවා මේ පැත්තේ. FM 93.5 FM 93.7 ගිය රශ්මිය හැගෙන ඉන්නකොට ඔයාට පුළුවන් කිව්ව මම මැසේජ් එකක් දාන WhatsApp එකට. කෝ බලන්න දාපු කැටි අතුස්සන්න බල. චාරු නිකන් අතුස්සන්න කිව්වට පේනෝ වගේනේ. 0.7 0.3 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 0.7 ඒ වගේ අපිට මැසේජ් කරපු කට්ටියක් මම බලන්න යන්නේ පැත්තේ යුද්ධේ වාගේ. කට්ටිය මතක් කරේ නෑ ගොඩ වෙලාවකින් කියලා කිව්වා. ඉතින් සින්දු ඉල්ලන නිසා සින්දු දෙන්න බෑ. සජීන් ඉන්නෝ මේ වෙලාවේ මම වහගෙන අපි වැඩ කරන තැන ඉඳන් අවසද්දට මහගෙන ඉන්නේ. අක්කිය අපිටත් ලස්සන සින්දුවක් දෙන්නයි කියලා කියනවා. ඕකේ ආව එකතු කරගන්නව ගොඩක් ආදරේ. නිරාශයින මේ වෙලාවේ චමිලා එතකොට ප්‍රියදර්ශනී හිමේෂ මේ කටේ එකතු කරගන්න කියලා කියනවා. ඕකේ මම එකතු කරගන්නම් කොහෙන්ද කියලා නැහැ. නෙතුණිය ඇතුළු කටිය එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්න අපේ පවුල හැමෝම හැමදාම ලැක්කඩ අහගෙන ඉන්නේ. අක්කිය අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. මදුසංකාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම යන්න හදනේ පොල්ගහවෙල පැත්තට. පොල්ගහවෙලින් ගායින අපිට මැසේජ් එකක් දාලා තිනා කලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා. හැමදාමත් ඒ විදිහටම ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්නේ කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ගෙදර කට්ටිය ආද ට්‍රිප් එකක් ගිහිල්ලා මම විතරයි යකේ ගෙදර ඉන්නේ කියලා තියෙනවා. ආයේ ඉන්නකම මම වහගෙන නේද ඉන්නේ. පාළුවක් නැහැ නේ. ගායිනව එකතු කරගන්න ගොඩක් ආදරෙන් ස්තුතියි මැසේජ් එකක් මේ පැත්තට එවුවට. ඒ වගේම ක්‍රිෂාන්ත ඉන්නවා මේ වෙලාවේ. පළවෙනි පාරට මම මැසේජ් එකක් දාන්නී කියලා තියෙනවා. ගුඩ් වෙරි ගුඩ්. ආවේකතු කරගන්නවා කොහෙන්ද කියලා නෑ. ක්‍රිෂාන්ති ගොඩක් ආදරෙන් එකතු කරගන්නව මම ඔයාව. ඊට පස්සේ මම යන්න හදන්නේ දරණීගල පැත්තට. දරණීගල සද්දට වෙතින් ලක්කඩත් එක්ක ඉන්නවා කියලා අපි දන්නා. දරණීගලේ මේ වෙලාව එකතු වෙන නුවන් මගේ වයිෆ් ප්‍රබෝධිනීවත් එකතු කරගන්න කියලා තියෙනවා. පුතා චමෝ දෙවගේම දුවත් ඉන්නවා කියලා තියෙනවා. අද කට්ටිය ගෙදර වගේ එකතු කරගන්න ගොඩක් ආදරේ මේ වෙලාවේ. නිලන්ති හාවත් එකතු කරගෙන මම යන හදනේ අවිස්සාවෙල්ල පැත්තට. අවිස්සාවෙලින් ශාමලී ඉන්නෝ මේ වෙලාවේ. ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ මතගොම් පැත්තට යන හදනේ. මතගොම් ඉන්නට මැසේජ් එකක් දාලා තියෙනවා. දැන් දැම්බි මං ටක් ගාලා සීන් කරා. කොහොමද මගේ වැඩ? ඔයාව එකතු කරගන්නවා. ඊට පස්සේ තව මැසේජ් එකක් බලමු. නෙළුම් ඉන්න මේ වෙලාවේ සමන් ඇතුළු කටියම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්නේ කියලා තියෙනවා. ඔකේ ඔය කටිය එකතු කරගෙන මම යන හදන සින්දුවකට. සින්දුවට යන කලින් අපි වෙලාව බලලමු. සින්දුවකට යන්නේ නැහැ. හවස 3 විනාඩි 46.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
5: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
6: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලක්ෂණ මොනින් දිස්සල්?
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: හවස 3:48.
5: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
6: දශක තුනක ලක්හඬ අභිමානීය සමගී නවතම රේඩියෝ රියැලිටිය
7: Lakhanda Golden Voice.
8: Api soyanne lube handai.
6: Agosto 21 da sita Saduda Badada Sipurada dinawala Pasvaru eke sita pura paya 3ak
7: Lakhanda Golden Voice.
9: Asandimita.
10: ඔයාට අද මම ඩිනර් එන්න ඕනේද?
11: නෑ මේ. මට හිතුණා ඔයාට කෑම ටිකක් හදලා දෙන්න ඕනේ කියලා.
10: ෂා. නියමයිනේ. ඒත් ඔයා හදන්නේ කන්න පුළාවේද? ඔයාට සාමාන්‍ය මේ වැඩ බෑනේ.
6: ෂාන් ජයරත්න නිර්මාණයක්. අසන්දිමිත.
12: Now you are trying to be selfish. Don't be that. නෑනට හැමදාම ජීවතුන් අතරේ ඉන්න බෑනේ. හැබැයි මුතේ මං කොහේ හිටියත් හැමදාම හැම මොහොතකම මං ඔයගේ බලාගෙන ඉන්නවා පුතේ.
6: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: பிரசங்க வேதிக்காவே ரேடியோ கரணைய லக்ஹாண்டு ஜி ரஷ்மி. அபுதாபியின் பிரியாங்கா அத்தலு மே காட்டிய மெக்கத்து கரகான கிள மெசேஜ் எக்கக் தாலா தியனவா அது அப்பே ஐயா மோஹன்க்கு பர்த்டே க கிள தமா இனோக கியான்னே யாட ஹேப்பி பர்த்டே கிள ஹமோம் விஷ் கரடோ கியனோ மமத் விஷ் கரனோ இதின் சுப உபாந்தினயா கியலா மே காட்டிய வெக்கத்து கரகின மங்க அதட யானஹதன கீ ரஷ்மி தேக்க ஆட புலங்கம தியனவா தென் ஹவஸ் ஹதரட ஏனவா யஷு ஏயதேக்க ஹவஸ் ஹதரே இதாங் நேதா ரே ஹத வெனகம் ஆட ஹாங்கின புலங்கம தின சத்யா கல கன ඒරංගෙතින් අදට මම ගෙහෙන් එන්නම්. ඊට පස්සේ මට තව මැසේජ් එකක් එනවා. මම මේ එකක් අග්ගාලා කියන්න තමයි මේ ඇඟිලි ගැනගෙන ඉන්නේ පවුනේ. අන්තිම වෙලාවේ හැරි මාව මතක් කර නිසා. පවන් හරි පවන් ආව එකද කරගන්න ගඩක් ආදරේ මේ වෙලාවේ. ටයිෂොප් එකේ හැමෝම එකද කරගෙන අපිට ලස්සන සින්දුවක් දෙන්නේ කියලා කියනවා. ඕකේ. එහෙනම් මේ කටිය එකද කරගෙන මං අදට ගීරාෂ්මීත් එක ගෙහෙන් එන්නම්. අද මම වහන් ඉිට හැමෝටම ගඩක් ආදරේ ගඩක් ස්තුති. එහෙනම් අදට ගෙහෙන් එන්නම් යන්න කලින් අපි වෙලාවත් බලලා එහෙම බා.
1: වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: ඕනම
1: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්. ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: ලංකාවේ 7 ශ්‍රී ලංකීය හඬ
1: වෙලාව පස්වරු 4යි.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකයි ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලින ආරච්චි
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සම්මත දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් නීතිට අනුකූලව කටයුතු කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා ජනතාවගේ දෛනික කටයුතුවලට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් වන ආකාරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට නොහැකි වන අතර ඒ සම්බන්ධයෙන් නීති පනවා ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ. ඒ අනුව රාත්‍රී 10 සිට පසුදින 6 දක්වා කාලය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබා ගත නොහැකි. ආගමික කටයුතු හෝ විශේෂ අවස්ථා සම්බන්ධයෙන් අදාළ කරුණු සලකා බලා නීතිට අනුකූලව අවසර දෙන බවයි පොලිසිය සඳහන් කළේ. බලපත්‍ර නිකුත් කර ඇති අවස්ථාවක සඳහන් දිනය වේලාව සහ අනිකුත් සියලු කොන්දේසිවලට දැඩිව අනුගත විය යුතු බවයි පොලිසිය පෙන්වා දෙන්නේ. ITN ටෙලිතරු වැඩසටහන් බාලාවේ පළමු වැඩසටහන අද ගාල මෝදුර පිටියේදී මීෂා සමග පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට සම්බන්ධ කරගන්නවා අප නියෝජිත අසංක සතරසිංහ.
6: ITN ටෙලිතරු පළමු වැඩසටහන මීෂා සමග අද ගාල මෝදුර පිටියේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. ඉතින් විශේෂ මතක් කරනවා ITN හරහා මේ මොහොතේ ඔබ දකින ලංකාවේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය ගණනාවක රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් මේ අවස්ථාවන් වලට සම්බන්ධ වෙනවා. දෙයියන්ගෙම පිහිටයි රාත්‍රී 7:30 මල්බිගුන් රාත්‍රී 8 එවැගේම රාත්‍රී 8:30 සිහිනක තනි වෙලා රාත්‍රී 9 මීෂා සතිය දිනවල රාත්‍රී 9 එවැගේම සති අන්තයේ රාත්‍රී 8 අසන්දිමිත තාප්පෙන් පැන්න රාත්‍රී 8:30 සහ සංවරය රාත්‍රී 9 ලෙස ඔබ දන්නවා ලංකාවේ ආකර්ෂණීයම ටෙලිවිෂන් නාට්‍යමාලාව ITN එකේ මේ දවස්වල විකාශය වෙන්නේ. ඉතින් අද පටන් ඔබට දින කිහිපයකදී අපි ලංකාවේ ස්ථාන කිහිපයකදී මේ වගේ ආදරණීය කලාකරුවන් සමග ඔබ මුණ ගැහෙන සූදානම් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ විදිහට විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ගරු සභාපතිතුමන්ගේ සංකල්පයකට අනුව එවැගේම ඉහළ කරුණාකාරීත්වයේ ආශිර්වාද මැදයි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන් මේ සියලු ටෙලිනාට්‍යවල අධ්‍යක්ෂවරුන් එවැගේම නිෂ්පාදකතුමන්ලා ප්‍රධාන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් රසක් මේ අවස්ථාව සමග සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම විනෝදාත්මක තරඟ රසක් පැවැත්වීමට සූදානම් කරලා තියෙනවා. එවැගේම ටෙලිනාට්‍යයේ නම හා බැඳුණු තරඟ තවත් රසක් මේ පරිශ්‍රයේදී අපි අද දවසේ සිද්ධ කරන්න සූදානම් වෙනවා. ඉතින් ඒ වගේම ගීත ගායනා කිරීම ඇතුළු ඉතාම ප්‍රාසංගික අත්දැකීම් රසක් තමයි මේ පරිශ්‍රයේදී ඒ අයට විඳ ගන්න අවස්ථාවක් තියෙන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා ගාලු මෝදුර ආසන්නයේ සිටින ඔබට පුළුවන්කමක් තියෙනවා නම් එන්න ගාලු මෝදුරට. අපි රාත්‍රී 8 9 පමණ වෙනතුරු මේ ස්ථානයේ රැඳෙන්න සූදානම්. ඉතින් ITN ටෙලිතරු පළමු වැඩසටහනයි අද ගාලු මෝදුර ක්‍රීඩාංගණයේ සිට අපි ඔබට සමීප කරන්නේ මීෂා සමග. ඉතින් ඔබත් එන්න ගාලු මෝදුරට ITN ටෙලිතරු මුණ ගැහෙන්න. මම අසංක සතරසිංහ ගාලු මෝදුර ක්‍රීඩාංගණයේ සිට.
0: උතුරු ස්විට්සර්ලන්තයේ පැවති උත්සවයක් අතරතුර සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වෙඩිතැබීම සිදු කර ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. එරට පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි විදිස් මාධ්‍ය සඳහන් කළේ. නගරයේ පිහිටි රේස් පිටිය, පිහිනුම් තටාකය සහ ක්‍රීඩා පිටියට යාබද ප්‍රදේශය මේ වන විට වසා දමා තිබෙනවා. ජනතාවට එම් ප්‍රදේශවලින් ඉවත් වන ලෙස දැඩිව දන්වා ඇති බවයි විදිස් වර්තාවල දැක්වෙන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.වී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්නේ.

0: ලංකාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700

කොහොමද සතියකට පස්සේ නේද හවස 4 විනාඩි 13 වෙලාව අද අගෝස්තු මාසේ 30 වෙනිදා නේද තව එක දවසයි තියෙන්නේ මේ මාසේ ඉවර වෙන්න ලේසි නෑ ඉතින් අගෝස්තු මාසේ පටන් ගන්නකොට හිතපු දේවල් ටික හරියටම වැරදි ඉවර කරගත්තද පොඩ්ඩක් සමාරක් විතර අතරමඟ නතර වෙලා තියෙන්න පුළුවන් හැබැයි ආ දන්නවද දැන් මාස 8ක්ම ගිහිල්ලා ඉවරයිනේ නවතික කාලය දිනේ මේ අවුරුද්ද ඉවර වෙන්න. ඉතින් හිතන්න නැති වේගින් වෙලාව යනවා. ඉතින් වාගේ දේවල් ටික කරගත්තද කියලා හිතන්න වෙනව නේද? හරි කමක් නෑ. අපි අලුත් සතියක අන්තිම අවසානෙකට ඇවිල්ලා තියෙන්නේ. අදිරිත දවසේ ඔලස්සන සින්දු ටිකක් අහන්න පුළුවන් ඔයාට මාත් එක්ක. කලින් ගීරෂ් මෙහෙව චාරොත් එක්ක දැන් යාෂ් එක්ක පුළුවන් ඉරිදා සතියන්තය අහන්න. ඉතින් වැඩි කතා මොකටද නේද? අපි අමුද බලන්න ලස්සන සින්දුවක් අහන්න. ඉක්මනට මේ පැත්තට එන්න 07:03:93:7. මේකේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් තියන්න. හවස 4:14.

0: Radio ITN
1: රටට වග කියන රේඩියෝ
2: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලාගන්න
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
5: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
6: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි
7: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම Youth

0: එක්වනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක්
1: ලක්කඩ Golden Voice
2: ලක්කඩ හගෙන ඉන්න වෙලාව හවස 4:30යි.

දවස හතරයි විනාඩි 30යි. ඉතින් මේ පළවෙනි පැය අපි මේ විදිහට පටන් අරගෙන තියෙනවා. ඔයා දන්නවද ලොකු වැඩක් ලක්කන සංවිධානය කරානේ. ඒ වැඩේ ප්‍රතිඵල ටික හෙට බලා ගන්න පුළුවන්. එතමයි ලක්කන ගෝල්ඩන් වොයිස් තරගේ පළවෙනි වටය. ඉතින් හෙට ඉඳලා ඔයාට අහන්න පුළුවන්. හෙට දවල් එක වෙනකොට රේඩියෝ එක ගාවට ඇවිල්ලා ඉන්න සද්ද වැඩි කරගෙන අහන්න ලෑස්ති වෙලා ඉන්න. එයාගේ ආදරණීයන් වෙන්න පුළුවන් වාගේ සහෝදරයෙක් වෙන්න පුළුවන් වාගේ පවුල කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්තම් ඔයා දන්නේම නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි ඔයාගේ හඬට හොඳ අවස්ථාවක් දීලා තියෙනවා ලක්කන ඔස්සේ ලක්කන ගුවන් විදුලිය ඔස්සේ. ඉතින් මේ හඬට වටිනාකමක් දෙන්න අපි හෙට ඔන්න වැඩි ටික ලෑස්ති කරගෙන යන ගමන් තියෙන මේ වෙනකොට හෙට දවල් එකට ඇවිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා. ලොකු වෙනසක් එක්ක ඔයාට පුළුවන් ලක්කනත් එක මේ විදිහටම රැඳිලා ඉන්න දිගටම. ඒ ගැනත් මතක් කරන ගමන් අපි යමුතු බලන්න මේ වෙලාවේ වීකෙන්ඩ් එකේ චැට් එක පැත්තට කවුද ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න. මුලින්ම මැසේජ් එකක් දාපු කෙනෙක් තමයි ඉන්නේ. සුබ සන්ධ්‍යාවක් කියලා කියනවා. ඔයාට සුබම සුබ සන්ධ්‍යාවක් වෙන්න ඕනේ. මාවත් සින්දුවකට එකතු කරගන්න. කුලියා පිටියෙන් තමයි මැසේජ් එකක් මට දාලා තියෙන නිලක්ෂි. නිලක්ෂි ඔව එකතු කරගන්න හරි මාදරෙන් ඔය විදියටම ලක්කන සතියන්තය අහගෙන ඉන්න. ලස්සනට හිනාවෙන ලස්සනට කතා කරම ලස්සන කෙල්ලගේ ලස්සන හැන්දෑව ලස්සන කරන්න ලස්සන හඬක් තියෙන ලස්සන ගායකුගේ ලස්සන ගීතයක් දෙන්න. හරි ලස්සන මැසේජ් එකක් කියවලා තියෙන මාත්‍යම කියන්න නේද? අලුබෝමුලේ ජගත් තමයි මැසේජ් එකක් දාලා තියෙන. ආදරේ හොඳේ කියලා දෙන ආදරේ ගොඩක් හොඳේ. අපි වහගෙන ඉන්න මේ විදිහටම ආයිබෝවන් කියලා දිනවා. ආයිබෝ වේවා යාට වේල්ද හැන්දෑව සුබ වේවා කියලා තිබෙන ඉතින් අර සුබම සුබ වෙන්න ඕනේ. යෂ් ගර්ල් අපේ ආදරණීය අම්මා අශෝකා, ඒ වගේම හස්බන්ඩ් කුමාරී ඉන්නවා, ධෝනි යෝෂි ඉන්නවා, ඒ වගේම මේ වෙලාවල කනහන හැමෝමයි මාවයි ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. සිද්ධාක් අහන්න ප්‍රියංක තුමයි නෝරින් මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ප්‍රියංක ඔයා රස තේ එකක් බොන ගමන් දින්නේ මට නිකන් එහෙම දෝ කියලා හිතෙනවා. කමක් නැහැ ඉතින් මාව මතක් කරගෙන රස කෑම කන්න රස බීම බොන්න කමක් නැහැ තරහක් නැහැ. ලස්සන සන්ධ්‍යාවක් වේවා කියලා දෙනවා. ලස්සන සිද්ධාකට අපි එකතු කරගන්න දොර දෙන්න ඉන්නවා. මෙත්සදී ඔමන්දි ඒ වගේම මහත්තයා හේමන්ත සෙල්ලා ඉන්නවා, ඒ වගේම අම්මා අයියා, ඒ වගේම නිමල් තිලකසිරි ඉන්නවා, සුදු අක්කා ඉන්නවා. සුදු අක්කා තමයි අනෝමා කද නෑනේ, සුදු අක්කා කියන වෙන එක්කෙනෙක් වෙන්න ඕනේ. අනෝමා අක්කා ඉන්නවා, ප්‍රභානංගි ඉන්නවා, මම වහගෙන මට මැසේජ් එක දැම්මේ කවුද දන්නවද? මැණිකේ තමයි දඩම් ගස්ලන් ඉඳලා මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඉතින් ওই විදිහට වාටත් පුළුවන් ලස්සන මැසේජ් එකක් මේ පැත්තට එවන්න. ලස්සන සින්දු ටිකක් අහන්න ඔයා කැමති කෙනෙක් එකතු කරගන්න. ඉතින් මේ ඉරිද හැන්දාව කියලා කියන්නේ පොඩ්ඩක් සතුටින් ඉන්න පුළුවන් වෙලාව. හෙට ඉඳලා අපෝ වැඩ ටික පටන් ගන්නවා. එතකොට මේ ඉරිද හැන්දාවේ පොඩ්ඩක් රිලැක්ස් වෙලා මූඩ් එක ෆික්ස් කරගෙන හෙට අලුත් සතියක් පටන් ගන්න තමයි තියෙන්නේ. එහෙම නේද? හවස 4:33

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත අහරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 01176679 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරම හරගම

0: ඕනම
1: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: ලක්හඬ අහගෙන ඉන්න වෙලාව හවස 4 විනාඩි 40යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි.

சத்தியான்னு பலவே நிப்பே அப்படின்னு வித்தியாட்டு பட்டாங்க இருக்கணும் தேனா தீங்க அவசர அத்தனை வினாடி அத்தலி சயாய் விழாவு ஐயா மாவாகினே இந்த மாவாகினே இந்த கமங் அதோட இதுமே வியாசக்க போட்ட கதாகரான்னு ஒனிக்கல இது இது பாசே மே பத்தரிக் மருட என்ன ஒனிக்கல இது හැබැයි ඉතින් ඔයාට එන්න පුළුවන් වෙන්නේ මැසේජ් එකකින් කෝල් එකකින් තමයි නේද කොහොම හරි කමක් නැහැ ඉක්මනට මේ පැත්තට එන්න අවසහය 30ට කලින් ඉතින් ඔයාට පුළුවන් ලස්සන මැසේජ් එකක් තියන්න ඉතින් ආදරේ බදාගන්න කතා කරන්න මේ ඕන දෙයක් හවස 6:30 වෙනකම් ඉතින් ඔයාට අපි කලින්ම මතක් කරානේ හෙට ගෝල්ඩන් වොයිස් පටන්ගන්නවා රේඩියෝ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ වගේ වැඩසටහනක් සංවිධානය කරන්නේ. එකා දන්නවනේ දැන් වෙනදට අපි ටීවී වලින් තමයි මේ වගේ දේවල් දකින්නේ. හැබැයි අපිට හිතුණා අපි හැමදාම ටීවී එකට තැන දෙනවනේ. ඉතින් අපි අයිට එන එකත් ඒ වගේ ලොකු වැඩ ගොඩාක් කරපු තැන. ඉතින් අපි හිතුවා අර ලක්කනත් එක්ක ලොකු ආදරණීය පිරිසක් අපිත් එක්ක රැඳිලා ඉන්නවා. ඉතින් මේ ආදරණීය පිරිසට අපිට දෙන්න පුළුවන් උපරිම වටිනාකම උපරිම දේ කරන්න ඕනේ කියලා. ඒක නිසාම තමයි ඔයාගේ හඬට අපි වටිනාකමක් එකතු කරන්න මේ උත්සාහය කරන්නේ. ඉතින් එහෙට පටන් ගන්නවනේ දවල් එක වෙනකොට ලක්කන ගෝල්ඩන් වොයිස් තරගය. අපි මේ වෙනකොට දවස් 7ක් පටිගත කිරීම කරලා තියෙනවා. ඉතින් තව ඉදිරි දිනවලදී තව ගොඩාක් පටිගත කිරීම කරන්න අපිට වැඩ කටයුතු අපි සංවිධානය කරගෙන තියෙනවා. ඉතින් ගොඩක් අය අපිත් එක්ක මෙහේ ආවා. ඉතින් ගොඩක් අය කියන්නේ ලක්කන් අපි හැමදාම අහනවා, උදේ ඉඳලා රෑ වෙනකන් අහනවා. ඉතින් ඒ ආදරය නිසාම තමයි අපි ඔයාට මේ තරම් වටිනාකමක් දෙන්න ඕනි කියලා හිතුවා. ඉතිනවා බලන්න හෙට වාගේ යාළුවෙක් ඉන්නවද කියලා. අපි මේ ගැන තව ටිකක් විස්තර කතා කරමු. ඊට කලින් අපි යමු බලන්නෝ චැට් එක පැත්තට. සුබ දවසක් කියලා තියෙනවා මමත් සින්දුවකට එකතු කරගන්න කැගන්න මේ දිනිය ගමේ උපනන්දු ගමේ මැසේජ් එකක් දාලා තියෙන උපනන්දු ආව එකතු කරගන්නම්. අපිවත් ලස්සන සින්දුවකට එකතු කර ගන්න කියලා තිනවා කොහුලේනින් තමයි ජයකලනි මැසේජ් එකක් දාලා තියෙන. ජයකලනි ඔයාව එකතු කර ගන්න. සින්දුවක අහන්න ඉන්නවා නේද? කවුද ඉන්නේ? ඔපාලිනවා චිත්‍රානි, මාධව, කසුන් ඒ වගේම ලක්කන් අහන හැමෝමත් එකතු කර ගන්න කියලා තිනවා. ඉතින් අපේ හැමෝම එකතු කරගෙන හමු නේද ලස්සන සින්දුවක්. සමීතෝ මැසේජ් එකක් දාලා තිනු. සමීතෝ ආවත් එකතු කරගන්න. අපි සිද්දුවක් අහන්න. ඉතින් අපි ලස්සන සිද්දුවක් රෙඩි කරගෙන ඉන්නවා. ගිමහානිය පිපිච්ච මේ සිද්දුව ගැන මම කියන්නම් චුට්ටක් ඉන්නකෝ ඉවසලා. අය වවන් කියලා තිනවා මඩපාත ලක්ෂ්මනාව එකතු කරගන්න. තමලා නිශාන් ඉන්නවා. මාව අහගෙන චේතුනා පුංචි පුතා තේජාවෝර් ඉන්නවා. ඒ වගේම භාග්‍ය අවිෂ්ක එකම සෙරු අවිල කේඩිය සමරසිංහ මත එකතු කරගන්න කියලා තිනු. ප්‍රියංකවත් හරි හරි දේවල් තමයි කියන්නේ. කාලබීලි ඉවරලා තමයි මේ පැත්තට කියන්නේ. කමක් නෑ, අපි හැමෝම එකතු කරගෙන ලස්සන සිංහක් තමයි මේ අහන්න හදන්නේ. සුරේන්ද්‍ර පෙරේරාගේ මේ සිංහ ඒ තරම්ම ලස්සනේ. හල බලන්නකෝ.

0: ඇහේ දොර ගඟේ දලන හින හදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි යටේ එන්.එල්.වී. දනට තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලකන මොඩින් ඒසල්
1: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
6: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
8: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
9: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
10: ඉන්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිරි සයි.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකෙයි නොයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස්.

0: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: මම නම් දැන් මානම රිලැක්ස්
2: ඕනම
3: සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

සුප හය විනාඩි 13 වෙලා වලක්න සතියන්තය හගෙන ඉන්න වෙලාව. ඉතින් මොකද කරන්න මේ වෙලාවේ? ගෙදර හැමෝම එකතු වෙන වෙලාවක් නේද මේ ඉරිද හවස කියලා කියන්නේ. ඉතින් රස තේ එකක් හදාගෙන රස කෑම එක නැත්නම් රොටියක් එහෙම හදාගෙන ගෙදර හැමෝම එකතුලා රස මොන හරි කෑමක් හදාගෙන මේ වෙලාවේ පොඩි චැට් එකක් දානකම ඉන්නේ. අර ගෙදර හැමෝම එකතු වෙලා කුංචි වෙලාවක් හරි එකතු වෙන තියෙන හඳුම වෙලාවක් නේ මේ ඉරිද හැන්දෑව කියලා කියන්නේ. දැන් අර කලින් තිබුණනේ පොඩි නිවාඩුවක් කියම සමහරක් අය තාම ගමේ ගිහිල්ලා ඇතිනේ. ඉතින් ඔන්න හෙට වැඩට යන්න තියෙන නිසා අද හවස ඔන්න ගමෙන් පිටත් වෙලා මෙහෙ එනවා යට. ඉතින් මේ හැමෝටම පරිස්සමට එන්න ආපහු කොළඹට නේද? හෙටින් අලුත් සතියක් පටන් ගන්න. ඉතින් ආත් මොකද කරන්න මේ වෙලාවේ? ලක්කඳ අහන ගමන් දෙන්නේ අහන ගමන් ඉන්නවා නම් මට කියන්න බලන්න ඉක්මනට මේ පැත්තට ඇවිල්ලා FM 93.5 FM 93.7 තේගාට පුලුවන් මම වහගෙන ඉන්න හවස 6:30 වෙනකන්. 0.7.3 93.5 93.7 0.7.3 93.5 93.7 මේකේ ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. පූර්ණිමා සෙව්වන්දි ආව එකතු කරගන්නම් සඳ ලංකාව ඉඳලා නේද මම වහගෙන ඉන්නේ ලස්සන ගෑනු ළමිකය. වෙලාවට මේ වගේ නම්බර්ස් හිම ගන්න බෑනේ. නැත්නම් ලොකු ප්‍රශ්නයක් එනවා. එහෙම කිව්වට පස්සේ මාකල් ඉඳලා මාව අහගෙන ඉන්නවා රත්න ප්‍රනාන්දු. ඒ වගේම නදීර ඉන්නවා සදරුවන් දිසානායක තුෂාර ඉන්නවා අබේරත්න ප්‍රේමලතා. අපිට ලස්සන සින්දුවක් දෙන්න කෝ කියලා තියෙනවා. ඒ වගේම අචිනිවාවත් එකතු කර ගන්න ඕනේ මේ වෙලාවේ. මේ වෙලාවේ බොඩි මේනේදී බොඩිමට වෙලා ඉඳගෙන යාළුවත් එක්ක ඇසයින්මන්ට්ස් ටිකක් කරන ගමන් කිව්වා ඉන්නේ. ඉතින් එහෙම තමයි නේ. ඉතින් වැඩ කරන්න වෙනවා, ඉගෙන ගන්න වෙනවා. ඉතින් කැම්පස් එහෙම ගියාම ඕ වැඩේ තමයි වෙන්නේ. ඒක වැඩක් කරලා ඉවර වෙන්න කලින් තමයි වැඩ ටිකක් දෙනවානේ. කොහොම හරි කමක් නැහැ, ඉතින් ගොඩ යන්න. ඉතින් වාඩත් ලස්සන සෙන්දක් දෙන්න, වාගේ ස්ට්‍රෙස් ටික අඩු වෙලා යන්න. මාව අහගෙන ඉන්න අවසහයදී වෙනකම් මගේ පුංචි කිරිල්ලියෝ ආයෂ් මුදු සරණේ මගේ පිස්සිටෝ කියලා තියෙනවා ලෙංගත කොම්මට. මේ විදිහට මැසේජ් කරන්නේ මගේ මැනික කියලා තියෙන තින් සින්දුව කියලා තියෙනවා. තමරා කුමාරියාව හරිම ආදරෙන් එකතු කරගන්න. ඒ හරි ලස්සන ආදරණීය විදිහට මැසේජස් දාන කෙනෙක් අපිත් එක්ක දිගටම ඉන්න කෙනෙක්. මට මතක ඉස්සර ඉඳලා මෙයා හරි ලස්සන මැසේජස් එවන හැමෝටම හරිම ආදරේ කෙරේ. ඉතින් අපි ඒ ආදරයට වටිනාකමක් දෙනවා කියලා කිව්වනේ. දැන් ඔයා බලාගෙන ඇති හෙට ගෝල්ඩන් වොයිස් පටන් ගන්නවා කිව්වට දැන් කවුද ඇත්තටම මේ තරගට එන්නේ කියලා වට හිතෙන්න පුළුවන් නේ. නව්‍ය රේඩියෝ රියැලිටිය ඒ වගේම ලක්ෂණ ගෝල්ඩන් වොයිස් හෙට ගෝල්ඩන් වොයිස් පටන් ගන්නවා. ගෝල්ඩන් වොයිස් කිරුළ වෙනුවෙන් හෙට සටන් වදින්නේ කවුද කියලා දන්නවද? තරඟ කරනවා කරට කර තරගයක් තමයි හෙට තියෙන්නේ. හෙට දැන් 12 දෙනෙක් ඉන්නවනේ, 12 දෙනාගෙන් තෝරගන්නවා අපි කීප දෙනෙක්.

ඒගෙනන වාට කියාවනේ සිකුරාද දවස. සිකුරාද වෙනකම් ඉන්නවෙනවා ඒ හෙටදිනේ තරඟ කරන තරඟකරුවන්ගේ කවුද තේරුණේ කියලා දැනගන්න. දැන් ඉඳුවර දිනෙත් ඉන්නවා නික වැරටියනේ වගේම කවින්දි මනෝහාරි බෙලියත්තෙන් තරඟවතිනවා. ඒ වගේම අචින්ත ෆෙනාඩෝ නොගේ කුඩ පෑසර නිගමගේ ගාල්ලෙන් ඒ වගේම තමයි ගීත්‍රත්වත් ඉන්නවා. ඒ වගේම මෙලනි ඉන්දිකා ඉන්නවා බොරැල්ලේ නෙත්මි කව්‍යක් හැගල්ලෙන් ඉන්නවා මදුෂි කුමාරි කොස්කොම තුසිත නානායකාර පොල්ගසෝවිත එරන්දිකා ශාම කීර්ති කලවානෙන් ඉන්නවා නිරෝෂ් දීපාල් ධනය මුල්ල. ඒ වගේම ගෝල්ඩන් වොයිස් වේදිකාවට හෙට ඔන්න තරඟ වදින තරඟකරුවන් කීප දෙනවා. ඉන් දොළොස් දෙනෙක් ඉන්න ලේසි වාසින හැමෝම හරිම දක්ෂයි. ඒක අපි ඇස් දෙකෙන්ම දැක්කා. ඉතින් ඒ හඬට වටිනාකමක් දෙන්න හෙට ලෑස්ති වෙලා ඉන්න. ඉතින් හෙට දවල් එක වෙනකොට රේඩියෝ කේස් සද්ද වැඩි කරගෙන කන තියාගෙන ඉන්න මේ අයකින් කවුරු තේරෙයිද? එමුණත ලස්සනටම සින්දු කියන්න පුළුවන් කාටද? මේ හැමදේම ආට දැනගන්න පුළුවන් හෙට දවල් එක වෙනකොට. චාමිත් ඉන්නවා. චාමි යන්නේ කොහෙවත්. එයත් එක්ක තමයි ඉතින් මේ වැඩේ කරගෙන යන්න තියෙන්නේ ගලක්කන ගෝල්ඩන් වොයිස් තරංගෙ. ඉතින් මේ ගැන දැනගන්න අපි තව ටිකක් කතා කරමු. ඉතින් හවස 5යි විනාඩි 17යි වෙලාව. අපි රයිඩින් ලස්සන සින්දුවක් තේනේ සින්දුව අහලා ඉක්මනට මේ පැත්තට එමු.

0: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
4: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද, ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077777374.
5: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
6: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
7: ඉල්දාල මෙහින් දාල යන අතරින් නවතින්න ඉවිනි ට්‍රයිල.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
1: හැම වංගුවකම අලුත් කතාවක් අලුත් කතාවක්
4: අලුත් කලාවක්
1: සතියේ දිනවල උදේ 10ට ළඟදීම
2: 18

දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය

ලක්කන සතියන් දෙකේ ඉන්නකොට ඔයාලට කැමති සින්දු ටිකක් දැහුනේ කියන්න බලන්න. අනුෂා දාලා තිනවා ලස්සන සින්දු ටිකක් කියනවා මං කැමතිම කියලා. ඉතින් බොහොම ස්තුතියි ඔබලා හගෙන ඉන්නවට. ඉතින් ලස්සන මැසේජස් එවනු රවට ගොඩාක් ස්තුතියි. දිනවාගේ වටින වෙලාව වෙන් කරගෙන මේ පැත්තට පුංචිම හරි වටිනාකමක් දෙන්නවා මහන්සි වෙනවද. ඉතින් ඒ වටිනාකමට වටිනාකමක් දෙන්න මාත් ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මැසේජස් ටික බලන්න යන තමයි මේ හදන්නේ. ඊට කලින් ඔයාලට මම ෆෝන් නම්බර් එක මතක් කරනවා. 0703935937 0703935937 මේකේ ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. ආ කැමති කෙනෙක් එකතු කරගන්න ගමන් ඉතින් මැසේජ් කරන්න කතා කරන්න මේ ඕන දෙයක් පුළුවන් හවස 6:30 වෙනකම්. දැන් අපිට සමහරක් වෙලාවට ජීවිතේ අපි හිතනවනේ අපිට මේ දේම හම්බ වෙයි, අපි කොච්චර වැරද්දක් කරේ නැති වුණත් සමහරක් වෙලාවට ඔයාගේ පිටම වැරද්දක් පැටවෙනවා නේද? ඒක සමහරක් වෙලාවට අපි හිතන්නේ නැති වෙලාවල් වලදී තමයි ඒ දේවල් වෙනව. එතකොට අපිට පුදුම තරම් හිතර දැනවනේ. එතකොට පඩක් විලා පැත්තක වෙලා සයිලන්ට් වෙලා ඉන්නව නේද? දන්නවද මිනිස්සු ඔයාට කොහොම සැලකුවත් ඔයාගේ තියෙන හොඳ ගතිගුණ ටික, ඔයාගේ උණුවන හදවත, මේ කිසිම දෙයක් කොයිම වෙලාවකවත් නතර කරගන්න එපා, නැති කරගන්න එපා. ඉතින් කවුරු ඔයාට පිටරිද්දුවත්, ඔයාව බෙන්දුවට මැදලා දැම්මත් ඒ කිසිම කෙනෙක්ට ඔයා ළඟ තියෙන වටිනම දේවල් නැති කරන්න ඉඩ තියන්න එපා. ඒක තමයි සනූ කියන්නේනේ. ඒත් සනූ තමයි මට ඒ වගේ ලස්සන පණිවිඩයක් කිව්වේ, ලස්සන නිසලසක් කිව්වේ. ඉතින් ඒ කියන දේවල් ඇත්ත. මිනිස්සු ඔයාට කොහොම කරත් ඔයා එයාගොල්ලන්ගේ තත්ත්වයට වැටෙන්න එපා කියලා කියනවනේ. වඩා හිතන්න ඕනේ දෙයක් නේද? ඔයා ඒක හිතන්නේ හරිද? මම යන්නේ චැට් එක පැත්තට මේ වෙලාව මේ කවුද මම අහගෙන ඉන්නේ කියලා බලන්න. සුබ සන්ධ්‍යාවක් කියලා කියනවා. අකටිය කුමරේ නිල්මිනි කුමාරි තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. මහත්තයා ඉන්නවා ජයලත්, දුව ඉන්නවා පියුමි සෙව්වන්දි, පුතාලා ඉන්නවා කාංචන, අසංක 9817 නම්බරේ චුට්ටක් ඉවසලා ඉන්න. නැත්නම් මට මේ මැසේජස් ටික බලාගන්න බැරි වෙනව කතා කරන්න. ඒ වගේම චුටි දංගා ඉන්නවා අකේ නා ආදී වූ, ඔයාවත් එකතු කරගන්න චුටි දංගිය. එහෙමම එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් ගහමු. පල්ලවැත්ත පැත්තට යන තමයි හදන්නේ සජාන් මල්ලේ ඉන්නවා කියලා තන මේ වෙලාවේ මැසේජස් ගොඩාක් දාලා තියෙනවා. ඉතින් මැසේජ් එක කියවන්න නැති වෙයි කියලා හිතලා වෙන්න ඇති. නෑ මං එහෙම මිස් කරන්නේ නෑ. හරි සජින්, හෙලෝ ගුඩ් ඊවනින් කියලා තියෙනවා. කොහොමද බහරේන් වලට මොකද වෙන්නේ? අදත් වැඩදෝනා. කොහොමද වැඩසටහන සුපිරියා වහගෙන ඉන්නවා කියලා තිනවා. හගෙන ඉන්නකම මං වැඩ ඔන්නයත් අද වැඩ මම වගේම අපිට එකතු කරගන්න කියලා දෙන ලස්සන සින්දුවක් අහන්න. ඒ වගේම චන්දන කියහන්නට තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ජපන් වලින් දේශ කියහන්නට ඉන්නවා, තංගල්ගෙන් චන්ස කියහන්නට. ඒ වගේම ජෝන් පුතා ඉන්නවා මාව අහගෙන. ආදරණීය බෙරින්ද ශාම, මේ හැමෝම එකතු කරගන්න ඕනේ ආදරේ ලකන්න කියලා තියෙනවා. ඉතින් මාත් ආදරේ කාටද දන්නවද? අද නිවාඩුවක් නැතුව වැඩ කරන අපි වගේ ජනතාවට. ඉතින් ගොඩක් ආදරේ. ඒ හැමෝම වෙනුවෙන් මම දැන් හදන්නේ ලස්සන සින්දුව කෙඩ්ර චායිකුඩි මහත්මයාගේ මාලතී වසන්තේ සින්දුව. අපි අහලෙමු නේද?

0: සවස 5 විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි.
2: Youth එකේ නෝයාගේ future එකට plus point එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

0: අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය කඩමින් ඇරඹීමට ජනපති කෙඬ උපදෙස්. එල්නිනෝ උරුසුමෙන් 84,000කට වැඩි පිරිසක් පීඩාවට. පිළික රෝගීන්ගේ ඖෂධ ගැටලුව කළමනාකරණය කෙරේ. රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්.
1: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00ට බලාපොරොත්තු වන්න.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

දවස 6 විනාඩි 3යි අපේ අන්තිම පැය තමයි මේ විදිහට පටන් ගන්න නේද? ඉතින් ලක්කඳ අහගෙන ඉන්න ගම ඒ මොකක්ද ඒ උනේ? පොඩි තාක්ෂණික දෝෂයක් ආවා කුරුකුරු ගල්. කුරුකුරු ගෑවත් අපි ඉස්සරහට යනවා. අනිත් ඉතින් කාටුන් එහෙමත් තියෙනවා නේද? ඉතින් ඉස්සර කාලෙ ඉතින් නිවාඩු කාලෙ ඉතින් හවසට ටීවී එක ඉස්සරහම ඉන්නවනේ. හැබැයි අපි හිතන්නේ නැති විදිහට අපේ ජීවිතය වෙනස් වෙලා ජීවිතේ අපි පොඩක් වයසට ගිහිල්ලා කියලා හිතනවා ඇත්තටම. දැන් මේ කාටුන් අපිට ටීවී වලින් දකින්න කොටනේ. අපිට ටීවී එකක් ඉස්සරහට වෙලා පොඩක් නිදහසේ හිතේ නිදහසේ කාටුන් එකක් බලන්න පොඩක් අර නිදහසේ ඉන්න කියන කාලේ ඇත්තටම අඩු වෙලා දෙන. අපිටත් එහෙම තමයි මටත් එහෙම තමයි. ඊට පස්සේ හරි ආසාවක් තිබ්බා කැම්පස් ගිහලා ඉවර වෙලා රස්සාවක් කරන්න. ඊට පස්සේ උන රස්සාව කුට් කරන. දැන් ඉතින් ඔක්කොම හොඳයි. අර උණක් තිබ්බනේ මීඩියා රස්සාවක් කරන්න ආසාවෙන් හිටියම ඉස්සර හරි අපි කැම ගොඩක් අය කැමති නේද රේඩියෝ එකක වැඩක් වැඩ ටික වෙන්නේ කොහොමද කියලා දැනගන්න. අන්න ඒ වගේ ආසාවෙන් හිටපු කෙනෙක් තමයි මම කියලා කියන්නේ. ඉතින් මට මේ වු මැසේජ් එකක් එක්ක මටත් හිතෙන චුට්ටක් කියගෙන මතක් වුණා මගේ අතීතය ගැන. ශානි නේද මැසේජ් එක දාලා දෙන යාට තරියාසයිලෝ රේඩියෝ එකකට එන්න. ඉතින් අනිවාර්යෙන් ආට අවස්ථාවක් හම්බ වෙයි. දක්ෂතාවය දිනකොට කවදාවත් ඔයාව මග හැරෙන්නේ නැහැ. ඉතින් උත්සාහය ඒ විදිහටම තියාගන්නෝ. ඉතින් දවසක ඔයා හිතන්නේ නැති තැනකින් ආගේ ජීවිතේ රේඩියෝ ඒ මාධ්‍ය ජීවිතේ ආඩ පටන් ගන්න පුළුවන් වෙයි. ගමන් අපි අපුත දැරණිය ගලක හත්තට දැරණිය ගලින් මවහගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා ෂේන් එක්කම ෂේන් මහත්තයා ඉන්නවා. ලහිරු නේද? ෂේන් මහත්තයා ලහිරු වෙන්න ඕනි. නංගි ඉන්නවා, සිතු මල්ලි ඉන්නවා, සිතු මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අම්මා දිල්හාන් දිලා නීතාතා ඉන්නවා. සුරසේන එකතු කරගන්න කියලා ලස්සන සින්දුවක් අහන්න. එවාගේම කවුද ඉන්නේ මේ ජය මාමා ඉන්නවා. අදත් වැඩද ජය මාමේ? කමක් නෑ, අපිත් වැඩනේ නේද? සුබ සන්ධ්‍යාවක් කියලා තියෙනවා. සුබ සන්ධ්‍යාවක් වෙනවා ජය මාමා. ලොකු බස් ඉන්නවා, උපුල් පොඩි බස් වරුණා, චම්පා මිස් ඉන්නවා, දිස්ම මිස් ඉන්නවා, වගේම ජගත් මාමා ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන. ඉතින් හැමෝම එකතු කරගෙන දැරණියගල පැත්තට යන තමයි හදාන්නේ. දැරණියගල ඉඳලා කඩේක වෙලාවේ සද්දට අපි වහගෙන ඉන්නවා. එකතු කර ගන්නවා ලකනහන හැමෝමත් කියලා තමයි තියෙන්නේ. හයි යෂ් කියලා දෙනවා අක්කේ මට සින්දුවක් දෙන්නකෝ කියලා තිනුවා. සින්දුවක් මොකද්ද? පවුල හැමෝමයි යාළුවෝ ටික එකතු කර ගන්න කියලා තමයි තියෙන්නේ. අනෝ දැරණියගලින් තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. හයි අක්කේ කොහොමද? මම ගොඩාක් හොඳින් ඉන්නාට කොහොමද? මට දෙන්න බැරිද ආලින් වෙලා ගන්න කොලම් කලා සින්දුව? ඇයි ඉතින් බෑ කියන්නේ? බැරි නෑ බොලුවම. හැබැයි මන් දැලස්ති කරන්නේ මේ කීර්ති පැස්කල් මහත්මයාගේ ලස්සන සින්දුව, කවිකාරියේ සින්දුව. අපි ඉතින් ඒ සින්දුව අහලා යමු නේද? ඒ සින්දුව අහලා බිල්ලා ඔයාට මේ සින්දුව මම දෙන්නම්.

0: Kanda Radio ITN.
1: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
2: ටේක් කෙයාර් සුරකින් මගතොට.
3: ඇසේ සුදැවිල්ලද දියවැඩිය

0: හැන්දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ප්‍රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මමනන්ද මානම රිලැක්ස්
4: ලොවක් සනසන ඔහු

ಹಾಟ ಜ್ಯೋತಿ ಇರಿತ ರಾತ್ರಿ ಹತ್ತಟ ಹಿಮಾಲಿಕ್ ಜ್ಯೋತಿ ರಾತ್ರಿಯ

0: Radio ITN.
1: යුත්තකෙයි නොයාගේ ෆියච එකට ප්ලස් පයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින්. අදම අමතන්න 011 6679 579.
4: ಕೃಷಿ ಕ್ಷೇತ್ರಕ್ಕೆ ನವಪನಕ್ ಲಭಾತೆಬಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಅರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬಟ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನಡತೆ ಒಬೆ ಪಸು ಮೀಟರ್ ಸಹನೆಯಕ್ ಮಸಕಟ ರೂಪಾಯಿ 25000 ದಕ್ವ ಮಿಲತಿಗೆ ನಿಮ್ಮ ಸಂದಹ ನಯ ಸಹನೆಯಕ್ ಹಂದುನಾದುನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲಿಯೈ.

0: WITN රටට වග කියන රේඩියෝව
1: සවස 6යි විනාඩි 22යි. ලස්සන සින්දුවක් තියෙනවා අහන්න දිලමම යන්න හදන්නේ. කමක් නැද්ද? ඉතින් පරිස්සමට සතරෙන් ඉන්න මං අදට ගිහිල්ලා එන්නම්. මම යෂ්.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus. Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුවා.
2: ප්‍රවෘත්ති සිරස්තල.
3: අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් අරබන්නේ ජනපති කෙන්ඩ උපදෙස්. එල්නිඩෝ උරුසුමෙන් 84,000කට වැඩි පිරිසක් පීඩාවට. සහන සලසන්න රජයෙන් කඩිනම් පියවර. ආරෝග්‍ය සුවතා බද්දස්ථාන 16 ව්‍යාපෘතිය අරිත්තා කළුතරින් ඇරඹෙයි. පිළිකා රෝගීන්ගේ ඖෂධ ගැටලුව කලබලාකරණය කළා ඩියෝ ජයබති හංසක විජේමුණි කියයි. ප්‍රජා ශක්තියෙන් රුපියල් බිලියන 97ක සංවර්ධන ව්‍යාපෘති. රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලක්කලින ආරච්චි. අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර ඉසනාක මහතා ලිධාරයට උපදෙස් ලබා දුන්නා. අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ ජනාධිපති අනුර කුමාර ඉසනාක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්තුණා. ව්‍යාපෘතිය අනවශ්‍ය ලෙස ඇදී යාමට ඉඩ නොදී අදාළ සැලැස්ම ලබන අටවර අනුරාධපුර පූජා භූමි සංවර්ධන කමිටුවට ඉදිරිපත් කර 15 වන විට සවිස්තරාත්මක සැලැස්ම සකස් කර අවසන් කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ. පූජා නගරය තුළ පරිසරයට හානිවන දුම් පිටවන ඩීසල් වාහන සීමා කර විද්‍යුත් බස් රථ යොදා ගැනීමෙන් ක්‍රමවත් වට්‍රෝම් ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කළ යුතුයි. නගර සභාව යටතට බස් රථ ලබාගෙන ක්‍රමානුකූල සේවාවක් සැපයීම පිළිබඳවද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. යතුරුපැදි සහ පාපැදි වෙනුවෙන් වෙනම මන්තිරුවක් සකස් කිරීමටද අවධානය යොමු කෙරුණා. අනුරාධපුර පූජා භූමියේ ඇති පුර විද්‍යාත්මක ස්ථාන නටබුන් ලෙස පමණක් නොසලකා ඒවා අදටත් ජනතාව වන්දනාමාන කරන සජීවී ඓතිහාසික ස්ථාන ලෙස සලකා ජනතාව සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කළා. අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය ඉන්දීය රජයේ දායකත්වය යටතේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත රුපියල් බිලියන 6.5ක් දක්වා වැඩිදුරු කිරීමට කටයුතු කර තිබෙනවා. ඊට අදාළ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා. පූජා භූමියේ දැන්ට පවතින වර්ග කිලෝමීටර 28ක සීමාව වර්ග කිලෝමීටර 38ක් දක්වා පුළුල් කර සංවර්ධනය කිරීම ව්‍යාපෘතියට ඇතුළත්. ඇතුළු නුවර පදිංචි පවුල් 301ක් ලෝලුගස් වැව ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම සහ සාධාරණ වන්දි ක්‍රමවේදයක් පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා. වසන්ත සමරසිංහ, සුසිල් රණසිංහ යන අමාත්‍යවරුන් පිරිසක් මෙම සාකච්ඡාවට එක් වුණා. දිවිනිය දිස්ත්‍රික් 7කට බලපෑ ඇති දැඩි වියලිකාලගුණය හමුවේ පුද්ගලයන් 84,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. අම්පාර, බදුල්ල, බඩකලපුව, මොන්රුවකල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික් ඊට අයත්. එම දිස්ත්‍රික්වල පවුල් 26,457කට අයත් පුද්ගලයන් 84,545 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. එන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මොන්රුවකල දිස්ත්‍රික්කයට. එහි පවුල් 11,074කට අයත් පුද්ගලයන් 35,639 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළා. අම්පාර, බඩකලපුව, මොන්රුවකල, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 25කට පානීය ජලය බෙදාහැරීම සිදු කෙරෙනවා. මෙම උණුසුම් කාලගුණයේ හමුවේ නැගෙනහිර පළාතෙත් පොළොන්නරුව, යාපනය, කිල්ලොච්චි, බුලතිව්, වවුනියව සහ මොන්රුවකල දිස්ත්‍රික්වලත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුවට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනවා. අගෝස්තු 28 සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට ඍජුව සූර්යා පවතිනවා. වේලි කාලකුණේ හම්වේ කුඩා වැව්සියල්ලන් පාහේ සිඳී ගොස් ඇති අතර ජලාශ රසකද ජල මට්ටම් පහව ගොස් තිබෙනවා. දිට්ව සිලිකුණාටුවෙන් විනාශයට පත් වූ කෑගල දිස්ත්‍රික්කයේ නිවාස මාර්ග ඇතුළු පහසුකම් යළි ස්ථාපිත කිරීම සඳහා රජය රුපියල් බිලියන 500ක් වෙන් කර තිබෙනවා. වැඩිම ආපදාවක් සිදු වූ අරණායක ප්‍රදේශයේ පමණක් නිවාස 750ක් අලුතින් ඉදිකරන බව කෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. දිට්වවෙන් ආපදාවට පත් අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වත්මන් තත්ත්වය පිළිබඳ පැවති බාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේ. පසුගිය 25 වන දින සිට කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සේවකීන් පිරිසක් සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ වැඩ වර්ජනයක් ආරම්භ කළ බව එම සභාගමේ ප්‍රධාන විධායක ධාරී ඩී උදයකුමාර් මහතා පවසනවා. කර්මාන්ත ශාලාවේ කටයුතු කඩාකප්පල් කිරීම සඳහා සුළු පිරිසක් මෙම කුමන්ත්‍රණකාරී ක්‍රියාවල නිරත වන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ප්‍රජා ශක්ති දිල්දුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ රුපියල් මිලියන 997ක් වැය කරමින් සංවර්ධන ව්‍යාපෘති සිදු කෙරෙනවා. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සෞභලකයන් වීම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය හා ප්‍රජා ශක්ති ජාතික මහලේකම් කාර්යාලය එක්වයි වැඩසටහන ක්‍රියාවට නංවා ඇත්තේ. මෙරට සෑම ග්‍රාමලධාරී වසමකම අවම වශයෙන් එක් සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමයි සැලසුම. ඒ සඳහා පසුගිය අයවැයෙන් වෙන් කළ මුදල රුපියල් මිලියන 25,000ක්. මෙවන විට දිවයින පුරා ග්‍රාමීය මට්ටමින් සංවර්ධන ව්‍යාපෘති 15,646ක් පමණ ආරම්භ කර තිබෙනවා. එහි මූල්‍ය වටිනාකම රුපියල් මිලියන 22,425ක්. සමස්ත ව්‍යාපෘති ප්‍රමාණයෙන් ව්‍යාපෘති 8,223ක් ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහාද තවත් ව්‍යාපෘති 7,223ක් යටිතල පහසුකම් සංවර්ධන සඳහාද වෙන් කර තිබෙනවා. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම අමාත්‍ය උපාලි පණිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මුළු ව්‍යාපෘති සංඛ්‍යාව 786ක්. එහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 997.84ක් වනවා. පෙළික රෝගීන්ට ඖෂධ ප්‍රතිකාර ලබා දීමේදී භාවිත කරන ෆිල්ගේස්ට්‍රීම් ඖෂධයේ හිඟතාව පිළිබඳව පසුගිය සති කිහිපයේ මත වූ ප්‍රශ්නකාරී තත්වය මෙවන විට කලබලකරණය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා පවසනවා. ඒ සඳහා පෞද්ගලික අංශයේද සහාය හිම්වැති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
2: පිළිකා රෝගීන්ට ඖෂධීය ප්‍රතිකාර ලබා දීමේදී භාවිතා වෙන ෆිල්ගැස්සින් කියලා බෙහෙතක්. ෆිල්ගැස්සින් කියන බෙහෙත නැතුව කීමොතෙරපිකට ආයත ඖෂධ ලබා දීමේ අසීරුතාවයක් තියෙනවා පිළිකා රෝගීන්ට. ඉතින් පහුගිය සති කිහිපය තුළ ඒ ඖෂධයේ ප්‍රශ්නයක් ඇති වුණා. අපි නියම කාලට ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් ලංකාවට ගෙන්නුවත් ඒ අදාළ සමාගම ගෙන්නපු ඒ ඖෂධ තොගේ පිටත පැකට් එකේ ඖෂධය සම්බන්ධ සියලු තොරතුරු තිබුණත් ඇතුළත තියෙන වයල් එක ඇතුලේ එම තොරතුරු තිබුණේ නැහැ. නිකන් හිස් වයල් එකක් ආවේ. නැවත ඒක ප්‍රතිඅපනයනය කිරීම සඳහා තමයි සූදානම් කරලා තියෙන්නේ. ඒ අතරතුර අපි සමාගම් පහක් විතර ලංකාවට ওই බෙහෙත ගෙන්න ඉන්නෝ. උන් සමගත් කතා කරලා මේ වෙනකොට අපි පෞද්ගලික අංශයේ ඒ බෙහෙත ලබා ගන්න අවස්ථාව සලසලා තිනවා. ඒ වගේම අපි මහරගම් පිළිකා රෝහල් සහ අනිකුත් රෝහල් වලට උපදෙස් දීලා තිනවා පෞද්ගලික අංශයෙන් ඒ බෙහෙත ලෝකල් පර්චේස් කරලා එහෙම නැත්නම් ප්‍රසම්පාදන ක්‍රියාවලිය රෝහල් තුල කරලා ඉවර වෙලා ඒ ඖෂධය මිලදී ගන්න කියලා ප්‍රාදේශීය වශයෙන්. ඒක නිසා ඒ ඖෂධ පිළිබඳ ප්‍රශ්නය දැන් ක්‍රමෙන් පහ වෙමින් යනවා. අපේ ඊළඟ තව ටෙන්ඩර් එකක් තුනේ ඒ ටෙන්ඩර් එකත් ළඟදිම අපිට ඒ ඖෂධ තොග ලැබෙනවා. ඒ අතරතුර පෞද්ගලික අංශයේ ඖෂධ තොග ලැබෙමින් පවතින නිසා අපිට මේ ප්‍රශ්නේ විසඳෙමින් තියෙනවා. නමුත් මේ අතරතුර අපි දැක්ක අද මාධ්‍ය ප්‍රකාශ දාලා තිබුණ අපි ප්‍රතික්ෂේප කරපු එකම ගන්න කොහොම හරි කියලා. එහෙම ගන්න බෑ. එහෙම අරගත්තු ඉතිහාසය ලංකාවේ තුන දැන් ඒ ඉතිහාසය ඉවරයි.
3: දිට්ව සිලිකුණාටුවෙන් විනාශයට පත් වූ කෑගල දිස්ත්‍රික්කයේ නිවාස මාර්ග ඇතුළු පහසුකම් යළි ස්ථාපිත කිරීම සඳහා රජය රුපියල් බිලියන 500ක් වෙන් කර තිබෙනවා. වැඩිම අපදාවක් සිදු වූ අනහක ප්‍රදේශයේ පමණක් නිවාස 750ක් අලුතින් ඉදිකරන බව කෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. දිට්වාවෙන් අපදාවට පත් අනහක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වත්මන් තත්ත්වය පිළිබඳ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා අදහස් පළ කළා.
4: මොහොතේ පසුගිය නොවැම්බර් 27 වෙනිදා ඉඳලා මේ කාර්ය නැවත යථාවත් කරගැනීම වෙනුවෙන් ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජයේ විදියට සුවිශාල තීන්දුව ටිකක් ගත්තා. එයින් මූලිකම කරපු දේ තමයි දිට්ට ආපදා වෙනුවෙන් පමණක් රුපියල් බිලියන 500ක් ඒ කිය රුපියල් කෝටි 50000ක් ක්ෂණිකව වෙන් කරලා දුන් ගන්න අපට පුළුවන්කම ලැබුණා. රටේම ආපදා තත්ත්වය යථාවත් කිරීම වෙනුවෙන් වංචනික දූෂිත අක්‍රමිකතා බැහැර කරපු නිසා තමයි ඒ කිටි කාලය අවුරුදු එකහමාරක් වෙන කිටි කාලයක් තුළ මහ භාණ්ඩාගාරයේ අපට මුදල් ඉතුරුනේ. ඒතර ඒක තමයි ක්ෂණික අපට වෙන් කරන්න පුළුවන්කම ලැබුණේ. ඒ අනුව අපේ දිස්ත්‍රික්කයේ කෑගල දිස්ත්‍රික්කයේ අරණයක ආසනෙ වෙනුවෙනුත් සුවිශාල කාර්යභාරයක් දැන්ට සිද්ධ වෙනවා. අපට දැන් තියෙන ප්‍රධාන අභියෝගයක් එකක් තමයි අරණයක ආසනේ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයට අනුව නැවත පදිංචි කිරීම වෙනුවෙන් අපට සුදුසු ඉඩම් තෝරා ගැනීම සම්බන්ධ ගැටලුවක් අපට තියෙනවා. 28කට පමණ අපි නව නිවාස මිලදී ගැනීම වෙනුවෙන් අපි දායකත්ව දීලා 150ක්, ඒ වගේම අපි ගෙවල් 95කට දැනට ගෙවල් හදා ගැනීම වැඩ කටයුතු යනවා. ඒ වගේම අපිට සුවිශාල මුදලක් අපට වෙන් වෙලා තියෙනවා. මාර්ග ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 322ක් විතර මුදලක් අපට මාර්ග අලුත් වැඩියා සංවර්ධන වෙනුවෙන් අපට වෙන් වෙලා තියෙනවා. ඒවට කෘෂිකර්ම ව්‍යාපෘති විනාශ වූ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 20ක මුදලක්, ඒක විහාරස්ථාන 11ක් පමණ අපට හානි සිද්ධ වුණා, පූර්ණ හානි එක විහාරස්ථානයක් සිද්ධ වුණා. ඒ විහාරස්ථාන සංවර්ධන වෙනුවෙන් ආපහු මිලියන 2.5ක් විතර මුදලක්, ඒ වගේම ප්‍රජා ජල ව්‍යාපෘති සඳහා මිලියන 5කට අධික මුදලක්, ආදී වශයෙන් පොදුවේ ගත්තහම මිලියන 350කට වැඩි මුදල් ප්‍රමාණයක් දැනට ආසනයට වෙන් වෙලා තියෙනවා.
3: අරණායක ප්‍රාදේශීය ලේකම් ශාබලී පිතිස්ස මහත්මියද මෙහිදී අදහස් පළ කළා.
5: මේ වන විට අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ දිට්ඨ ආපදාවට අදාළ පසු කටයුතු ඉතාමත්ම සාර්ථක විදිහට සිදුවෙමින් පවතිනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම බලපෑමක් සිදු වුණේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේට. ඒ අනුව අපේ කොට්ටාෂේ 10,000කට ආසන්න පිරිසක් මේ දිට්ඨ ආපදාවෙන් බලපෑමට ලක් වුණා. මේ වන විට 737 දෙනෙකු පමණ අධි අවදානම් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් එම පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ කටයුතු ඉතාමත්ම සාර්ථකව මේ වන විට සිදුවෙමින් පවතිනවා. ඒ වගේම යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා. 120ක වගේ ප්‍රමාණයක් තමයි රජයේ ඉඩම් ඉල්ලලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා අපි දැන් අක්කර 6 හමාරක ඉඩමක් අත්පත් කරගන්න කටයුතු කරමින් පවතිනවා. ඒක ඇත්තටම දැන් ඒක අවසාන අදියරේ තියෙන්නේ. ඊට අමතරව නිවාසයක් මිලදී ගන්න 150ක මුදලක් දෙනවා. එතකොට ඒ අනුව මේ වන විට 28 දෙනෙකු සඳහා අපි 150 දීලා ඒ කටේ නිවාස මිලදී අරගෙන තියෙනවා අපේ කොට්ටාෂේ. ඊට අමතරව 95ක ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා 150ක මුදලක් දෙනවා. ඒකෙන් 95 දෙනෙකු සඳහා පළවෙනි වාරිකේ අපි මේ වන විට නිදහස් කරලා තියෙනවා.
3: පසුගිය 25 වන දින සිට කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සේවකීන් පිරිසක් සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ වැඩවර්ජනයක් ආරම්භ කළ බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩී උදයකුමාර් මහතා පවසනවා. කර්මාන්ත ශාලාවේ කටයුතු කඩාකප්පල් කිරීම සඳහා සුළු පිරිසක් මෙම කුමන්ත්‍රණකාරී ක්‍රියාවල නිරත වන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
6: මෙම මාස 25 වන දින ශ්‍රී ලංකා සීනි සමාගමේ සෙවනගල ඒකක විසින් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සේකයන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කරා. මේ වැඩ වර්ජන හේතුවෙන් එදිනට කර්මාන්ත ශාලාව තුළ උක් නිෂ්පාදනය සඳහා උක් දඬු මෙට්‍රික් ටොන් 600ක පමණ ප්‍රමාණයක් ඉතිරිව තිබෙනවා. ඒ වගේම ගොවි මහතුන්ගේ ගොවි බිම්වල මෙට්‍රික් ටොන් 4000ක පමණ ප්‍රමාණයක් ඉතිරිව තිබෙනවා. මෙම හේතුව නිසා කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු අඩපණ වුණා. 26 සහ 27 නිවාඩු දෙදිනක් නිසා අපි කර්මාන්ත ශාලාවට නිවාඩු ලබා දුන්නා. ඉන්පසුව 28 වෙනි දින නැවත සේවය ආරම්භ කළත් සේවකයන් සේවයට පැමිණ සේවය නොකර අස්සම් කිරීමක් පමණක් සිදු කරා. මේ තත්ත්වය නිසා අපිට සිදු වුණා අපේ පිරිවැය අවම කිරීම සඳහා කර්මාන්ත ශාලාවේ දේපල ආරක්ෂාව කිරීම සඳහා දින කීපයකට తాවකාලිකව කර්මාන්ත ශාලාව වසා තැබීමට පාලන අධිකාරිය තීරණය කරා. මොවුන්ගේ මූලික ඉල්ලීමක් වුණේ පිරිස් බල තක්සේරුව සිදු කර ඊට සමාන්තරව වැටුප් ලබා දෙන ලෙස. නව පාලන අධිකාරිය විසින් මාස 6ක් තුළ අවුරුදු 15ක් පමණ සිදු නොකර තිබූ පිලිස් බල තක්සේරුව අප විසින් සකසා මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉතා කැපවීමෙන් දවස් දෙකක් ඒකක විසිට කරලා ඊට පසුව මාස කීපයක් තුළ මෙම කාර්යය දැන් නිම කර තිබෙනවා. ඒ අනුව සීලමු සේවකයන්ගේ වැටුප්තල අනුව වැටුප් ගෙවීමට ඉදිරිදි කටයුතු කරන්න අපට හැකියාව තියෙනවා.
3: වැඩිදුරටත් අදහස් දැක්වෝ සෙවනගල සීලි කර්මාන්ත ශාලාවේ ප්‍රධාන විධායක නිලධාරී ඩියුදු කුමාර් මහතා.
6: මේ නිසා කිසිදු සේවකගේ වැටුපක් දැන් ලැබෙන වැටුපක් කිසිදු හේතුවක් නිසා අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. දැනට ගණන් බලා තිබෙන ආකාරයට දැනට ගෙවන වැටුපට අමතරව මෙම පිලිස් බල තක්සේරුව හේතුවෙන් මාසයකට මිලියන 50ක පමණ අමතර වියදමක් අපිට දරීමට සිදු වෙනවා. ඒ කියන්නේ සීලම සේවකයන්ට යම් කිසි වැටුප් පැඩීමක් තිබෙනවා ඉන්පසුව රාජ්‍ය සේවකයන්ට වැඩි කරන වැටුප් මෙම සේවකයන්ටත් හිමි වෙනවා. ඒකම මේගොල්ලොන්ගේ වාර්ෂික වැටුප් වර්ධක ඊට සමාන්තරව ඉහළ යෑමට නියමිතයි. ඒ වගේම අතිකාල දීමනා ප්‍රමාණය ඉහළ යෑමට නියමිතයි. මේ හේතුවෙන් සේවකයන්ට ඉදිරියේදී වැටුප් වැඩිවීමක් සිදුවීමට නියමිතයි. නමුත් මෙම යම් කිසි සුළු පිරිසකගේ බලපෑමක් මත බහුතරයක් අකමැතුණත් මෙම සේක වර්ධනය නිසා තල්මන්ත ශාලාවේ ක්‍රියාවලියට බාධා සිදු වී තිබෙනවා. මොවුන් විසින් නිෂ්පාදනය කරන සීනි බෙදා හැරීමට පවා බාධා කර තිබුණා මේ සතිය තුළ. අපි මේ තත්ත්වය තේරුම් අරන් දැනට කම්කරු දෙපාර්තමේන්තුවත් සමග සාකච්ඡා කර හෙට දින සේකයන් සමග සාකච්ඡා කර මෙම තත්ත්වය සම්මතයට පත් කර ගොවි මහතුන්ගේ ගොවි බිම්වල තියෙන උප ප්‍රමාණය ලබාගෙන කර්මාන්ත ශාලාව හැකියක්මලින් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දැනටත් කටයුතු කරනවා නෙලා තිබෙන උක්දන් ප්‍රමාණය පැල්වත්ත එකකයට රැගෙන ගොස් එ නිෂ්පාදනය කර උගොවි මහතුන්ගේ දැනට තිබෙන උක්දන් ප්‍රමාණය මියට ගැනීමට බහුතර සේවක පිරිසක් ඒක දැනුවත්. නමුත් දහ දෙනෙකුට අඩු පිරිසක් මේකට සම්බන්ධ වී මේ කඩාකප්පල්කාරී ක්‍රියාවලියට සම්බන්ධ වී කටයුතු කරන බවට අපි දැන් ඒ සම්බන්ධයෙන් සුවා බැලීමක් සිදු කරගෙන යනවා. අපි අවිධිමත් අනීතික ක්‍රියා කර්මාන්ත ශාලාව තුල සිදුවීමට අපි තියන්නේ ඒ සම්බන්ධව අපි පරීක්ෂා කර ඒට සම්බන්ධ අය සිටිනම් අපි අනිවාර්යයෙන්ම නීත්‍යානුකූලව කටයුතු කරනවා.
3: මද්‍රව්‍ය උදුරු මෙරට විතුරන් කිරීමට ගත හැකි සීලු ක්‍රියාමාර්ග වත්මන් රජය ගනිමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
7: සංවිධානාත්මක අපරාධ මද්‍රව්‍ය ජාවරම සම්බන්ධව අපි ඇත්තම බලයට එන්න කලින් ඉඳලා අපි ඒ සම්බන්ධ විශාල ලෙස සාකච්ඡා කරපු කරුණක්. ඒ නිසා ප්‍රතිපත්ති වශයෙන් අපි තීන්දුව తీරන අරන් තියෙනවා මද්‍රව්‍ය සංවිධානාත්මක අපරාධ දූෂණ වංචා සම්බන්ධයෙන් විශාල සැලැස්මක් අපි දියත් කරලා තියෙන. ඒ අනුව තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. විදේශ රටවල සැඟවිලා සිටින සංවිධානාත්මක අපරාධ කරුවන් මහජන ආරක්ෂක මාත්‍යංශ විමර්ශන කණ්ඩායම් මූලික වෙලා ඔවුන් මෙරටට ගෙනල්ලා තිනවා. තවත් ගේනවා ඔවුන් අධිකරණයේ ඉදිරියට ඉදිරිපත් කරලා තිනවා. එතකොට ඔය අනුව ඔවුන් දෙන සාක්ෂි තොරතුරු අනුව යම් කිසි කෙනෙක් නිලධාරීන් ඒවට සම්බන්ධ වෙලා තිනවා නම් ඔවුන්ගෙනුත් ඒ නීති හමුවට ගෙනල්ලා කටයුතු සිද්ධ කිරීම තමයි රජයක් හැටියට අපේ වගකීම. මද්ද්‍රව්‍ය කියන්නේ මේ ජාලයක්නේ. එතකොට ඒකට තරාතිරමක් නැහැ ඔවුන්ට. පාසලද එහෙම නැත්නම් ආගමික ස්ථානද වෙන රජයේ ආයතනද කියලා නෑ. ඒ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් අපි අරගෙන තිනවා. 2025 ඔක්තෝබර් 31 වෙනිදා අපි වැඩසටහනක් මුළු දිවයිනේම දියත් කරා රට මේකට ජාතික මෙහෙයුම ඉවත් වෙනු කියලා. ඒ අනුව පාසල් හැම පැත්තක්ම ඒකට සම්බන්ධයි. ඒ අනුව තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් අපි කොහොම හරි අනිවාර්යෙන් මේ මද්ද්‍රව්‍ය ජාවාරම් අපරාධ සියල්ලක්ම අපි ඉදිරියේදී අනිවාර්යෙන් මේ රටෙන් තුරන් කිරීම තමයි අපේ බලාපොරොත්තු.
3: බොනුව නිරෝග පාලනය හා වැළැක්වීමේ සත්කාරයට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ නව හැරවුමක් සැටුවහන් කරන ආරෝග්‍ය අසුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය ලබන පළමුවරදා ආරම්භ කරනවා. එහි පළමු ව්‍යාපෘතිය ලෙස කළුතර දකුණ සුවතා මධ්‍යස්ථාන ඉදිකිරීම ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙරට වත්මන් රෝහල් පද්ධතිය තුළ රෝගියෙකු වෛද්‍යවරයෙකු හමුවට යන අවස්ථාවල පවතින තදබදය සහ පොලිම් හේතුවෙන් රෝගියාගේ තත්ත්වය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර උපදෙස් ලබා දීමට වෛද්‍යවරුන්ට ඇති කාලය සීමිත වී තිබෙනවා. ජනතාවටද සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ප්‍රමාණවත් කාලයක් ගෙන සාකච්ඡා කිරීමට හෝ වැළැක්වීමේ සෞඛ්‍ය ක්‍රමවේද පිළිබඳ දැනුවත් වීමට අවස්ථාව නොලැබීමද ගැටලු සහගත තත්වයක්. මෙම තත්වය සැලකිලිට ගනිමින් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් ආවරණය වන පරිදි ප්‍රජා මට්ටමින් සෞඛ්‍ය උපදෙස් පරීක්ෂණ මගපෙන්වීම් ලබා දීමේ අරමුණෙන් ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන සංකල්පය හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක නව වැඩපිළිවෙල ලබන පළමුවරදා සිට ක්‍රියාත්මකයි. මෙම මධ්‍යස්ථාන සාම්ප්‍රදායික බෙහෙත්ශාලාවකට හෝ බාහිර රෝගී අංශයකට සීමා වී නැහැ. රෝගාතුර වූ පසු ප්‍රතිකාර කිරීමට වඩා රෝග ඇතිවීම කල්තියා වළක්වා ගැනීම සහ සමස්ත ශාරීරික සුවතා ප්‍රවර්ධනය කිරීම මෙහි මූලික අරමුණයි. සෑම මධ්‍යස්ථානයකටම වෛද්‍යවරයෙකු ප්‍රජා හෙදකාර්ය මණ්ඩලයක් සහ සම්බන්ධික නිලධාරීන් අනුයුක්ත කරනවා. විවගව සඳහා ලබා දෙන පෝර සහනාධාරය ඉදිරියේදී අතිරේක භෝග සඳහා ලබා දීමටත් පීවර කඩා බව අබාධ කෙඩිලාල් කන්ත මහතා පවසනවා. කෘෂිකර්ම වෙළඳ සහ මුදල් අමාත්‍යාංශයත් කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ව විශේෂ ආයතනික යන්ත්‍රණයක් සක්‍රිය කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඒ මාතලේ පැවති ගොවි හමුවකදී
8: අපි අක්කරයකින් 120 පන්නන වැඩසටහනක් යන්න ඕන. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩසටහන පටන් අරගෙන තියෙනවා. යාය 500ක් පෞගිය යලකන්න ආරම්භ කළා. ඒ කියන්නේ තෝරාගත්තා 500ක්, ඒකක 500ක්. ඒ ඒකක 500 තුල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැකේජ් එකක් තියෙනවා. ඒ මුළු පැකේජ් එකම ඒ යාය ක්‍රියාත්මක විය යුතුයි. එහෙනම් දැන් අපි ගොවි මහතුරු උනන්දු වෙන්න ඕන තමන්ගේ වගා කරන ප්‍රදේශය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යාය වැඩසටහනට සම්බන්ධ කරගෙන ඇතුල් වෙන්න ඕන ඒකට. ඒගොල්ලොත් එක තමයි අපි මේ වැඩසටහන යන්නේ. දැන් අපි ගත්තොත් මහවැලි සී කලාපේ වගේ පැත්තක්. විශේෂයෙන් මහවැලි කලාපයි මහා වාරි මාර්ග කියලා අපි කියන අනිත්තේ වගේ 120 පනිනවා. 150 60 70 අපි තුල අදහසක් නැහැ. වීවගා කරන භූමිය තව බින් අඟලක්වත් වැඩි කරන්න. පහර දෙන නිවුස් වී අලුතෙන් එක බින් අඟලක්වත් වගා කරන්න බලාපොරොත්තුවක් නැහැ. අර ඉස්සර තිබ්බේ පුරන් කුමුරු අස්වද්දමු අරේ මේකේ කිය. අපි ළඟ ඒවා නැහැ. අපේ වැඩ සටහන දින්නේ වගා කරන භූමියේ උපරිම අස්වැන්න ගන්න එක. ඒකට තමයි ආය වැඩ සටහන කියන්නේ කියන්නේ. එහෙනම් අනිත් ඉඩම් වල මොකද කරන්නේ? අතිරේක භෝග. දැන් අපි බලයට එනකොට පෝර සහනාධාරය දුන්නේ වී වලට විතරනේ. දෙමින් තිබ්බේ හෙක්ටාරයකට කීයද? 15,000යි. දැන් අපි කතා කරගෙන යන මින් තියෙනවා ඊළඟ අයවැයේදී. දැන් මේ දවස්වල බජට් එක ගැන සාකච්ඡා යන කාලේ වීවගාවට දෙන පෝර සහනාධාරයම අතිරේක භෝග වලටත් දෙන්න.
3: 22 ආඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන විපක්ෂයේ පිරිසට ඒ සඳහා පැහැදිලිව ප්‍රකාශ කළ හැකි හේතුවක් නොමැති බව සිවිල් බුද්ධි පෙරමුණේ සභාපති සංජය මහවත්ත මහතා පවසනවා. කොළඹ පැවති බාධ්‍ය හමුවකදී ඒ මාතා මෙම අදහස් පළ කළා.
9: 22 පක්ෂවත් මේ වෙලාවේ පිටිෂන් ගොනු වෙනවා, අධිකරණයට විපක්ෂවත් ගොනු වෙනවා. මම අහන්නේ මේ 22 ක්‍රියාත්මක වෙන්නේ කාගේ අවශ්‍යතාවයටද? මේ රටේ සමස්ත මහජනතාවගේ අවශ්‍යතාවයට. දෙයියනේ මේ තියෙන නඩු ටික විසඳ ගන්න බැයි නම් අපි කරන්න ඕනේ මේකට විනිසුරුවරුන් එකතු කරන එක. මේ වෙලාව වෙන විටත් මේ අධ දෙක ඇඟිලි එකතු කරපු ප්‍රමාණයට තමයි විනිසුරුවරුන් ඉන්නේ. ඔවුන් ගෙනුත් 4 මේ අවස්ථාවේ වැඩ නැහැ. ඉතින් මේ විනිසුරුවරුන් රැකගත යුතුයි මේ නඩු ප්‍රමාණය විසඳන්න. හරි කියන්නකෝ බලන්න. අපි 22 විරුද්ධයි. මම අහනවා මේ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් ඔබ විරුද්ධ නම් නියම හේතුව කියන්නකෝ. විරුද්ධ වෙන්න හේතුවක් කියාගන්න බෑ මේගොල්ලන්ට. මම අභියෝග කරනවා මේ විපක්ෂයේ ඉන්න හෝ මේකට විරුද්ධයි කියන කෙනෙක්ට එන්න විවාදයකට ඇවිල්ලා කියන්න අපි මෙන්න මේ කාරණාව නිසා තමයි විරුද්ධයි කියලා.
3: IT ඉන්ටලිතරු පළ වැඩසටහන මීෂා සමග ගාලුමුදුර පිටියේදී අද ආරම්භ වුණා. යුක්‍රේනයේ කීව් අගනුවර ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට රුසියාව දැවැත්ත ඩ්‍රෝන ප්‍රහාර බාලාවක් කෙල්ල කර තිබෙනවා. එම ප්‍රහාරවලින් පුද්ගලින් 27 ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදිස් මාධ්‍ය සඳහන් කළේ. රුසියාව එල්ල කළ මෙම ඩ්‍රෝන ප්‍රහාරවලින් නිවාස සංකීර්ණ ගොඩනැගිලි 50කට පමණ හානි සිදු ඇති බවයි විදිස් මාධ්‍ය වාර්තා පවසන්නේ. ප්‍රහාරවලින් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. මේකේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව යුක්‍රේන බලධාරීන් පවසනවා. රුසියාව සහ යුක්‍රේන අතරගත වූ දින කිහිපය තුළ ගැටුම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාවද ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි විදෙස් වාර්තා පවසන්නේ.
10: ලක්කඩ ක්‍රීඩා ප්‍රවෘත්ති
3: ஆசியானு குசலானு விச விசகாத்தா கிரிக்கெட் தரக்காவலியே தமன் சகபாகே பலமு தரங்கு கல்லு டவேக்கு ஜோக்கெடிபட்டு ஸ்ரீலங்கா கண்டாயம் சமத்வனா எக்ஸத் அராபி எமிர் ராஜ்ய பராஜயத்தை பத்கரமேன் தரங்கே பிரதமின் பந்துரு பஹரதுன் எக்ஸத் அராபி எமிர் ராஜ் கண்டாயம் பந்து ஒரு தானவை பந்து பாகதே சிலதினா தவி லபாக நிபட் ஹெக்கிவோயே லக்னோ ஹெத்த நவையாக பமனாய் பந்து எவிமேதி மிதாலி அயோத்யா சஹா சேத்தனா விமுக்தி கடலு துணபகின் பிதஹிலுவா லக்னோ அசுவக ஜயகிரஹ இலக்கிய கம்பாகிய ஸ்ரீலங்கா கண்டாயம் பந்துவார ஹத்தாய் பந்து பாகதே எக்கடு லக் பமனக் தவே லக்னோ அசுவா கிரஸ் கரவின் தரகே ஜய ஹிமிகர கத்தா நாயக சமரி அத்தபத்து நொதவி லக்னோ ஹத்திலி சட்டாய் தரகே வேரியா சேதனா விமுக்தி அன்பாதிபுர பூஜா பூமி சங்கவர்தன வியாபத்தியை கண்டமின் அரபாண்டு ஜனபதி கெண்டு உபதேஸ் எல்லினோ உனுசுவின் அசுஹத்தர தாசகிட்ட வெடிப்பிரிசாக் பீடாவட்டு சகன சலசாண்டு ரஜேன் கடினம் பியவர ஆரோக்கிய அசுவதா மத்தியஸ்தான தாசிய வியாபத்தி அரித்தா கழுத்தரின் அரம்பே பிலிகா ரோகின்கே ஔஷத கெட்டலு கலபலாக்கரணே கலா நியோ ஜாமதி ஹான்சக விஜய் முனிக்கியாய் பிரஜாசக்தியின் ருபியால் மில்லியன் நவசியானு ஹத்துக்கு சங்வர்தன வியாபிருதி ருசியாவின் யுக்ரைனேட்டு தேவந்த ட்ரோன பிரஹார ஏத் சமகின் அப்பகே பிரதான பிரவர்த்தி பிரகாஷமின் நிமாவட்ட பத்வனவா யலிதா மேமு ஹெட்டு பெருவரு நவேட
10: ஸ்வாதீன புவத் எசனின் ஒபே ஜங்கம துரகத்தனேட்ட கென்வா கெனீமட்ட ITN News Alerts சிங்கல சேவாவ சக்ரிய கரகன்
11: மொபைல் நாம் RJ ஹிஸ்தரக் ITN SLS டைப் கர 2299 SMS கரன்ன

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබදවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්

වනදා සිට සඳුදා බදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක් ලක්හඬ Golden Voice දෙන්නේ මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි.

0: ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය ජෝතිරණීය ජෝති ඉරිදා රාත්‍රී හතට හිමාලික
0: ජෝතිරාදාය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේෂා දීතයිඩය වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න.

ජීවිතයේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ.

රාත්‍රී 8යි විනාඩි 8යි වෙලාව. ඉතින් රාත්‍රී 7 වෙනකන් ආදරණීය ජෝතිගේ ආදරය අරන් එනකන් ආදරෙන් බලන් ඉන්නව නේද? ඔන්න ඒ ආදරය අරන් ආවා. කොහොමද ඉතින් ජීවිතේ? හරියටම සතියකට පස්සේ ඉතින් ආදරේ බෙදාගන්න වෙලාවේ අපි ආදරණීය ජෝති වෙනුවෙන් ඔබේ හදවතේ තියෙන ඉඩ කඩවෙන් කරලා තියෙනවා මේ පැය දෙක පුරාවටම කියලා මම හොඳටම දන්නවා. ඉතින් රාත්‍රී 9 වෙනකන් අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් අපේ WhatsApp අංකේ විවෘතය රාත්‍රී 9 වෙනකන් මැසේජ් එකක් තියෙන ආදරණීය ජෝති වෙනුවෙන් ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් තියන්න නේද? හරි. ඉතින් මතක් කරන්නම් 011-2-775-766 2-1-2-775-285 සුපුරුදු දුරකථන අංක දෙකම විවෘතයි. රාත්‍රී 9 වෙනකන් අපි කතා කරමු මේ ආදරේ බෙදාගමු. ඒ වගේම තමයි 0-0-3-93-5-93-7 අදනම් කවියක් ඉද ක්‍රියේටිව් විදල කවියක් වචන ටිකක් ගලපලා එවන්න ආදරණීය ජෝති වෙනුවෙන්. ඔන්න ඒ වගේ මතක් කරන ඕන අද අපිට කතා කරලා ආදරණීය ජෝතිට ආදරය කරන ආදරයම කරන ගීතයේ පද කීපයක් ගායනා කරන අවස්ථාව තියෙනවා ගිය සතිය වගේම. ඉතින් ඒ ආදරේ අපි දැන් අමුතු විදිහට බෙදා ගන්නවා. එහෙම තමයි නේද? එකම විදිහට ආදරේ බෙදාගෙන හරියන්නේ නැහැ නේ. මේ ආදරේ විශේෂ වෙන්නෙම ආදරණීය ජෝතිට ආදරය කරන ඔබ මුළු රටේම ඒ වගේම මුළු ලෝකෙම එකතු වෙලා මේ වෙලාවේ කොහේ හිටියත් මොනවා කරගෙන හිටියත් රාජකාරී කරගෙන හිටියත් ගෙදර හිටියත් ඉතින් වාහනේක යමින් ගමන් වුණත් මේ රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 9 වෙනකන් ඉරිදා රෑ නම් ඉතින් ඒ රෑ ජෝති රෑ තමයි. ජෝති රාත්‍රියම තමයි. මේ ජීවමාන ආදරේ අපි රටක් විදිහට ආදරණීය ජෝතිට ආදරය කරන මිනිසුන් විදිහට එක වෙලාවෙ මේ ආදරේ විදා ගන්නවා. අන්න ඒකයි විශේෂත්වය. ඉතින් මේ ආදරේ විදා ගන්න දිකරමින් ඉන්න මේ ආදරේ මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ

0: NLB හඳ හඳ ඔබත් අදම NLB හඳ හඳ බලා ගන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය.

0: ඉක්වනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක්
1: ලක්හඬ Golden Voice අසන්දිමිත
2: වාට අද මවටින එන්න ඕනේද?
3: නෑ මේ මට හිතුණා ඔයාට කැම ටික කදලා දෙන්න ඕනේ කියලා.
2: ෂා නියමයි. ඒත් වාදනය කන්න පුළා වේද? වාට සාමාන්‍ය වැඩ බෑනේ.
0: ෂාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
4: Now you are trying to be selfish. Don't be that. නැනට හැමදාම ජීවතුන් අතරේ ඉන්න බෑනේ. හැබැයි මුතේ මං කොහේ හිටියත් හැමදාම හැම මොහොතකම මං ඔයගේ බලාගෙන ඉන්නවා පුතේ.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි 8 NLB දනඩ දහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝති
3: රාත්‍රී 7යි විනාඩි 24යි වෙලාව. ඉතින් ඔන්න ආදරණීය ජෝති වෙනුවෙන් ආදරය කරන වෙලාවේ අපි යන්න හදන්නේ කුරුවිට පැත්තට. අයිබුවන්.
4: අයිබුවන්.
3: කොහොමද ජීවිතේ?
4: අයිබුවන්.
3: කොහොමද ජීවිතේ?
4: ජීවිතේ නම් ඉතින් හොඳයි. කරදරයක් නැහැ.
3: කුරුවිටින් සුමන නේද මේ කතා කරන්නේ?
4: ඔව් සුමන.
3: ඉතින් කරදරයක් නැත්නම් ජීවිතේ හොඳයි නම් ඉතින් අපේ ප්‍රාර්ථනාවත් ඒක තමයි. ඉතින් හොඳින් ඉන්න ඕන හැමෝම hina වෙලා නේද?
4: ඔව්.
3: අද මොකද කරන්නේ? අපි ආදරණීය ජෝති ලස්සන ගීතේ කොටසක් ගායනා කරමු නේද?
4: ආ ගායනා කරමු.
3: හරි.
4: ආදෙ මధుර අතීතේ ඔබයි සංගීතේ මගේ හද මන්දිරේ මේ සස්වන්ති මීරේ ආදර මధుර අතීතේ ඔබ

0: දැන් ඔහොම කවුද කිව්වේ? හ්ම්? මහත්තයා. මහත්තයා කිව්ව අනේ ඉතින් මහත්තයා නම් මොකද්ද?
1: මහත්තයාගේ නම එක්මන්.
0: හරි ඉතින් තව කවුද අපි ඊළඟ ගීතේ ආදරෙන් එකතු කරගන්නේ?
1: මම එකතු කරගන්නවා මදාරා සෙව්වන්දි, සමීරා කස්තරනි, දාමිනී ගේනවීර, ප්‍රියංකා, ඒ වගේම ජ්‍යොති සත්‍ය අහන සියලුම දෙනා මම එකතු කරගන්නවා.
0: හරි ඉතින් එහෙනම් ආයෙත් දවසක මේ ආදරේ බෙදාගන්න අපිට කතා කරන්න ඕනා. ජ්‍යොතිමත් රාත්‍රියක් වේවා.
1: ජ්‍යොතිමත් රාත්‍රියක් වේවා.
0: එහෙම තමයි මේ ආදරේ අපි බෙදාගත්තේ නේද? අයිබෝවන්.
2: අයිබෝවන් ඉස්මල් වයස.
0: කොහොමද වුණ ජීවිතේ?
2: හොඳින් ඉන්නේ මම මොරුදින් නයිස් කතාවල ඉන්න දවස්වල පස්සේ මාල් දැන් හොඳටම ජ්‍යොති රාත්‍රිය යනවා. සස්ලා.
0: අද මොකද කරන්නේ අපි ගීතේ කොටසක් ගායනා කරමුද?
2: අමාරුයි
0: නම් අපි කවදා ආදරෙන් එකතු කරගන්න ඊළඟ ගීතේට කමක් නැහැ. අපි ඉතින් වෙන දවසක ගායනා කරමු නේද?
2: හරි මාත්
0: ඒකනයි මන් ටිකක් පුරුදු වෙන්න වෙයි නේද? බලමු බලමු අපි දවසක ගීතේ කොටසක් ගායනා කරන්නම්. දැනට නම් ඉතින් මේ අපහාස කරන්න බෑනේ ආදරණීය ජෝතිර නේද?
2: හරි
0: හරි. ඉතින් තව කවුද අපි ආදරණ එකතු කරගන්නේ?
2: ඔයි මාලි ඉතින් මට අවස්ථාව අබදාම අපි අත්‍යවශ්‍ය ජෝතිෂා අපි ලක්ෂණෙක් පුළුවන් හැම වෙලාවෙම රැලි ඉන්නවයි මා.
0: ඒ දවසක මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන නේද?
2: හරි මයි. එමා පුළුවන් නම් අපේ ඊයෙන් පොඩක් ඉස්සර කරන්නේ.
0: හරි හරි අපි ඒක ඉදිරි සතියක බලමු නේද? හරි ඉතින් අන්න ආදරණීය ජෝති වෙනුවෙන් ඉතින් ආදරේ බෙදා ගන්න අපිට කතා කරපු වෙලාවේ අපි අනදන චැට් එක පැත්තට ඉතින් ඒ වගේ තමයි මතක් කරන ඕන අපි යාළුවෝ ගොඩක් ඉන්නවා. මේ වෙලාවේ ආදරණීය ජෝති වාදරින් අහගෙන ඒ අතරේ නම් කීපයක් කියන්න මොනා ඉරෝෂන් ජයරත්න ඒ වගේම උරුබෝකේ සිරි කුමාර අපි වාදරින් අහන් ඉන්නවා. සම්පත් බණ්ඩාර ඒ වගේම කසුන් සමර වේරතුන ආදරෙන් අහන් ඉන්නවා අපි. ඒ වගේම ශ්‍රේයානි රූපසිංහ, රුවන් චමින්ද, මදු, ඔන්න මදු අයවත් අපි ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේ තමයි උපේක්ෂා සුනීතා, ඒ වගේම සුනීතා පත්මිනි, මේ යාළුව අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් අපි ඊළඟ ගීතයට. ඒ වගේම තමයි ඉතින් අපි චැට් එක පැත්තට ඉක්මනටම යන්න ඕන. ඔන්න අපිට මැසේජ් එකක් එවලා තියෙනවා මේ වෙලාවේ විඩකොඩුවේ බෝධිරාජ මාවතෙන්. තැඹිලි කඩේ මහින්ද තමයි මැසේජ් එක එවන්නේ. හැමදාමත් ජෝති රාත්‍රිය හිතවතෙක් මම. මොන වැඩේ තිබුණත් හැම ඉරදම නොවැරදීම අනිවාර්යෙන්ම අහන කෙනෙක්. මා ජෝති කියන්නේම ආගමක්. ඒ නිසාම පිටකොටුවේ බෝධිරාජ මාවතේ පස්සන හරස් වීදියේ එළවලු මාකට් එකේ හැමෝම ජෝතිගේ සින්දුවර ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙනවනේ. අපි එළවලු මාකට් එකේ යාළුවෝ ආදරෙන් එකතු කරගන්නවා මහින්දයි වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. සුබ සන්ධ්‍යාවක් වේවා මාමේ. අපිත් ඔන්න මාමා එනකම් බලාගෙන හිටියේ. ඉතින් මැසේජ් එකවන්නේ හෝකන්දරින් තරුෂි. ඔන තරුෂි දුවේ ඔයාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කියන්නේ. නංගි තේරුණි අප්පච්චි සරත් ඒ වගේම අම්මා රසිකා ඒ වගේම මේ වෙලාව ලක්කන හන හැමෝම ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු. මාමලත් ලක්කන පවුලේ සියලු දෙනාටම බුදු සරණයි කියලා තමයි තරුෂි දුව කියන්නේ. ඉතින් ඔන තරුෂි ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ටිකක් දිග මැසේජ් එකක් තියෙනවා. මැසේජ් එකක් කියලා කිව්වට බලමු. ලක්කන ජෝති රාත්‍රිය උකුවෙල ගල්ලේ ජයන්ත තමයි මැසේජ් එක එවන්නේ. ඉතින් ලක්කන ජෝති රාත්‍රිය ලක්කනේ ගී හඬ අතීත මතක අවදි කරයි. අද දවස සතුටින් පුරවයි. හෙටගෙනත් අලුත් බලාපොරොත්තුවක් තබායයි. ගීතයේ අවසන් වූවත් ඒ හඬේ ප්‍රතිරාව දිගටම ජීවත් වෙයි අසන හැම හදවතක්ම. මේ වෙලාවේ ගිම්හාන් ඒ වගේම ලොකු ගල්ඔය ටෙලිකොම් කඩේ අංකල් ඒ වගේම චූටි මැද්දම අයියා, වැහිගල අයියවත්, චාරිකා, ඒ වගේම රුවන්, සීදේවි, ශ්‍රීනාත්, සුනිල් අයියා, රංජිත්, රංජන්, ඒ වගේම චූටියක්කා, ලක්ෂ්මන්, අලා, සිහාරා, අමිල, මහේෂ්, ප්‍රියන්ත කඩේ ප්‍රියන්ත, ඒ වගේම කඩේට බඩු ගන්න ඇවිල්ලා හැමෝම ආදරෙන් ජ්‍යොති රාත්‍රිය අහන මේ හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් කාලය ගෙවි කියත් ගීතය කිසිදා විරකින්නේ නැත. හදවතට දැනුණු ඒ හඬ පරම්පරාවෙන් පරම්පරාවට අදත් අප සමගම ගමන් කරයි. ජෝතිගේ හඬින් ආදරේ දැනුණු රාත්‍රියෙන් විරහවක කඳුළු මැදින් සිනහාවක් මතු වූ මොහොතක්. ඒ මියුරු හඬට උපහාරයක්, ඒ අමරණීය මතකයට ගෞරවයක්, ගීතයෙන් හදවත් එකතු කරන සුන්දර රාත්‍රියක්. මෙහෙම කියන්නේ උකුවෙලගල්ලොය ජයන්ත එළවලු කඩේ ජයන්ත මුදලාලි අතීත මතක අතරින් හෙමින් ඇවිදින එන ඒ හඬ අදත් අපේ හදවත් තුළ නිහඬවම කීකයයි ඒ හඬ ආදරණීය ජෝතියේ අද ලක් හඬින් ජෝති රාත්‍රියෙන් මේ ආදරේ ආදරණීය ජෝතිගෙන්

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077777374. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලඛන මොනින් ඒසල්
3: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
5: ආදරණීය ජ්‍යොති
6: රාත්‍රී 7:38 වෙලා ආදරණීය ජ්‍යොතිගේ ආදරේ උණුහුමයි අපි එක වෙලාවේ මේ විදිහට විඳින වෙලාවේ ඉතින් සමහර වෙලාවට ඔබේ ප්‍රදේශයට වහිනවා වෙන්න පුළුවන් මේ වෙලාවේ නේද? හැබැයි අපි දන්නවා සමහර ප්‍රදේශවලට නම් ගොඩ කාලෙකින් වැස්සේ නැහැ. ගොවිතැන් පාළු වෙලා පොළොව කාස්ට් එක වෙලා හරිම දුකින් ඉන්න වෙලාවක් වෙන්න පුළුවන් ජීවිතේ. එහෙම තමයි. ජීවිතේ කැපකිරීම කරන්න මොන ජීවිතේ අපි ජය ගන්න නම් අපේ උත්සාහය අරමුණු වලට ළඟා වෙන්න. ඉතින් එහෙම කැපකිරීම කළොත් තමයි අපිට යම් සහනයක් ජීවිතේ ලැබෙන්නේ. කොහොමද ඉතින් සබදාහමරත් අපිට අවනත වෙන්න වෙනවනේ නේද? හරි. ඒ හැමදේමත් එක්ක අපි ආදරණීය ජෝති වෙනුවෙන් ආදරණීය ජෝතිට ආදරය කරන කෙනෙක් එක්ක කතා කරන්න හදනයි. අයිබෝවන්.
7: අයිබෝවන්ද?
6: කොහොමද ඉතින්?
7: අයිබෝවන්.
6: කොහොමද ඉතින් ජීවිතේ?
7: ජීවිතේ හොඳයි. අවුලක් නැහැ.
6: හරි. නම ගම කියමු බලන්න රටටම ඇහෙන්න.
7: මගේ නම හරුපරංගි.
6: ජ්‍යෝති ලස්සන ගීත කොටසක් ගායනා කරමු නේද?
7: අවස්ථාව ලබා
6: දෙන්නේ
7: කරගන්නවා මේ මගේ බිරිඳ වාසනාකාන්ති මිරියාගල්ල පුතා මුවන් චාමර චතුරංග ලේඩි ඉන්දු එකම මිනිපිරි ආමන්දි පියන්තේ තියාරගත්තු ගුවන්ේ
6: දැන් ඔය අඬන්නේ සුදු මෙනකේ කියලා කිව්වේ බිරිඳරද?
7: අඬනකොට කියන්නත් එපේ.
6: ඒකනේ ඒකනේ. හරි ගොමුණති දෙන්න අපි. එහෙම තමයි කාරණාත් විශේෂත්වයක් නැහැ කියලා තමයි ඔන්න උපාලය කියන්නේ. කොහොමුණත් ඉතින් අපි chat එක පැත්තට තමයි යන්න හදන්නේ. හිමල්ලයි අපිත් ජෝති රාත්‍රී සද්දෙනම අහගෙන ඉන්නවා කියලා තමයි අපිට මැසේජ් එකක් එවලා තියෙන්නේ. මැසේජ් එකේ තියෙන කවි. ඔන්න කවි ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් කවුද අපි කියලා නම් ඉතින් ඔන්න කවි කියලා නැහැ. කොහොමුණත් කමන්නේ කවි. අපි ආව ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ගීතයට. හිමල් මල්ලි දෙනවද අපිට ජෝතිපද මහත්මයාගේ ලස්සන ගීතයක්. ඇයි එකක්? දගෙනලා තිනව ගොඩක්. හරි. වාද්දුවෙන් තමයි මැසේජ් කියවල තින්නේ මහද්දුව මහවිහාර පාරේ රූපසේන ඒ වගේම තිරණ සුනන්දනී කරුණා ඇතුළු සෑම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කියලා තින්නේ. පවුල හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. එහෙම කියලා ඔන්න තවත් වාද්දුවේ මැසේජ් එකක් කියන හදන්නේ. කොවියාවතේ ගංගා නංගී ඇතුළු පවුලේ සැමත් හැරිසන් අංකලුත් ඒ වගේම ලක්ෂ්මී ආන්ටිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි අනෝම කියලා දින ඔන්න අනෝම. ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ ආදරණීය ජෝති වෙනුවෙන් අපි ඊළඟ අස්සන ගීතයට එකතු කරගන්නවා ආදරෙන්. ආදරේ පුරං පුරවං අදත් ආවෝ ඔයා අහන්න තාත්තා අසනීපෙන්. ඒ වුණත් ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක හරි ආසාවෙන් අහන්න ඉන්නවා තාත්තා ජයවර්ධන. අම්මා මැනිකේ බාලසූරිය එවැගේම පුල්ලේ මාමත් අහන් ඉන්නවා යවත ආදරෙන් එකතු කරගමු හරි සතුටින් අයිය නම කියද්දි එය එයාට එන හිනාව දෙන්නත් හැම ඒ හිනාව හැමෝටම දෙන්නත් බෑ එයා තින් ඔයාට ගොඩක් පිං හැංගිම්බර මැසේජ් එකක් කියවලා තියෙන නඹුක්කනින් එහෙම තමයි ඉතින් මට වඩා පිං ආදරණීය ජෝතිර නේද පොඩක් හිතන්න මම නම කියන ආදරණීය ජෝති ඔබ ආදරය කරන ගීත ගායනා කරනවා ඔබ මේ පෑ දෙකම හරිම ආදරෙන් ඒ ගීත අහන් ඉන්නවා මේ ආදරේ ආදරණීය ජෝති වෙනුවෙන් ඒ ජීව මන ආදරේ අපි ආදරෙන් අහන් ඉමු

0: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: ಉತ್ಕರ್ಷಯ
1: ಆದರಣೀಯ ಜ್ಯೋತಿರಣೀಯ ಜ್ಯೋತಿ ಜ್ಯೋತಿ
2: රාත්‍රි 7යි විනාඩි 52 වෙලාව ආදරණීය ජෝති වාදරෙන් අහන් ඉන්න වෙලාවේ පළවෙනි පැයත් දැන් ඔන්න ටික ටික ඉවර වෙලා යනව නේද වෙලාව එහෙම තමයි කොහොමනත් අපි යන්න හදන්නේ ගිනිගත් හේන පැත්තට අයිබෝවන්
3: අයිබෝවන්
2: කොහොමද කෙරින් ජීවිතේ
3: ජීවිතේ හොඳයි
2: ගිනිගත් හේන පැත්තට නම් වැස්සරයක් අඩුයි නේද
3: අදේ කියන්නත් බෑ මලේ අදරන් වැස්සේ නෑ
2: අහහ
3: දවස් ටිකේ ටිකක් වැස්සක්
2: හරි එහෙනම් ගැටලුවක් නැහැ නේ වතුරෙන් නේද?
3: එහෙම නෑ නෝ අපිට නම් අතුරු තියෙනවා ඕන තරම්.
2: හරි. අද මොකද්ද කියන ගීතය ආදරණීය ජෝති වෙනුවෙන්?
3: කියන්න.
2: ඇති ඇති නේද ඉතින් ඇති නම් ඒ ගීතය ආසම ගීතයද ආදරණීය ජෝතිකි හරි ඊළඟ ගීතයට ආදරෙන් එකතු කරගන්න කාවද
3: අපි
2: අක්කව අඳුරන්න නැතුණා රිද්මි දුවෝ නම් අඳුරුණා ඒක හරි. ඉතින් අපි එන රිද්මිදුව අපි ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ගීතයට. ආයේ දවසකදී මේ ආදරේ බෙදාගෙන අපිට කතා කරන්න ඕන. ජෝතිමත් රාත්‍රියක් වේවා. එහෙම තමයි. ඉතින් අලුත් පරම්පරාවේ ඔන්න අපි දෙක නිතරම මැසේජ් කරන දුවෙක් තමයි රිද්මි කියන්නේ. හරි. අපි චැට් එක පැත්තට තමයි යන්න හදන්නේ ආදරණීය ජෝති වෙනුවෙන්. මැසේජ් කරපු යාළුවන්ගේ නම් ටික කියන්න බෑ. හරි. ජෝති රාත්‍රිය කැස්බෑවෙන් තමයි අපි මැසිජ් කරන්නේ. පුෂ්පා එවගේම හේමපාල අපි හැම ඉරිදම ජෝති රාත්‍රිය අහනවා. එහෙනම් මැසේජ් එකකින් කැස්බෑ වෙදින් ඔන්න පුෂ්පා හේමපාලව අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ගීතයට. ඉතින් ඔන්න හැම ඉරිදම අපි අහනවා කියලා අපිට දැනෙනවා නේද මැසේජ් දැක්කට පස්සේ. හරි. අයියේ ඔන්න අපේ තාත්තා ආසම ගායකයා තමයි ජෝතිපාල මහත්මයා. හැමදාම රැට හැම ඉරිදම ජෝති රාත්‍රිය අපි අහනවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න. තාත්තා රූපානන්ද, අම්මා ලලිතා, මල්ලි හසිත, බිරිඳ සෙව්මිනි, ඒ වගේම මේ වෙලාවේ ජෝති රාත්‍රිය අහන හැමෝමත් අපි ආදරෙන් එකතු කරගමු කියලා තමයි පොල්ගහවිලින් ගයන් කියන ඔන්න ගයන් වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. අපි ජෝති රාත්‍රියට ගොඩක් ආසයි. ඉතින් ආදරණීය ජෝතිරත් ගොඩාක් ආදරේ. ඉතින් ඊළඟ ගීතයට ඔන්න දෙබර වැවෙන් ඇල්බර්ට් චූටි එවගේම ජගත්, ගංගා, ලගීෂා, ඔමෙත්, නවිඳු, හසිනි, ශ්‍රියානි, සිය ඇල්බර්ට් ජෝතිරාත්‍රියට ජය කියලා තමයි ඔන්න මැසේජ් එකේ තියෙන. ඉතින් එහෙම තමයි ආදරේ කරන අය නේද ආදරණීය ජෝති වෙනුවෙන්. ඉරුදින සඳෑ සමේ මිහිරයි ජෝති, නොමැකෙන මිහිරි මතකය ජෝති, පාලුව තනිකම මැකුවේ ජෝති, සමදා ආදරී එච් ආර් ජෝති. හිමාල් මාමේ ඉතින් වෙනද වගේම ජෝති රාත්‍රිය අදත් අහනවා. අම්මවත් මේ වෙලාවේ මේ වෙලාව ලක්කඳ අහන හැමෝමත් ලස්සන සින්දුවකට එකතු කරගමු. මැසේජ් එක වන්නේ මහියංගණියෙන් සහෙලි. ඔන්න සහෙලි දුවගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් ලස්සන කවියක් අපි වෙනෙන් එවලා තියෙනවා. බොහොම ස්තුතියි සහෙලි දුවේ. තම මැසේජ් එකක් කියවපු නැති යාළුවන්ට මේ කියන බින්දුව 0703 93 5 93 7 ඔන්න ආදරණීය ජෝති වෙනුවෙන් ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් කියවන්න ඕන. මේ ආදරේ ආදරණීය ජෝතිගේ. රාත්‍රිය 7:57 අපි දෙවිනි පැයෙන් හමු වෙමු.

0: ලකන රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
0: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය

0: ඉක්වනදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය 3ක්
1: ලක්හඳ Golden Voice.

0: Lakhanda Radio ITN.
1: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: ඇවට හිනා වෙවී සිින්දුවහන්න ඒවී රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මක්ස්වෙන් සමහ ්‍යාරය විතුන්ගේෙන් අපිතාහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ට්‍ර වී කිටි යන්ත්‍රක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිදුව එකකයි හැයි හයිසේ හැතනමයි පන්සේ හැතනමය
0: සහයෝගීතා අනුග්‍රහය රන්පවමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් හාරසිය අසුවක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි රන්නය
2: දින පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: මොබිටෙල්නම් ආරජයේ හිස්තරක් ITN S ලෙස ටයිප් කර විසි දෙකයි අනුනාමයට SMS කරන්න. ආදරණීය ජෝති
3: රාත්‍රී 8යි විනාඩි 15යි වෙලා ආදරණීය ජෝතිගේ ආදරේ විඳින ඔන්න දෙවෙනි පැය වෙලාව ටික ටික යනවා කාලය කිමින් කිමින් යනවා අපිට නවත්තන්න බැරි හින්දා අපි ඉක්මනින්ම කතා කරන්න ඕන ආදරණීය ජෝති වෙන ආද දෙකන කෙනෙක්ට යන දනේ රදා වඩුන්න පැත්තට අයබුවන් ආයිබුවන් ආයිබුවන් ගාමිණී ඇහෙනවද මාව?
4: හලෝ
3: ආයිබුවන් කොහමද?
4: හඳින් ඉන්න මේ මම කුරුණෑගලින්.
3: කුරුණෑගලින් කවුද?
4: කුරුණෑගල පිටපොලින් වසන්තා විතානගේ.
3: ඉතින් කොහොමද ජීවිතේ?
4: හොඳයි.
3: ඉතින් දැන් මේ ටික වෙලාවකට ඉස්සෙල්ලා ඔන්න අපිට රදාවටනේ ගාමිණිය තමයි කතා කරගෙන හිටියේ. කොහොමනත් ගිය සතියේ ගාමිණියට ඔන්න අවස්ථාව අහිමුණා. ඔක තමයි වෙලාව කියන්නේ ජීවිතේ නේද?
4: ඒක තමයි. ගිය සතියේ මං ගන්න බැරි වුණා.
3: ඉතින් අද ඔන්න ගීතේ කොටසක් ගායනා කරනවද?
4: ගීතේ කොටසක් කියන්න.
3: කියන්න.
4: ඔබ

0: දැන් ඔය ගී සෑය බඳින්නේ කවුරු වෙනුවෙන්ද? හරි, එහෙනම් ඉතින් පුතාලගේ නම් ටිකක් කියන්න බලන්න ඉක්මනටම නේද? හරි, කමන්නේ. අපි කවද ඊළඟ ගීතේට ආදරෙන්
1: කටුනායකින් රේණුකා විතානගේ නංගි පොළොන්නරුවේ අරලගන්නෙලෙන් කාන්ති නන්දාවති විතානගේ නංගි සැල්ලන්දෙන් චන්ද්‍රා විතානගේ අක්කා අපි යෝජාතියේ රස්ක රක්ෂාවයන් එකතු කරගෙන ඔයත් එකතු කරගෙන
0: ලස්සන ගීතයක් අහමු.
1: හොඳ ලස්සන වනමලට ආසාවේ වනමුරාවදකින් සින්දු කියන්න.
0: හරි, බලමු අපි මේ සතිය දෙන්න පුළුවන් වුණොත් දෙමු, නැත්නම් අපි ලබන සතිය අනිවාර්යයෙන්ම මේ ගීතය ලබා දෙන්නම්. කොහොමනත් අපි ආයෙත් දවසක් කතා කරන්න මේ ආදරේ බෙදා ගන්න ජ්‍යොතිමත් රාත්‍රියක් වේවා. බලන්නේ හිනාව නේද? හදවතට දැනෙන හිනාව තමයි ජීවිතේ අපේ අන්තිම පරිතුරු වෙන්නේ. හැමෝම හිනාවල සතුටින් ඉන්නවා ආදරණීය ජ්‍යොතිකින්දම. හරි, අපි යනදන්නේ දරණ කියලා පැත්තරොන දිසිනි ලාභකඩෙන් තමයි මැසේජ් ගෙවන්නේ. ඉන්ධන පිරවුම් හලේ ඉදිරිපිට දරණේ කියලා ඉන්ධන පිරවුම් හලේ ඉදිරිපිට අපි

තරමර ජෝතිරාත්‍රි අහනම කඩේ වැඩ කරන අය හරි ආසයි ජෝතිරාත්‍රි අහන්න. ඉතින් දරණේ කියලා සියලු දිනාමත් ජෝතිරාත්‍රි අහන් ඉන්න හැමෝමත් ලස්සන සින්දුවර එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි ඔන්න අපිට මැසේජ් එක එවලා තියෙන්නේ. ඉතින් අපි ආදරෙන් එකතු කරගමු කඩේ ඉන්න හැමෝම. එවගේ තමයි ඩිලාන් නිරෝස් මැසේජ් එකක් කියලා දිනුවා හංවැල්ලෙන් ඔන්න ජෝතිරාත්‍රි අදත් සින්දුවක් දෙන්න සින්දුවර එකතු කරගන්න කියලා ඩිලාන්. ඉතින් ඔයාව අපි ආදරෙන් එකතු කරගන්න ඕන නේද ඩිලාන්? හිමාලයි කොහොමද ඉතින්? අපේ අම්මා කැමතිම ප්‍රෝග්‍රෑම් එක තමයි මේ. කැන්ඩිවලින් කාන්ති දිසානායක ගුණසේන තමයි. සුභම සුභ ජ්‍යෝතිරාත්‍රියක් වේවා. හැමදාම අපි ජ්‍යෝතිරාත්‍රිය අහනවා කියලා තමයි ඔන්න මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් කාන්ති දිසානායකවයි ගුණසේනවයි ආදරෙන් එකතු කරගන්න කියලා තමයි තාරිකා අපිට මැසේජ් එකක් කිව්වේ. ඉතින් තාරිකා ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් ඔන්න හිමාල් මල්ලි ලලිත් කුමාර තමයි මැසේජ් එක එවන්නේ. හොරණ මාත ටියුඩර් එවැගේම ගුණසේකර මේ වෙලාවේ ලක්කන ජ්‍යෝතිරාත්‍රිය අහන ගමන්. ඉතින් මේ වෙලාවේ ජ්‍යෝතිරාත්‍රිය අහන හැමෝමත් එක එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු. ලක්කනට ජය වේවා කියලා තමයි ඔන්න අපිට මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න ලක්කනට ජය වේවා කියලා ඉතින් ඒ මාදරෙන් කිව්වා මේක හදවතට දැනෙනවා. අයත් අපිට මැසේජ් එකක් කියවන්න ඕන ලස්සන දේ ක්‍රියේ විදිහට. ඔන්න තව වෙලාව තියෙනවා. කතා කරපු නැති යාළුවන්ට පුළුවන් පොඩි උත්සාහයක් දරන්න. 0112 7756 86 0112 7756 රාත්‍රී 9 වෙනකම් විරුතයි. එවගේම තමයි දැන් 0.93 0.95 0.97 ක්‍රීඩේ විතර මැසේජ් එකක් එවන්න ආදරණීය ජ්‍යෝති වෙනුවෙන් මේ රාත්‍රිය ජ්‍යෝතිකී.

0: Lakhana Radio ITN
1: NLP Hadhana Lankawe Wedima Tagi Dena Tagi Avastha Wedima Lutraya NLP Hadhana Obath Adama NLP Hadhana Bala Ganna
2: SLT Mobitel Fiber Ekak Gedarama Fit Karanna Okkoma Devices Connect Karanna Gaming Walata Low Latency Fast and Stable Unlimited Thoraganna Package Rasak SLT Mobitel Fiber
3: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුම ඔබ වෙනුවෙන්ම
0: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය

0: ಉತ್ಕರ್ಷಯ
1: ಆದರಣೀಯ ಆದರಣೀಯ ಜ್ಯೋತಿ ಜ್ಯೋತಿ
2: රත් වේ 8යි විනාඩි 28යි වෙලාවෙදී වන ආදරණීය ජෝතිගේ උණුහුම ඉන්න වෙලාවේ අපි යනදන චැට් එකේ පැත්තට සුබරාත්‍රියක් සියලු දෙනාටම අපි ජෝති රාත්‍රිය අහනවා හැම ඉරිදම එහෙමයි කියලා තියෙනවා මෙලනිසා බද්දතුව ඒ වගේම බිරිඳ අසෝමෙනිකේ ලක්ෂිත මහේෂ් ඒ වගේම යුවින් පුතාවත් කුරුම්පෙල විමලෙන්දව ආදරෙන් එකතු කරගන්න ජෝතිබාල මහත්මයාගේ ඕනම ගීතයක් දෙන රම්බුකරින් තමයි මැසේජ් කියවන්නේ මුංකුඩෙන් විමලසිරි ඔන්න විමලසිරිගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ අපි රමුක්කරින්දලා යන්න හදන්නේ මොරොන්තුර පැත්තට අරුණ ශාන්ත තමයි මැසේජ් ගෙවන්නේ ඔනා ජ්‍යොති රාත්‍රිය අහනවා බිරිඳ මෑණිකේ ඒ වගේම පුතා උදුල දුවල දෙන්නා ශෂිනි සහ දිරිණි අම්මා පොඩි නෝනා ඒ වගේම මේ වෙලාවේ ජ්‍යොති රාත්‍රිය හංගින් ඉන්න අයත් ආදරෙන් එකතු කරගමු කියලා තමයි මැසේජ් එකේ දින ඔන්න අරුණ ශාන්ත ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ ගලගෙදර පැත්තට තමයි යන්න හදන්නේ ගලගෙදරින් අනු තමයි මැසේජ් ගෙවන්නේ අපි ජ්‍යොති රාත්‍රියට ජ්‍යොති රාත්‍රියේ සද්දටම අහන හැම ඉරිදාවකම ජ්‍යොති රාත්‍රිය අහන්න හැමෝමයි ලක්කන කාර්ය මණ්ඩලේ හැමෝමයි අප්පච්චි ආරියරත් නෙමෙගේම අම්මා සෝමක්කා අම්මා සෝම නේද හරි අක්ක මාලි අපි හැමෝම එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි මැසේජ් එකේ දෙන හැමෝටම ජ්‍යොති රාත්‍රියක් වේවා කියලා තමයි වුණා අනෝ කියන්නේ අනෝ ඔයාගේ මැසේජ් එක අපි ඒ විදිහට කිව්වා අනෝගේ මැසේජ් එකෙන් පස්සේ අපි යන්න හදන්නේ මල්සිරිපුර පැත්තට අපිත් ජ්‍යොති රාත්‍රියේ ගී ආන ගමන් එන්නේ අපිත් එකතු කරන ලස්සන ගීතයකට අපි සුමිත් සමන්ත එවැගේම චතුරංග සුසන්ත දිල් රාජු අයියා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ මැසේජ් එක එවන්නේ දිලානි ඇල්ලගාව අය තමයි දිලානි අපිට මැසේජ් එක එවන්නේ ඔන්න දිලානි වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කියවන දිලාන ගියාලු ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජ්‍යොති වෙනුවෙන් යන්න හදන්නේ පොළොන්නරුවේ පැත්තට කාලය හරස් විය අද දින එක් වෙන්න දැන්නම් ෆ්‍රී උනා සුපුරුදු විලසින්ම නියඟිය දැඩිය අපහට මේ දින ඔන්න වෙනවා සෝබා දහමට අවනත වෙන්න කොහමද හිමා අවිත වෙනද වගේම ලක්කන රේඩියෝව සද්දෙරම අහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ දුව සිත්මි වගේම පුතා සජිත් මහත්තයා මහින්ද එකතු කරගන්න කියලා තමයි මැසේජ් ගෙවන්නේ මයන්ති අක්කා පොළොන්නරුවෙන් ඉතින් මයන්ති අක්කේ සෝබා දහමට අපි හැමෝටම අවනත වෙන්න වෙනවා නේද ඒක තමයි ඇත්ත හරි එහෙම කියලා අපි යන්න දන්නේ කපුගම දෙවුනුවර අරච්චි ගෙවල් පැත්තට තමයි ඔන්න අරච්චි ගෙදරින් අපිට මැසේජ් ගෙවන්නේ අචිනි තාරිකා ඔන්න අචිනි වගේ මැසේජ් එක තමයි අපි මේ දිර කියන්නේ අපිත් ජෝති රාත්‍රියේ ආදරෙන් එකතු කරගන්න අපි හැම ඉරිදම හරිම ආසාවෙන් තමයි ජෝති රාත්‍රිය අහන්නේ තාත්තා තමයි වැඩිපුරම ජෝති බල මාත්මයක සින්දු වලට ආස තාත්තා මහින්ද ඉදිරිසිං ඒ වගේ මම්ම ප්‍රියන්ති නංගි හංසිනී තාරිකා මැසේජ් එක කිව්වේ අචිනි ඔන්න අචිනි වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ හරියටම තව විනාඩි 28ක් තියෙනවා තම මැසේජ් එක කියවුණේ තියාලවන්න මේ කියන්නේ 0703935937ට ක්‍රීඩේ විතර මැසේජ් එකක් එවන්න මේ ආදරේ ආදරණීය ජෝතිකී

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛාවකින් මිලදී ගත හැකි. ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176797479.

0: ಉತ್ಕರ್ಷಯ
1: ಆದರಣೀಯ ಆದರಣೀಯ ಜ್ಯೋತಿ ಜ್ಯೋತಿ.
2: ರಾತ್ರಿ 8:44 ವೇಳಾವ ಆದರಣೀಯ ಜ್ಯೋತಿಗೆ ಆದರೆ ಉಣುಹುಮ ವಿಂದಿನ ವೇಳಾವೆ ಅವು ಎನ್ನದನ್ನೇ ಬದುಲ್ಲ ವ್ಯತ್ರ ಐಬೋನ್
3: ಐಬೋನ್ ಜ್ಯೋತಿ ಮಾತ್ರೀಯ ಬದುಲ್ಲೇ ಕೆಪ್ಪತಿ ಪಳುಮಾವತಿ ಜ್ಞಾನ ಕುಮಾರಿ ಪೆರಿಯರ
2: ಕೊಹಮದಿದಿನ್ ಜೀವಿತೆ
3: ವಯಸ್ಸಕಾಯ
2: ವಯಸ್ಸಕಾಯ ಹೊಂದಿಂಗ್ ಇನ್ನೋ ನನಗೆ ಸತ್ತುಡೆಂಗ್ ಇನ್ನೋ ನನಗೆ ಎಬೆ ವಯಸ್ಸಿಗೆ ಏನೇ ನಂಗೆ ಎತ್ತರ ಇಲಾಕಮಕ್ ವಿತರ ಏನೇ ಇದೆ ಜೀವಿತೆ ಹಾದಿ ಅದೇ ಕಾವದ ಆದರೆ ಇಕ್ಕತ್ತು ಕರಗಾನೆ ಆದರೆ ನೀ ಜ್ಯೋತಿ ವೇನು ಏನು
3: ಆದರೆ ನೀ ಒಬ್ಬ ರಾತ್ರಿ ಮಾಜಿ ಕಳ್ದೀರ ಆನಂದ ಕಳ್ದೀರ ವರಕಾಪಲ ಪಾತಿ ಮಾ ನಂಗಿ ಇಂದ್ರಾಣಿ ಜಗತ್ ಚಂದ್ರ ಸಿರಿ ಅನಿಲ್ ಮೇಂಬೀಸ್ ವಿಜಿ ಸುಮನ ರನ್ನೆ ತಿಲಕ ಸಿದ್ಧ ಸಿಲ್ವಾ ತಿಲಕ್ ಮಂಚ ನಾಯ್ಕ ಕಿಂಗ್ಸ್ಲೀಡ ಸಿಲ್ವಾ ಕುಮಂದಿಕಾ ಬೇನರ ಗಮ್ಮ
2: ಮೇ ಅಪಿ ಆದರೆ ಇಂಗತು ಕರಗಮ ಆದರೆ ನೀ ಜ್ಯೋತಿಗೆ ಇಲಂಗ ಲಸ್ಸನ ಗೀತರಿ ದಿ
3: ಅವರ ಬಾದುನರ ಗೋಡಾಕ್ ಸ್ತುತಿ ತೆರುವಾನ್ ಸರ್ನೈ
2: ಜ್ಯೋತಿ ಮತ್ ಶುಭ ರಾತ್ರಿಯಕ್ ವೇವಾ ಇತಿ ಇಹ ತಾಯ ಬದುಲಿಂದಲ ಅಪಿ ಬಲಮು ತವ ತಮ ತುಮಾ ತಿಯನೋ ಐಬೋನ್
4: ಐಬೋನ್ ಹಲೋ
2: ಕೌದು ಮೇ ಕಥಾ ಕರನ್ನೆ
4: ಮಮ ಕೆಮುರದ ಕೆಂ ಶಾಂತಿನಿ
2: ರೇಡಿಯೋಗೆ ಸದ್ಯ ಬೋಡಕ್ ವೇಡಿ ಅಪಿ ರೇಡಿಯೋಗೆ ಇಂಡಿಯಕ್ එයාට ගිහින් කතා කරමු නේද හරි ඉතින් මොකද කරන්නේ අද අපි ගීතේ කොටසක් ගායනා කරනවද
4: මම හැමදාම ජෝතිපාල මහත්තයාගේ සින්දු අහන්නේ මං චූටි කාලේ මරදාන හිටියේ ජෝතිපාල මහත්තයා දැකලා තියෙනවා
2: හා
4: සාලි වාරයකට වුණා ඉස්සර ඉතින් මං හරි ආසයි ජෝතිපාලට
2: අදනේ ජෝතිලා ආසම ගීතේ මොකද්ද
4: ආසම නින්ද නින්ද රාත්‍රිය
2: එනටි අද මේ ගීතේ අපි අහුවනේ නේද
4: හරි අමාරුවෙන් ගත්තේ හැමදාම ගන්න හදනවා ගන්න බෑ තනියෙන් මං ඉන්නේ ගෝණේ ඉන්න මිත්‍රියෝ ඔක්කොම මට යාළුව ගොඩාරියක් ඉන්නවා යාළත් එක්ක ඉතින් මම අහන්නේ ජෝතිගේ පෙන් එකක් තියෙනවා කියලා අහනවා එහෙම නැත්නම් බෞද්ධ අහන්නේ මං බෞද්ධ කෙනෙක්
2: එහෙනම් අපි ආයෙ දවසක මේ ආදරේ වේදා ගන්න අපිට කතා කරන්න
4: හරි මං හැමදාම ජෝති සාහන උතුමාට සුබ දවසක්
2: සුබ දවසක් ජෝතිමත් රාත්‍රියක් වේවා තනියෙන් හිටියත් කාත් එක්ක හිටියත් යාළුවෝ ගොඩක් හිටියත් ආදරණීය ජෝති බබේ හදවතේ පතුලෙම රැඳිච්ච චරිතයක් නේද ඒ හඬට අපි හරි ආදරෙයි ඒ හඬ වෙනුවෙන් තමයි අපි මේ කැප කිරීම ඔක්කොම කරන්නේ කොහොමවත් කොයිතරම්නම් දේවල් ආදරණීය ජෝති වෙනුවෙන් ඔබ කරනවා ඇත්ත ආදරණීය ජෝති කොයිතරම්නම් ජීවිතේ කැප කිරීම ඔබ වෙනුවෙන් කරලා ඇත්ත ඒ හැම සාර්ථකත්වයක්ම පිටිපස්ස තිබ්බ කැප කිරීම උත්සාහය ඒ කැප කිරීම වලට අද වටිනාකමක් හමු වෙන දවසක් එහෙම නේද ටිකක් හිතන්න කොහොමවත් මේ ආදරේ ජීවමාන වෙන්නේ ආදරණීය ජෝතිගේ ඒ කැප කිරීම හිඳමයි

0: ලකන්න රේඩියෝ ITN
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
3: හැම වංගුවකම අලුත් කතාවක් අලුත් කතාවක්
4: අලුත් කලාවක් අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
3: සතියේ දිනවල උදේ 10ට ළඟදීම
5: 18 වංගුව 18 වංගුව
4: අලුත් ලෝකකාරී කයිද
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
7: දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
3: ආදරණීය ජෝති
8: රාත්‍රී 8යි විනාඩි 54යි වෙලාව ඉදින් ඔන්න ආදරණීය ජෝතිකේ උනොහුමේ ඉන්න අවසන් මිනිත්තු කිහිපය. අපි ඉක්මනට වෙනදෙන චැට් එක වැතර සුබෝ ජෝති රාත්‍රියක් වේවා අපි වාද්‍ය ගෝපියාවතින්. අම්මයි තාත්තයි මල්ලිය දෙන්නයි අනෝම නැන්දයි. ඔන්න එක අපි ජෝති රාත්‍රිය අහන ගමන් ඉන්නේ කියලා තමයි මැසේජ් එක ගෙවලා තියෙන්නේ. ඉතින් දුව නිශාදිගේ මැසේජ් එක තමයි අපි ඔන්න ඒ විදිහට කිව්වේ. ආදරවර වදන් එක්කර පදවල් ගැයපු පෙම්බරයන් නිතර ඒ හඬ සිහි කරපු නොමියන හඬක් ලෙස රැව් පිළි රැව් නගපු ඔබමයි ජෝති රත්තරන් හද ළඟ තියපු ආදරණීය ජෝති රාත්‍රිය අහගෙන ඉන්නේ ගිනිගත් තේනේ පුෂ්ප කුමාර තමයි මැසේජ් ගේවන්නේ. ඉතින් කතා කරලා විතරක් මදි මැසේජ් එකකුත් එවන්න හිතුණා. ඔන්න හදවතට දැනෙච්ච වදන් ඒ විදිහට එව්වට බොහොම ස්තුතියි. ඒක තමයි ආදරය නේද? ඒක තමයි විශේෂත්වය. කොහොමද ඉතින් ආදරණීය ජෝති අපිට අමතක කරන්න බැරි ඒ හින්දම තමයි. සුබ ජෝති රාත්‍රියක් වේවා. අපිත් වෙනද වගේම ජෝති රාත්‍රිය සද්දින මහගෙන ඉන්නේ අපිත් ලස්සන සින්දුවට එකතු කරගන්න. මේ මැසේජ් එක එවන්නේ අතුරුගිරියෙන් සුමිතා මහත්තයා පියදාසේ වගේම පුතා කසුන් දුව ඩයෝෂා මිනිබිරිය තසන්නේ ආදරෙන් එකතු කරගන්න කියලා දෙනවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් ඔන්න අවසන් ගීතයට අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ. ජෝති හඬ සදාකාලිකයි. ආදර හඬ ඇහුම්කන් දෙන අතර ලස්සන ජෝතිමත් ගීයක් අපිටත් දෙන්න. ඇහැලිගුණින් තමයි මැසේජ් එකම ලක්ෂ්මන් චන්දසිරි ඖෂධී දුව ලක්ෂාන් දුව ඖෂධී ඒ වගේම පුතා ලක්ෂාන් දිනක්ෂි දුව එක් කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඔන්න පවුල හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. රඹුක්කන යටගමින් සරත් ප්‍රියං කරවෙන්න ඇති නේද? හරි. පුතා සහන් ඒ වගේම වයිෆ් ආදරෙන් එකතු කරගන්න කියන චන්ද්‍රානි පුෂ්ප කුමාරී ඒ වගේම චතුරංග වීරසූරිය ලක්කන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් ආදරෙන් එකතු කරන ලස්සන සින්දුවක් අහමු ජෝති රාත්‍රියක් වේවා කියලා තමයි ඔන්න අපිට මැසේජ් එකේ වෙලා තියෙන්නේ රමුක්කනින්. ඉතින් රමුක්කන ඉඳලා අපි යන්න හදන්නේ ඇල්පිටිය පැත්තට නෙමෙයි රාජාංගනේ පැත්තට. හරි. රාජාංගනේ අපිට මැසේජ් එක වන්නේ එච්.එම්. විජේසිංහ නොමැකෙන හඬක් දැරූ නොමැකෙන නමක් සෑදූ තනිවම නැතිවම බැරි නැතිවම බැරි ජෝති ගීනද කොයිතරම් ඇසුවද යලි යලි ඉලන්නේ අපේ හද ඒ හඬ ජෝති හඬයි. එමයි එච්.එම්. විජේසිංහ රාජංගන අපිට මැසේජ් එකේ දිනන ඒ ආදරේ අපිට දැනනවා. ඉතින් ඔන්න පුත්තලමෙන් අපිට මැසේජ් එකක් කියවලා තියෙනවා. වා ආයේෂා සහද්දුව ආවින්දි මේ වෙලාවේ ජෝති රාත්‍රිය අහන් ඉන්නවා කියලා තමයි ඉතින් ඔන්න කියලා තින්න. අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ අවසන් අද දවසේ අවසන් ගීතයට. සුභම සුභ ජෝති රාත්‍රියක් වේවා හිමාල්. මුග කාලෙකින් තමයි ඉතින් ඔන්න මැසේජ් එකක් එව්වේ අපි ලක්කඩ කාර්ය මණ්ඩලත් ඒ වගේම මේ වෙලාව ජෝති රාත්‍රිය අහන් ඉන්න හැමෝමත් අපි ආදරෙන් එකතු කරගන්න මිනුවන්ගොඩ හීනටිය තමයි මැසේජ් එකවල රණවිරු අජිත් ප්‍රේමචන්ද මාවතේ නාමලි නාමලි ලංකා තමයි මැසේජ් එකෙන්. තව විහාර මහවතේ සුනිල් ඒ වගේම බාප්පා ශාන්ති මම්මා ඒ වගේම ලෝලු නංගිවත් සුදු නංගිවත් සරාශි නංගිවත් දිනේෂ් මල්ලිවත් ආදරෙන් එකතු කරගන්න සුදු අයියවත් එකතු කරන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් හරියටම පැය දෙකක ලොකු කාලයක් අපි ආදරෙන් හිටියා නේද? වෙලාවටිකරික ගිහිලා තියෙන අපිට දැන් අද දිනට සමුවරගෙන යන්න වෙලාව ඇවිල්ලා තියෙන පරිස්සමෙන් සතුටින් කල්පනාවෙන් ඉන්නවන ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් අහගෙන ඒ වගේම තමයි ආදරණීය ජෝති ප්‍රාර්ථනා කරේ ඔබේ සතුට ජීවිතේ කොයිතරම් බාධක ආවත් අපි සැලෙන්නේ නැතුව සතුටින් ඉන්න ඕන එක තමයි ජීවිතය කියන්නේ. ඉතින් මැසේජ් කරපු කතා කරපු පෝස්ට් කාඩ් එවපු ලයිව් එක බලපු හැමෝටම ආදරේ බොහොම ස්තුතියි. ඒ ආදරේ අපිට දැනෙනවා මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ ජෝතිමත් සුබ සතියක් මම හිමාරා.

0: Radio ITN
1: රටට වග කියන රේඩියෝ
2: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්.

0: ඉක්බලදා සිට සඳුදා අදාදා සිකුරාදා දිනවල පස්වරු එකේ සිට පුරා පැය තුනක්
1: ලක්හඳ Golden Voice.
2: YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: රතේ දිනබලා රාත්‍රී හතට ලක්කනෙන්
1: channel that shaped generations from the stories you grew up with movies that resonate musicals that ignite the soul documentaries that open your eyes all in one place all on your terms a legendary name returns redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape this is not just streaming this is the future of Sri Lankan entertainment ITN Max
2: නිමන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක් මීෂා
3: නිකන් ඉන්න තැනක් ගත්තත් කොහොමද කින් හරියනවද මං කොහෙද යන්නේ කොහොමද එහෙම යන්නේ මට කියන්න කොහෙද යන්නේ කියලා
4: මං කොහෙම හරි ගිහිල්ලා මගේ පුතා හොයාගන්නවා
3: තාත්ති
4: එච්චරයි
3: කොහෙද ඉතින් ඉන්න තැනක් දන්නේ නැතුව කොහෙද කියලා හොයන්නද
4: කොයි හරි ගිහිල්ලා මං හොයාගන්නම්
5: මම තමයි කෙල්ල මීෂා
4: අම්මෝ ඒක බොරුවද ඔයා ඉතින් මේ ගෙදර වෙලා ඉඳගෙන නිවුස් බලන්න ඔයාගේ බිස්නස් වැඩ බලන්න ටීවී බලන ඕක තමයි වට දන්නේ. පත්‍ර බලන ඕ ඕ ඉච්චරයි කරන්නේ දන්නේ.
6: හරි හරි. ගිහිල්ලා හොයාගෙන එන්නකෝ.
2: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.
7: රාත්‍රී 9යි විනාඩි 30යි.

අයිබුවන්, දශක තුනක් හතරක් නෙවේ දශක හයකට වඩා වැඩි කාලයක් පුරාවට ඔබට වාසනාව බෙදන්නේ එනල්බී අපේ. එනිසාම ඔබේ අතේ අදත් තියෙන එනල්බී ලොතරැපත් වර්ග 8ටම කෝටි ගණනින් වාසනාව ගෙනෙන්නට බලාපොරොත්තු වෙන මේ ආරම්භ කරන්නේ ඔබේ වාසනාවේ සුබ අඩහොරාව එනල්බී ජාතික ජයවරණය. අද දවසේ ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී චමින්ද පුෂ්පකුමාර මහතා. දැන් හඳුනාගමු අද දවසේ විද්වත් අධීක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නිල් සොමන් කුමාර මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානයක්කාර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමින්ද බමුණුආරච්චි මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී DANP කුමාරි මහත්මිය. එසේනම් සුපුරුදු පරිදි අදත් ඔබේ වාසනාව මුලින්ම බලගන්වන්නේ එනල්බී ජය. අතට සල්ලි වෙනුවෙන් එනල්බී ජය තුලින් සෑම ඉරිදා දිනකම දිනුම දින සන්ඩේ බෝනස් සංඛ්‍ය පිළිවෙලින් ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් ඔබට අදත් දිනා ගන්න පුළුවන්. එසේනම් ඔබේ අතට සල්ලි වෙනුවෙන් අද අපි ආරම්භ කරන්නේ එනල්බී ජය වාසනාවන්ත 563 වන දිනුම් වාරය. එනල්බී ජය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයංක 4 අපි දැන් තෝරා ගන්න. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය C ජයංක 4 බවට පත්වෙන්නේ 2, 8, 0 සහ 8. එනල්බී ජය සන්ඩේ බෝනස් අංකයයි අපි දැන් තෝරා ගන්නේ. එනල්බී ජය අද සන්ඩේ බෝනස් අංකය බවට පත්වෙන්නේ 4,362. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැය එනල්බී ජය 2026 වසරට රුපියල් 105 ත්‍යාගලාභින් 319 දෙනෙක් වගේම රුපියල් 50,000 ත්‍යාගලාභින් 8,109 දෙනෙක් එනල්බී අපි රටට හඳුන්වා දුන්නා. දැන් බලමු එනල්බී ජය අද ඔබේ වාසනාව ගැන. අද එනල්බී ජය තුලින් රුපියල් 105 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් දෙදෙනෙක් බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතවරු. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 31 දෙනෙකුත් අද බිහි වුණා. ඒ වගේම එනල්බී ජය සන්ඩේ බෝනස් අංකය පිළිවෙලින් ගලපාගෙන රුපියල් 10,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 54 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව අද එනල්බී ජය තුලින් රට පුරා ජයග්‍රහකින් 68,659 දෙනෙක් අතර රුපියල් 68,66,680 මුදලක් අපි බෙදා දුන්නා. තවතවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන 1,604 වන දිනුම් වාරයයි අද. එනල්බී හඳහන වාසනාවන්ත ලග්න සංකේතයයි අපි දැන් තෝරා ගන්නේ. අද වාසනාවන්ත ලග්න සංකේතය කුම්භ. රුපියල් 33,00,000 වගේ අද හඳහන සුපිරිතයාගේ වෙනුවෙන් මේ යන්ත්‍රය දැන් ඔබට ජයග්‍රහී අංක 4ක් තෝරා දෙනවා. එනල්බී හඳහන අද පළමු ජයග්‍රහී අංකය අංක 20. හඳහන දෙවන ජයග්‍රහී අංකය අංක 62. බවට පත්වෙන්නේ අංක 54. එනල්බී හඳහන සිව්වන සහ අවසාන ජයග්‍රහී අංකය අංක 30. අපේ රටේ උදව් අවැසීම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක දෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභින් 11 දෙනෙක් වගේම රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභින් 167 දෙනෙක් අපි බිහි කළා. බොහොම ස්තුතියි භරතන්. අද එනල්බී හඳහන 1,604 වන දිනුම් වාරයෙන් රට පුරා ජයග්‍රහකින් 118,384 දෙනෙක් අතර රුපියල් 72,11,440 මුදලක් අපි බෙදා දුන්නා. හෙට හඳහනින් අපි ඔබ වෙත අරගෙන එන සුපිරිතයාගේ වටිනාකම රුපියල් 34,35,762. දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය ගොවි පරම්පරා ගණනාවක් සවි බලගැන් වූ සද්දිනම ජයනියත ගොවි සිතින් අද ඔබව සුපිරි වාසනාවන්තෙක් බවට පත් කරන්නේ වාසනාවන්ත 4,537 වන දිනුම් වාරයෙන්. එසේනම් රුපියල් 8,05,00,000 වගේ සුපිරි ත්‍යාගයක් වෙනුවෙන් අපි දැන් යොමු වෙනවා දිනුම් බැදීම වෙත. ඒ සුපිරි ත්‍යාගය වෙනුවෙන් ගොවි සිත ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරා ගන්නේ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය G. ඔබට මතකයි රුපියල් 8,05,00,000 ඉක්මවා ගිය ගොවිසෙත් අද සුපිරි ත්‍යාගය වෙනුවෙන් මේ යන්ත්‍රය දැන් ඔබට ජයග්‍රහී අංක 4ක් තෝරා දෙනවා. පළමු ජයග්‍රහී අංකය අංක 26.
කොවිසත දෙවන වාසනාවන්ත අංකය අංක 45. දැන් යන්ත්‍රයේ තෝරා දෙන්නේ 3 වෙනි ජයග්‍රහී අංකය. තුන්වනුවට ඔබට ගොවිසතින් වාසනාව ගෙන ආවේ අංක 55. ඔබට රටට සෙත සලසන ගොවිසත ලොතරැයේ සිව්වන සහ අවසාන ජයග්‍රහී අංකය බවට පත්වෙන්නේ අංක 7. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසත ලොතරැයෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් වගේම රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 72 එනර්බී අපේ රටට හඳුන්වා දුන්නා. බොහොම ස්තුතියි. අද ගොවිසත 4537 වන දිනුම් වාරෙන් රුපියල් 250,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 4 දිනක් බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැපත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතවරු. H.A. ගුණසිංහ හිඟුරාණ, බන්දුල කරුණාතිලක හබරණ, V. ගෞසල්‍යා යාපනය, අමිල ජයමාන්න ජයල. ඒත් සමගින්

0: දවස සුබ්බයි සිහින දිනයි ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක්. සුබ දවසක් තෑගි වැඩවනු ලොතරැයිෙන් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් වගේම රුපියල් 50,000 තෑගි විතරක් නෙවෙයි ප්‍රවර්ධන ත්‍යාගංගය ගලපා ගත්තොත් රුපියල් 25,000කුත් ඇතුළුව තවත් තෑගි රැසක් ඔබට දැන් දිනා ගන්න පුළුවන්. ඔබේ දවස සුබ වේවා, සිහින දිනේවා. ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක්. අද දිනුම දිනේ වාසනාවන්ත 411 වන දිනුම් වාරය. සුබ දවසක් වෙනුවෙන් සුබ ලග්න සංකේතයයි අපි දැන් තෝරා ගන්නේ.
1: සීටිලිපලේ මුදලාදාක සුබ ලග්නම් තරිමු සයපඩ.
0: අද සුබ ලග්න සංකේතය කටක. සුබ දවසක් 411 වන දිනුම් වාරය වෙනුවෙන් මේ යන්ත්‍රය දැන් ඔබට සුබ අංක 3ක් තෝරා දෙනවා. පළමු සුබ අංකය අංක 52.
1: සේපට මුදලාල් සුබ ඉලක්ක 52.
0: දෙවන සුබ අංකය අංක 33.
1: ඉරණ්ඩාල් සුබ ඉලක්ක 33.
0: තුන්වන සහවසාන සුබ අංකය අංක 66.
1: මූන්රාද සුබ ඉලක්ක 66.
0: රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකයයි අපි දැන් තෝරා ගන්නේ. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 9730. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වර්ෂයේ රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 299 දෙනෙක් වගේම රුපියල් 50,000 ත්‍යාගලාභීන් 1,580 දෙනෙක් අපි බිහි කළා. බොහොම ස්තුතියි. අද සුබ දවසක් තුළින් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා බුද්ධික රත්නායක බුත්තල, MP කුමාරී පෑලියගොඩ. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 6 දෙනෙකුත් අද බිහි වුණා. ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 36 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව අද සුබ දවසක් තුළින් රට පුරා ජයග්‍රහකින් 96,986 දෙනෙක් අතර රුපියල් 90,6660 වාසනාවන්ත මුදලක් අපි ඔබ අතර මේ දැන් බෙදා දුන්නා. වාසි වැඩි, තෑගි වැඩි තවත් ලොතරැයිපත් වර්ග 4කින් ඔබව දිනවන්න ජිතාරා සමගින් ගයත්‍රී සූදානමින්.
1: මීළඟට මෙගා පවර්.
2: හීන දකින්න, හීන හැබෑ කරගන්න, හැබෑ කරගත්ත හීන ගැන කතා කරන්න. මේ තමයි හොඳම තැන. ඒ නිසාවෙන්ම කෝටි 23ක කෝටි 47ක දැවන්ත සුපිරිත්‍යාග අපි ඔබට ලබා දුන්නා මෙගා පවර් තුලින්. ඉතින් අද කෝටි 30 ඉක්මවා ගිය සුපිරිත්‍යාගයක් ඔබේ කරන්නයි මේ අපේ සූදානම. එතෙක්ම ඔබ දකින හීන අතර සුපිරි මෝටර රථයක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ බව අපි හොඳින්ම දන්නවා. ඒ නිසාවෙන්ම මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරිත්‍යාගයට ග්‍රෑන්ඩ් විනසක් එකතු කරමින් මෙන්න මේ සුපිරි මෝටර රථය අදත් ඔබ ලබා දෙන්න අපි සූදානම්. සුපිරිම ත්‍යාග තුනක් හීන හැබෑ කරන වාසනාවක් 2643 වතාවටත් මේ අපි ආරම්භ කරන්නේ ඔබේ සිහින සැබෑ කරන මෙගා පවර් තවත් දිනුම් වාරයක්. මෙගා පවර් වාසනාව ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරා ගන්නේ. අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය P. එහෙමනම් දැන් අපි තෝරා ගන්නවා අද දවසේ සුපිරි අංකය. අද ඔබට වාසනාව රැගෙන එන සුපිරි අංකය අංක 17. මෙගා වාසනාවක් ඔබේ කරන ජය අංක 4යි මේ අපි තෝරා ගන්නේ. පළමු ජය අංකය අංක 4. දෙවන ජය අංකය අංක 5. තෙවන ජය අංකය අංක 58. වාසනාව ඔබේ කරන අවසන් ජය අංකය අංක 59. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන මෙගා පවර් උතරයෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක්, 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 65 දෙනෙක් ඔබ අතරින් බිහි කළා. බලමු අද ඔබ වුණු වාසනාව ගැන. බොහොම ස්තුතියි. ඉංග්‍රීසි අක්ෂරය සමගින් ජය අංක 3ක් කළපාගෙන රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 3 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. ප්‍රියන්ත ප්‍රේමරත්න පිළිමතලාව, වී බාලසුබ්‍රමණියම් නෙල්ලියඩි, ජී ජී අල්විස් ගෙලියොය යන සමස්ත වාසනාවන්තින් 107,600

0: පනස් එක්තැනෙක් අතරේ රුපියල් 67,69,000 641 මුදලක් මෙගා පවතලින් මේ දැන් අපි බෙදා දෙන නිසක වශයෙන්ම දිනන ලොකුම තෑගි ඔබට ලබා දෙන එතෙක්කම ඔබේ විශ්වාසය අඛණ්ඩව දිනාගත් මෙගා පවතලින් හෙට ඔබේ වන මෙගා සුපිරි ත්‍යාගය රුපියල් 30,39,67,638 පව සුපිරි ත්‍යාගය රුපියල් කෝටියක් එවැගේමයි ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගය සුපිරි මෝටර් රථයක් ඉරිද දවස තමයි අද. ඉතින් දර නිදාණයෙන් සන්ඩේ බෝනස් සංඛ්‍යාව ගලපාගෙන රුපියල් 10,000 මුදල් තියාගෙන දිනා ගන්න දැන් එහෙමනම් සෝදානම් වෙන්න. ඒ දෙකම අපි සෝදානම් රුපියල් කෝටි 8ක් මාගිය නිදාණයක් ඔබේ කරන්න. ඒ වෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ ජාතියේ මහ ධන සම්පත දර නිදාණය ජයග්‍රහී 2325 වන දිනුම් පාරය. නිධානයක් ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරාගන්නේ. අද වාසනාව ඔබේ කරන ඉංග්‍රීසි අක්ෂරය D. රුපියල් කෝටි 8ක් මාගේ සුපිරි ත්‍යාගයක් ඔබේ කරන්න අපි තෝරා ගන්නවා දැන් ජය අංක 4.
1: අඩුත දහවල් ශ්‍රීලංකාවේ නාමක තිරිසියපඩේ
0: රුපියල් 10,000 මුදල් තියාගන්න ඔබට ලබා දෙන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. අද ධන නිධානය සන්ඩේ බෝනස් සංඛ්‍යය 0.603. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජයම දායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන ධන නිධානය ලොතරැයියෙන් මේ වසරදී අපි සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් විසිලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 36 දෙනෙක් මේ වෙනකොටත් ඔබ අතරින් මේකට අවසන් බලමු අද ඔබේ වුණු වාසනාව. බොහොම ස්තුතියි. අද ධන නිධානයෙන් 2 ලක්ෂපති වාසනාවන්තෙක් අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කළේ කොළඹ කොච්චි කඩේ NLB අලෙවි නියෝජිත දීපිකා දිල්රුක්ෂ මහත්මිය විසින්. එතෙක්ම ධන නිධානය සන්ඩේ බෝනස් සංඛ්‍යය ගලපාගෙන රුපියල් 10,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 63 දෙනෙකුත් අද අපි බිහි කරනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තීන් 80,057 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 52,51,400 මුදලක් මේ දැන් අපි බෙදා දෙනවා. ගෑත්‍ර කිව්වා වගේම 2025 වසරේ සිට මේ දක්වා කෝටි 13ක, කෝටි 12ක, කෝටි 9ක, කෝටි 8ක සුපිරි ත්‍යාගයන් ඔබට ලබා දුන්නු ජාතියේ මහ ධන සම්පත ධන නිධානයෙන් හෙට ඔබේ වන නිධානය වටිනාකම රුපියල් 8,11,72,191.20ක්. ලොතරැල්ලව රජකිරුල අදත් ඔබට පළඳවන්න අපි සූදානම්. එවෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ ලොතරැල්ලව රජකිරුල මහජන සම්පත ජයග්‍රහී 6,295 වන දිනුම් පාරය. මහජන සම්පත වාසනාවේ රචාවයි දැන් අපි තෝරා ගන්න. අත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය G. ජය අංක 5,3,5,9.8. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජයම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභීන් 14 දෙනෙක්, 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 266 දෙනෙක් මේ වෙනකොටත් ඔබ අතරින් බිහිකොට අවසන්. බොහොම ස්තුතියි. බලමු අද ඔබ වුණු වාසනාව ගැන. අද තවත් 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කළේ අක්කරේපත්තුව NLB අලෙවි නියෝජිත වේලුපිල්ලේ භාස්කරන් මහතා විසින්. එතෙක්කම 100 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 19 දෙනෙක් අද බිහි වෙනවා. වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා ඉන්ද්‍රාණි ස්වර්ණලතා කදුරවෙල, WK පීරිස් පානදුර, ප්‍රදීප් රණසිංහ මාතර, B සජිත් වාසන අරංගල, P නන්දසේන මොරගහේන, AG කුමාරසේන වැල්ලවාය, SNRK ප්‍රේමසිරි පොල්ගහවෙල, අතුල කුමාර හොරඹාව, ජී ආශා රසාංගි මතුගම, උපුල් ශාන්ත ඉපලෝගම, PHP රාජකරුණා අනුරාධපුරය, රංජිත් සූර්යවංශ ආනමඩුව, ජේ සතුර්ෂන් තිරුනල්වේරි, GM සරත් කුමාර තන්කොටුව, වාසනාවන්තින් දෙදෙනෙක් අද බිහි කළා. එතෙක්ම HP නිල්මිත වේයන්ගොඩ, RATD රන්දෙනි මාදම්පේ, BSA කිෂාන් කුමාර දෙහියෝ විට, YAW කුමාර සූර්යවැව තවත් වාසනාවන්තින් අද බිහි කළා. ඒ අනුව අද සමස්ත වාසනාවන්තීන් 234,507 දෙනෙක් අතරේ රුපියල් 1,02,71,000 මුදලක් මහජන සම්පතින් මේ දැන් අපි බෙදා දුන්නා. මහජන සම්පතින් හෙටෝ බේබන දැවැන්ත සුපිරිතයාගේ වටිනාකම රුපියල් 2,07,64,928ක්. අද වේදමට ඔබ මිලදී ගන්න අද සම්පතින් අද ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජයංක 4. ඒ අනුව 870 අද සම්පත මේ දිනුම් වාරයේ ජයග්‍රහයේ ඉංග්‍රීසි අක්ෂරය G, ජයංක 5, 9, 0, 8. අද සම්පත විනින් ඉංග්‍රීසි ලෙටර්ස් G and the winning numbers are 5, 9, 0, and 8. ඒ ඉංග්‍රීසි අක්ෂරයත් ජයංක 4ත් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් අද අප බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා ඉන්ද්‍රාණි ස්වර්ණලතා කදුරවෙල, එන් දයාපරන් චාව කච්චේරිය. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 46 දෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා.
1: 50,000 රුපියල් පණ පරිසර 46 ලාල් වෙච්චි කොළපටුලද.
0: ඒ අනුව අද සම්පත මේ දිනුම් වාරයෙන් රට පුරාම වාසනාවන්තින් අතරේ රුපියල් 1,07,840 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නු. අද ඔබේ වාසනාවේ සුබ අඩ හොරාව NLB ජාතික ජයවර්ණෙන් රට පුරාම වාසනාවන්තින් 837,114 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 725,99,940 මුදලක් අපි බෙදා දුන්නා. ඉතින් හෙටත් ඔබට මේ ආකාරයෙන්ම වාසනාව රැගෙන එන්න අපි සෝදානම්. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.

පසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

සබාදහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරා නොවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන සුළුයි.

තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

ඇයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

0: गजक सूत्र देशनाव देश ज्ञानन वहंसी गंपुल मीथलाव कुहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्यपाद गणे कुमरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේක

භාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරුවේ.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත්වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථ

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් ශෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

ශිෂ්‍යයන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින් ඔබය සජ්ජායනා කිරීම තුලින් ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දෙනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහාණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහාණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

භීන් අතර අගතෙන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

දිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා පුත වදාලේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ